89.3 සුප්‍රීම් රේඩියෝ සුප්‍රීම් රේඩියෝ මේක සුපිරියක්.

0: සුබදසනක් වෙලා උදසන හයයි.
1: ජීවිතයේ සිහින සැබෑ කරන වාසනාවේ වෙලා මතක් කළේ
2: වාර්තාපිට වාර්තා තබන කෝටි අටේ එන්ල්වී තනඩිතහනය ලොතරයියේ රුපියල් කෝටි 13.9 අත ඉක්ම වූ දැවන්ත සුපිරිතයාග ලබාදිමින් රටේ සංවර්ධනයට දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතියේ මහත්තන සම්පත ධන නිධානය විලදීගෙන ඔබත් කෝටිපතියකු වන්නේ.

89.3 සුප්‍රීම් රේඩියෝ සුප්‍රීම් රේඩියෝ

සුබම සුබූදෑසනක් මගේ චූටි පොඩිත්තු හැමෝටම. එනම් ඉතින් අදත් උදේ හයිනං හත වෙනකං එක දිගට මාවහගෙන ඉන්න ඕනේ. වාට අහන්න ඉගෙන ගන්න ලස්සන දේවල් ගොඩක් අරගෙන තමයි මං අද විල්ල තියෙන්නේ. එනම් ඉතින් මේ විදිහට පටන් ගන්නේ සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩංගි උදෑසනයි.

0: 89.1 89.3 දිවයින පුරා සිසාරා.
1: කම්මැලි හිතුනොත් ඇයි මම මේ වැඩේ කරන්න පටන් ගත්තේ කියලා කල්පනා කරන්න. එතකොට අවශ්‍ය ශක්තිය අනිවාර්යයෙන්ම ඔයාට ලැබෙයි. සිහින දිනන ජයග්‍රහී දවසකට පාර කියන්නේ එන්.එල්.බී. සුබ දවසක්.
2: සුබ දවසක්.
1: අලුත් වෙලා.
2: පහසු වෙලා.
3: පැඩි පැඩි වෙලා.
2: අංක 1යි ලග්න 1යි.
1: 100ක්ම ඔබ යතේ.
2: අංක 2ක් ගැලපුණාම
1: රුපියල් 1000ක්ම අතේ.
2: අංක 2යි ලග්න 1යි
1: 2500ක් අතේ. අංක 3ට
2: 50000.
1: ප්‍රවර්ධන අංකයට රුපියල් 25000.
2: අංක 3යි ලග්න 1යි 105ද ඉලෙක්ට්‍රික් බයික් එකද.
1: කැමති එකක් අපේ අතේ. සුබ දවසක්.
4: දවස සුබයි සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය.

0: පුරෝහිත වහාම රාජද්‍රෝහියාව රැගෙනේනු.
1: එම මෙහෙම
2: පස්වාන් දහසකන සමාවසර රාජෝත්තම අනන් වහන්ස
0: අහල පහල නිවැසියන්ට බාධාවන ලෙස තා ഘോഷා පවත්වන්නේ මන්ද? පවසව.
3: අනේ මහරජතුමනි, මගේ මායියගෙන් විසුමක් වෙන්නේ නැහැ. දහවල් දෙකට සුප්‍රීම් රේඩියෝ නොදැම්මොත්.
0: ඈ හැබෑවට
4: සතිය දවස් පහේම දවල් දෙකට
5: සින්දු කපේ විත් නිමේෂා
6: සුප්‍රීම් රේඩියෝ.

0: දැන් අපි වහගෙන ඉන්න චූටි පොඩිත්තන්ට පුළුවන්නේ ඔගලන්ගේ දක්ෂතා අපිට එවන්න. අන්න ඒ විදිහට අපිට දක්ෂතාවයක් එවපු තවත් පොඩිත්තෙක් තමයි මේ.
1: මම නිමිර. මම දීපත් කරන්නේ තිල්ලුව අම්

හරිම ලස්සනයි. ඒවගේම හරිම දක්ෂයි. ඔයාටත් පුළුවන් ඔයාගේ දක්ෂතාවයක් අපිට එවන්න. අම්මලා තාත්තලා අපිව අහගෙන ඉන්නවා නම් ඔයාගේ චූටි පොඩිත්තත් හරිම දක්ෂයි නම්, සින්දු කියන්න, කතන්දර කියන්න, කවි කියන්න දක්ෂයි නම් 0718 893 893 0718 893 893 කියන අපේ WhatsApp නම්බර එකට සද්ද නැති තැනකට ගිහින් රෙකෝඩ් කරලා එවන්න. ඒ විතරක් නෙවෙයි, ඔයාට ලස්සනට චිත්‍ර අඳින්න පුළුවන් නම්, ලස්සන නිර්මාණ කරන්න පුළුවන් නම්, අන්න එහෙම පොඩිත්තන්ටත් අපි අවස්ථාවක් දෙන්නයි මේ හදන්නේ. හරිම සරලයි. ලස්සන චිත්‍රයක් හරි නිර්මාණයක් හරි කරලා සුප්‍රීම් රේඩියෝ 9D ටවර් බිල්ඩින් කොළඹ 4, සුප්‍රීම් රේඩියෝ 9D ටවර් බිල්ඩින් කොළඹ 4 කියන අපේ ලිපිනයට එවන්න. අපි සූදානම් වෙලා ඉන්නවා ඔයාගේ දක්ෂතාවය මුළු ලෝකෙටම එළිදක්වන්න.

0: 89.1 සුප්‍රීම් රේඩියෝ The Welcome Show. ඇහෙන අහන කතාතර රස කතා ඇහෙන පෑතුන.
1: පෘතුගීසින්ගේ ලංකාවේ ආක්‍රමණයත් එක්ක සිදුවුණු ප්‍රබලතම සටනක්නෙක් දන්තුරේ සටන කියලා කියන්නේ. දන්තුරේ සටන මෙහෙවුවේ දෙවන රාජසිංහ රජතුමානේ. දෙවන රාජසිංහ රජතුමාගේ අසීමාන්තික යුද්ධ බලය සහ ඒ උපක්‍රමශීලීත්වය ලංකේ රජවංශයේ ඉතාමත් විශිෂ්ට විදිහට ලේවිලා තියෙන ඉතිහාසයක්. හරි, රජතුමා සටනට යනකොට දොඩම්වෙල ශ්‍රීනාථ දේවාලය බාරහාර වෙලා තියෙනවා සටන ජයග්‍රහණය කරන්න උදව් කරන්න කියලා. කිව්ව වගේම දෙවන රාජසිංහ රජතුමාට ඉතිහාසයේ නොවූ පරාජයක් අත්කර දෙන්න පුළුවන්කමක් ලැබෙනවා පෘතුගීසින්ට මේ දන්තුරේ සටනෙන්.
0: ඒ වගේ කතා අහන්න සතියේ දිනවල උදේ 7ට The Welcome Show. ඩෙංගු මාරාන්තිකයි. දැනුවත් වී වනකනමු.
2: ඔබට හෝ ඔබේ පවුලේ අයෙකුට පැය 48කට වඩා වැඩි කාලයක් උණ පවතින්නේ නම් වහාම සුදුසුකම් ලත් වෛද්‍යවරයෙකු හමු වී ප්‍රතිකාර ලබා ගන්න. විශේෂයෙන් ගර්භණී මව්වරුන්, කුඩා දරුවන්, වයස්ගත පුද්ගලයින් සහ වෙනත් නිදන්ගත රෝග ඇති පුද්ගලයින් උණ වැළඳුණු වහාම ඉක්මන් වෛද්‍ය ප්‍රතිකාරවලට යොමු වන්න.
0: මෙය සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේ පණිවිඩයකි. 89.1 89.3 සුප්‍රීම් රේඩියෝ. සුප්‍රීම් රේඩියෝ. සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩන් යුදෑසන අහන චූටි පොඩිත්තන්ට දැන් ඉංග්‍රීසි භාෂාවයි ජපන් භාෂාවයි ටික ටික පුළුවන් වෙනවා. මොකද අපි ඔගොල්ලොන්ට ඉංග්‍රීසි භාෂාවයි ජපන් භාෂාවයි හරිම සරලව ඉගෙන ගන්න ආස හිතන විදියට කියලා දෙනවා. අදත් අපි කියලා දෙන්න යන්නේ අපිට නිතර කතා බහ කරනකොට අවශ්‍ය වෙන වචන කීපයක් ඉංග්‍රීසි භාෂාව වෙනුවෙන් ජපන් භාෂාව වෙනුවෙන් කියන්නේ කොහොමද කියලා. එහෙනම් ඉතින් මේ විදිහට පටන් ගන්න සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩංගේ උදෑසන වැඩසටහනේ සුප්‍රීම් රේඩියෝ ලැංග්වේජ් පාසල හරියට අහගෙන හොඳට ඉගෙන ගන්න. පොඩ්ඩංගේ ලැංග්වේජ් පාසල ගොඩනගිල්ල
3: බිරූ බිරූ බිල්ඩින්
0: උද්‍යානය
3: කෝ-එන් කෝ-එන් පාක්
0: පොත්රාකය
3: හොන්-යා හොන්-යා බුක්ෂෙල්ෆ්
0: පළාත
3: කෙන් කෙන් ප්‍රොවින්ස්

0: නවයයි එකෙන් අසු නවයයි තුනෙන් සුප්‍රීම් රේඩියෝ
1: උසස්මතත්වේ අත්‍යවශ්‍ය බාණ්ඩ දෙවේනේ අඩුම මිලට ගතහැකි නවතම සුපිරි වෙළන් සැල්ජාලය කසාගල ග්‍රීන් සුප ශාකා මාතලේ අතුරුගිරිය කඩුවිල ගනේ මුල්ල නාරම්මල සහගම්පොල
2: ලෝකය තවත් දවසකට අවදි වුණා. ලක්ෂ ගානක වතුර කේතල් රත් වෙන්න පටන් ගත්තා. උදේට හදපු තේ කෝප්ප එක උගුරට හිස් වුණා. කලබලෙන් හැමදේම පටන් ගන්න උදෑසන එක දෙයකට විතරක් මිනිස්සු කලබල නැතුවම වට වුණා.
3: The welcome show.
4: I burn සුබදාසනක වල උදෑසන හදලා.
3: Supreme Radio the welcome show.
1: සතිය දවස් පහේම උදේ 7ට.
3: The welcome show.
4: අනුග්‍රහය.
5: වාර්තා පිට වාර්තා තමයි කෝටි 8 NLB තනඩ තහනේ ලොතරැයි රුපියල් කෝටි 13.98 ඉක්ම වූ දවන්ත සුපිරිතයග ලබා දීමින් රටේ සංවර්ධනයේ දවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතිය මහත්ම සම්පත තන නිදහනේ වෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්.
6: නවීන තාක්ෂණයෙන් නියම බරට සරිලන ඝනකම් ප්‍රමාණ සඳහන් කර අපේම රටේ නිපදවන GI box බානම් මෙල්වා.
7: මෙල්වා එක ලංකාවේ එක අපේම එක.
8: 89.1 89.3 Supreme Radio.

0: තුන සුප්‍රීම් රේඩියෝ සුප්‍රීම් රේඩියෝ මේක සුපිරි
1: You're listening to The Welcome Show.
2: අනුග්‍රහය

0: උසස්ම තත්වේ අත්‍යවශ්‍ය භාණ්ඩ දිවයිනේ අඩුම මිලට ගත හැකි නවතම සුපිරි වෙළඳ සල් ජාලය කසාගල ග්‍රීන් සුප ශාකා මාතලේ අතුරුගිරිය කඩුවිල ගණේ මුල්ල නාරම්මල සහ ගම්පොළ
1: මෙල්ටෝල් හිසරතය උණ සෙම් ප්‍රතිශ්‍යාව ඇඟපත වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය මෙල්ටෝල් පැරසිටමෝල් විශේෂයකි.

0: උදේ 7යි විනාඩි 9යි දැන් වෙලාව සුබදෑසනක් හැමෝටම සුබදෑසනක් ශාමනායි බෝවන්
1: අයිබෝන් නිපු අයිබෝන් සුබදෑසනක් සුබ දවසක්
0: අද දවසම සුබ වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා අද ජූලි මාසේ 8 වෙනිදා බදාදා ඉතින් බදාදා දවසෙත් අපි මේ විදිහට අපේ වැඩසටහන පටන් ගන්න ලෑස්ති
1: අනිවාර්යයෙන් ඉතින් ජීවිතේ වෙරවීරියෙන් දිරන්න සූදානම් ඔයාට ඉතින් අදත් කියන්න කතා ටිකක් අපිට තියෙනවා නේද
0: කියන්න කතා ටිකක් තියෙනවා
1: උදේ 10 වෙනකන් ඉතින් අහගෙන ඉන්න කියලා ආදරයෙන් ආරාධනා කරනවා ඒ වගේම ඉතින් මේ ගමන යන අපිත් එක්ක ඉන්න එකතු වෙලා ජාතික ලොතරැයි මණ්ඩලේ
0: ජීවිතයේ සිහිනයට වාසනාවේ ආශිර්වාදේ අරන් යන ජාතික ලොතරැයි මණ්ඩලයටවත් එකතු වුණොත් එහෙම අනිවාර්යෙන්ම ඔයා කෝටිපතියක් වෙනවා කියන එක මතක තියාගෙනම මතක් කරන්න ඕනේ අපිත් එක්ක මේ ගමන යන්න ඔයාට අපහසුතාවය තියුණොත් එහෙම ඔලුව කැක්කුම් එතකොට අපහ උණ කැස්ස හිඹිරිසාව වැඟපත වේදනාව අනේ දේවල් වලට ඉක්මන් සහනය ලබා දෙන මෙල්ඩෝල් අපිත් එක්ක මේ ගමන යන්නත් එකතුලා ඉන්නවා කියන එකත් මතක් කරන්න ඕනේ.
1: ඉතින් පහුගිය කාල සීමාව තුළ මේ දින කිහිපය තුළ රටේ සිදුවුණු සිදුවීම් දිහා අවධානය යොමු කර දිනිපු. හා. මරණ තීරුණු ප්‍රධානම කාරණාව තමයි මේ විනය කියන දේ පරිවුණාම එතන මොන සමාජ සංස්ථා වුණත් නේද? එතන පිරිහෙනවානේ.
0: අනිවාර්යෙන්.
1: එහෙම තැන් ගොඩක් අපිට ඉතින් ලංකාවේ දැක ගන්න පුළුවන්කම ලැබිලා තියෙනවා. පුද්ගලානුබද්ධ විතරක් නෙවෙයි අපිට සමාජයක් විදිහටත් බොහෝ තැන්වලදී විනය නැති වුණොත් ඒක ලොකු ව්‍යසනයකින් තමයි ඒ දේ ඉවර වෙන්නේ තින්නේ.
0: ඒක මේ ඉහළද කියලා නෑ. පොඩි තැනේ ඉඳන් ඉහළට යනකම් මේක එහෙමම තමයි වෙන්නේ කියන එක අපි පොඩි කාලේ ඉඳන් හදුවේ නැත්තම් චාමර සමහර අම්බලට කියන්න ඕන වෙන්නේ නැහැ. මේ ඔය හිරේ ඇතුලේ ඉන්න කට්ටිය ගැන එක එක දේවල් කියන්න ඕන වෙන්නේ නැහැ. එහෙම වුණා නම් එහෙම එයාලා ඉන්නේ හිරේ කියලා යම්මල කවදාවත් කියන්නේ නැහැ චාමර. අනිවාර්යයෙන්ම කියන්නේ මගේ පුතා ඉන්නේ මෙන්න මේ වගේ තැනක කියලා. සමහර කාලකට ගත්තාම පස්සේ මේ තාත්තලයි පුතාලයි ඔක්කොම කට්ටිය හිරේ ගිහින් ඇවිත් තිබුණා. එහෙම එහෙම දේවල් එහෙම නැතුව ලස්සන සමාජයක් හදන්න නම් පොඩි කාලේ ඉඳන්ම පාසලේ ඉඳන්ම එහෙම නැත්නම් ගෙදර ඉඳන්ම දරුවන්ට අවශ්‍ය කරන මේ මානුෂීය හැඟීම් දෙන්න ඕනි ජාමර. ඒක දුන්නේ නැති වුණොත් නිහතමානීකම් දුන්නේ නැති වුණොත් මිනිසුත් එක්ක හැසිරෙන්නේ කොහොමද කියන එක දුන්නේ නැති වුණොත් මිනිසුන්ට ගරු කරන්නේ කොහොමද කියන එක කියලා දෙන්නේ නැති වුණොත් මෙන්න මේ වගේ දේවල් අනිවාර්යයෙන්ම එක දිගටම සිද්ධ වෙන්න පුළුවන්. අවසානයේදී මහා ඛේද වාචකකින් තමයි පෞගිය සතියම ගෙවෙන්න සිද්ධ වුණේ.
1: ගෙවුනේ නේද?
0: ගෙවුනේ.
1: ඉතින් මේ නියපොත්තෙන් කඩන්න තියෙන දේවල් චේන්ජ් ෂෝ එකක් ගෙනල්ලා කපට තැනට ඉන්න එපා නේද? චේන්ජ් අය දොඹ කරගෙන ලෝ වැඩේ කරනකන් ඉන්න එපා. ඒක නිසා නියපොත්තෙන් කඩන්න තියෙන දේවල් නියපොත්තෙන් කඩලා දාන්න
0: ඕනේ.
1: හරි. එහෙනම් ජය වෙන්න සුබ වෙන්න කියලා කියන ගමන් අපි වැඩේ පටන් ගන්න උදේ 10 වෙනකන් දිගටම 89.1 89.3 ද වෙල්කම් ෂෝ හගෙන ඉන්න. අපි ඉන්නවා ඉතින් උදේ 10 වෙනකන් ඔයත් එක්ක. ජය වේවා. මං චාමර.
0: මම නිපුනිකා.

0: කම්මැලි හිතුනුත් ඇයි මම මේ වැඩේ කරන්න පටන් ගත්ත කියලා කල්පනා කරන්න. එතකොට අවශ්‍ය ශක්තිය අනිවාර්යෙන්ම ඔයාට ලැබේ. සිහින දිනන ජැක් රාහේ දවසකට පාර කියන්නේ එන්එල්වී සුබ දවසක්.
1: සුබ දවසක්.
2: අලුත් වෙලා.
1: පහසු වෙලා.
2: තෑගි පැඩි වෙලා.
1: අංක එකයි ලග්න එකයි.
2: සියයක්ම ඔබ යටි.
1: අංක දෙකක් ගැලපුණාම.
2: රුපියල් 1000ක්ම අතේ.
1: අංක දෙකයි ලග්න එකයි.
2: 2500ක් අතේ. අංක තුනට.
1: 50000.
2: ප්‍රවර්ධන අංකයට රුපියල් 25000.
1: අංක තුනයි ලග්න එකයි. ලක්ෂ 5ද ඉලෙක්ට්‍රික් බයික් එකද.
2: කැමති එකක් අපේ අතේ. සුබ දවසක්.
3: දවස සුබයි සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය.

0: උසස්ම තත්වයේ අත්‍යවශ්‍ය භාණ්ඩ දෙවේනේ අඩුම මිලට ගත හැකි නවතම සුපිරි වෙළඳ සල් ජාලය කසාගල ග්‍රීන් සුපර් ශාකා මාතලේ අතුරුගිරිය කඩුවිල ගණේමුල්ල නාරම්මල සහ ගම්පොළ
1: හැපනින් ඊවනින් ඩ්‍රයිව් එක
0: ලීඩ් කරන
2: ඔබ ඉන්නේ කොහෙද කියලා
3: වරු කියනවා ඉතින් ඒ වත් උගලට වරු කියන්න බෑනේ
1: back to back සින්දු අහන්න
4: let's go
0: Every weekday at 4 p.m. in Porto with Ashi Ali.
5: අපි දැන් ඇවිල්ලා ඉන්නේ කාර්යබහුල නගරයකට. කට්ටිය දවල් 12ට මොකද කරන්න කියලා අපි සමීක්ෂණයක් කරනවා. ඔව් කෙනෙක් මේ පැත්තට එනවා. අපි යගින් අහලා බලමු මොකද කරන්න කියලා. හා හා. හයි බෝ නංග දවල් 12ට ඔයා මොනවද කරන්නේ?
6: අනිත් අය කරන එකම තමාපුට.
5: හරි. තව කෙනෙක් එනවා. අපි එයාගෙන්වත් අහලා බලමු දවල් 12ට මොකද කරන්න කියලා. මේ නංගි දවල් 12ට ඔයා මොකද කරන්නේ?
3: අයියෝ අයියා. අතන මෙතන කවුරුත් දවල් 12ට අහන්නේ සුපින් රේඩියෝ ලන්ච් බ්‍රේක් නේ.
0: අතන මෙතන කොතනත් සතියේ දවස් පහම දවල් 12ට අහන්නේ
3: සුප්‍රීම් ලන්ච් බ්‍රේක් තමයි.
7: සුප්‍රීම් ලන්ච් බ්‍රේක් වෙත් මැක්.
8: අපි යනවා වාසකරණ ආදරය කරන
0: කුබකවත්ත මංජුල ක්‍රීඩා සමාජය විසින් 6 වන වරටත් සංවිධානය කරනු ලබන මංජුල කලනයි සංගීත රාත්‍රිය. සලින්ද ප්‍රනාන්දු ප්‍රමුඛ ඕල් රයිට් සංගීතයට කින්ස්ලි පීරිස් අජිත් මුතුකුමාරණ තුෂාර ජෝසප් ඇතුළු ප්‍රවීණ ගායක ගායිකාවන් රැසක් සමගින් ජූලි මාස 11 වන දින රාත්‍රී 7ට කුබකවත්ත ප්‍රජාශාලා ක්‍රීඩාංගණයේදී නිල මාධ්‍ය අනුග්‍රහය සුප්‍රීම් රේඩියෝ
9: ජීවිතේට සිහින තියෙනවා NLB කියන්නේ ඒ සිහින සැබෑ කරන වාසනාවට කියන තවත් නමක් මේ බෙගාපව රුපියල් කෝටියේ සුපිරි තියාගේ දිනාගත් වාසනාවන්තයා මහියංගනේ එන්.එම්. ජයසේන මහතා
10: මට කෝටියේ ටිකට් එකක් ලැබුණා මට ගොඩාක් සතුටයි මේ මගේ උඹරුකක් තියලා තිබුණා ඒක උකස් අරව ගන්න ඕන පොඩි සාමාන්‍ය නිවසක් හදාගන්න මම දිනපතාම ටිකට් බලන ටීවී එකේ ටීවීකින් බලන වෙලාවේ තමයි තිබුණේ අංක 7ක් ගැලපුණා ඉංග්‍රීසියක් සුපිරි අංකෙක පමණයි ගැලපුණා ගෙදර පවුලේ අපි දැනට ඉන්නේ අපි 3 දෙනා මුණු ගුරායි මායි නෝනායි. ඉතින් අනික් කට්ටිය බැඳලා ඒ කට්ටියටත් දෙන්න බලාපොරොත්තු වෙනවා. දැනටත් දිනකට මේ 15ක් 20ක් ගන්නවා. දැන් මට ඔය ටිකට් එක ඇදුනාට පස්සේ මේ සම්පූර්ණ දැන් ටිකට් ගැනීම අපේ මේ වැඩිවිලක් වෙනවා. ටිකට් සමහර විට අලෙවි කරන තැන්වල මදි වෙනවා. ආපහු මේ ඉතුරු තැන්වලින් ටිකට් අලෙවි කරන එක ගෙනාලා දෙන එකනට කියවන් පස්සේ ආපහු ගෙනත් දෙනවා. ඒ ටිකට් ඉවර වෙන බොහොම සතුටින් ගන්නවා කට්ටිය.
9: ජීවිතයේ සිහිනයට වාසනාවේ ආශිර්වාදය NLB
11: 89.1 89.3
12: Supreme Radio

0: උදේ 7:00 විනාඩි 24යි දැන් වෙලාව.
1: දැන් මේ බස් රථත් මේ පොකුරු කරන ව්‍යාපෘතියකට සැරසෙනවලු කියලා තමයි ගමනාගමන මණ්ඩලය කියන්නේ.
0: පොකුරු කරන්න කියන්නේ?
1: පොකුරු කරන්න කියන්නේ? බස් රථ එකට කරලා පොකුරක් හදනවා බස්.
0: ඒක තමයි මල්
1: පොකුරම යනවා පාර.
0: මල් පොකුරක් හදනවත් දන්නේ නැහැනේ. බස් ටික ඔක්කොම දාලා
1: පොකුරක් හදලා බැඳලා දෙනවා.
0: අරන් යන්නත්.
1: සභාවේ තුමාට තියාගන්න කි. බස් රථ පොකුරු කරන ව්‍යාපෘතිය කියලා කියන්නේ මේ නව උපායමාර්ගික ප්‍රවාහන සැලසුමක් මේක.
0: ආහහා.
1: ලෝකයේ දියුණු රටවල දැනට ක්‍රියාත්මක කරන සැලසුමක්. ඒකට තනි තනිව Tamante හිමි බස් රථය හිතුණු වලට අයන ඒවා වෙනුවට හා එකම ගමනාන්තයක් සඳහා බස් රථ ක්‍රමවේදයක් යොදව තමයි ඒක යොමු කරන්න සූදානම් වෙලා තියෙන්නේ. ඒ වැඩේ පටන් ගන්නවා කියලා තියෙනවා. විශේෂයෙන්ම මාර්ග අංක 170 177 190 ආවරණය වන විදිහට තමයි එකම කොරිඩෝවන්හි ක්ෂේත්‍ර පොකුරුකරණය ආරම්භ කරන්න සූදානම් වෙනවා කියලා
0: කියන්නේ.
1: ඒ වුණාම මේ තරඟකාරීත්වය අඩු කරගන්න පුළුවන් වෙනවා කියලා තමයි යාලගේ අදාළ ආයතන කියලා
0: තියෙන්නේ.
1: බලමුක වැඩේ කොහොමද වෙන්නේ කියලා නේද? අපිත් සහයෝගය දෙමු පුළුවන් විදිහට වැඩේට.
0: ඒ කියන්නේ අපි පුළුවන් විදිහට ඉතින් උදව් කරමු. කොහොමද අපි පුළුවන් විදිහට උදව් කරන්නේ?
1: අපිට පුළුවන් ඇති අපි විනයගරුකෝ යන්න තියෙන්නේ ඉතින් නේද?
0: හා හා විනයගරුකෝ.
1: බස් රථ ආරක්ෂා කරගෙන ඒ වගේ අර එක එක බලිකුරුට අඳින්න නැතුව නේද?
0: බලිකුරුට නම් හරි බලිකුරුට අත තියන් ඉන්න බැරි කමට ඇඳනවා කියලා කියමුකෝ චාමර. එතකොට මේ කකුළු තියන් ඉන්න බෑනේ සමහර කට්ටියට. කන කෑමකේ ඔය රටකජු එහෙම කෑවොත් එහෙම රටකජු පොත ටික ඔක්කොම සීට් එකේ ඇත. ඊට පස්සේ හොලඟට ගිහිල්ලා ඒක මුළු බස් එකේම යනවා. ඊට පස්සේ බොන්න ගන්න වතුර ටික වුණත් එහෙම්මම දාලන්න මිනිස්සු ඉන්නවා. ඒ වගේ ගොඩාක් දේවල් ඉතින් තියෙන තැනක අලුතින්ම දාපු මේ අලුතින්ම ෂීට්ස් දාපු ට්‍රේන් වල සමහර කාලවලට තිබ්බ මොනවගේ තත්ත්වයද අපි අය අමුතුවෙන් කියන්න ඕනේ නැහැ නේ චාමර. සමහර මිනිස්සු කකුල් උඩ දාගෙන යන්නේ අලුතින්ම දාපු බස් වල තියෙන මේ අර සපත්තු පාරවල් එහෙම අපිට අය අමුතුවෙන් කියන්න ඕනේ නැහැ නේ. මිනිස්සු එහෙම කරන් යන්නේ. ඉතින් එහෙම කරන්නේ නැතුව මිනිස්සුන්ට පුළුවන් කමක් තියනවා නම් ඉතින් මේ ඔය හැම දෙයකටම සපෝට් එකක් දෙන්න. එතකොට පුළුවන් වෙයි යන්න මේ ලස්සන ලංකාවක් කියලා කියන්න. මොකද හැමදේම මේ පරිපාලනයට විතරක් කරන්න බෑ. එතන පල්ලෙහා ඉන්න සේවකිනුත් ඒකට අනිවාර්යම දෙයක් කරන්න ඕනේ. දැන් ලංකාව කියලා කියන්නේ චාමර අපි හරියටම බලුවොත් එහෙම මේක අපි ගමුකෝ නිකන් හරි මේ ලංකාව කියන්නේ ව්‍යාපාරයක් අපි ඒක රස්සාව කරනවා කියලා හිතමුකෝ. එහෙම හරි හිතමුකෝ. එතකොට උඩ කට්ටියට විතරක් ඒක ඇඳන් යන්න බෑ. අපි සපෝට් එකක් මොකාරෙ විදිහට දෙන්න ඕනේ.
1: හැබැයි
0: ඉතින් ඒක අපි සපෝට් එක දෙන්න ඔය විදිහට නම් ඉතින් හැමදාම ඒකලන්ට තියෙන වියදම් විතරයි. ඉතින් ඒ වලත් වැගියා කරන්න වෙන වියදමක් යනවනේ.
1: ඔව්. ඒක නිසාද අපි සහයෝගය ලබා දෙමු. අපි තීරුම් ගන්න ඕනේ පළවෙනි දේ නිපු ඉතින් මේක කේතුම තියක් නෙවෙයි ඉතින් නේද? ඒ නිසා ඉතින් සමහර දේවල් අපිට ක්‍රමානුකූලව තමයි කරගෙන යන්න
0: වෙන්නේ. ඔව්.
1: අපේ තිබුණු අර චින්තනමය දුප්පත්කමෙන් මිදෙන ටික කාලයක් යනවා අපිට ඉතින්
0: නේ කාලයක් යනවා
1: ඉතින් ඒකේ වැඩ පිළිවෙලක් හදන්න ඕනේ ඉතින් නේද බලමු අපි කොහොමද වෙන්නේ කියලා
0: එහෙනම් ඉතින් මතක් කරන්න දේවල් ටිකකුත් තේනවා. දැන් ඔය අපේ ජීවිතේ හදාගන්න කාලයක් යනවා කියලා කියනවානේ චාමර. අපි සමහරක් වෙලාවට අපි හීන තියෙන අවුරුදු 25කින් අපි ගෙයක් හදාගන්න ඕනේ, වාහනයක් ගන්න ඕනේ, පොඩි කාලේ අපිට තියෙන්නේ එහෙම හීනනේ චාමර. හැබැයි ඉතින් අවුරුදු 25ක් ආවන් පස්සේ තමයි හිතෙන්නේ අවුරුදු 25 ඉදේද මට දැන් ඉතින් මේව හදන්න තව කොච්චර කාලයක් ඇද කියලා හිතනවානේ. අන්න එහෙම හිතන කෙනෙක් නම් ඔයා අනිවාර්යයෙන්ම ජාතික ලොතරැයි මණ්ඩලයත් එක්කතු වෙන්න. ජාතික ලොතරැයි මණ්ඩලයේ ලෑස්ති ඔයාට කෝටි ගාණක දෙනු මැදින් වාගේ කරගන්න. ඒ වගේම එදා වේදමට දේවල් ටික පුළංකම තියෙනවා. අද සම්පතින් මහජන සම්පත දිනුම් වාරෙන් තෝරා ගන්න ලද්ද ඉංග්‍රීසි අක්ෂරයේ සහ අවසානක හතර ගැලපුවොත් එහෙම අද සම්පත ජයග්‍රහකින් තෝරා ගන්නවා කියන එක මතක තියාගන්න. ඉංග්‍රීසි අක්ෂරයේ සහ අවසානක හතර ගැලපුවොත් රුපියල් 250,000ක මුදල් ටෑගෙත්, අවසානක හතර ගැලපුවොත් රුපියල් 50,000ක මුදල් ටෑගෙත්, අවසානක තුන ගැලපුවොත් රුපියල් 4,000ක මුදල් ටෑගෙත් ඔයාලට දිනා ගන්න පුළුවන්කම තියෙනවා. ඉතින් ඒ නිසා අද වේදමට අද සම්පත වැඩි වැඩියෙන් මිලදී ගන්න කියලත් ඔයාට මතක් කරනවා.
1: අනිවාර්යෙන් දැන් ඒකත් එකම මේ මෙල් ඩෝල් ගැන මතක් කරන්න
0: ඕනේ.
1: අපිට නිරන්තරයෙන් ඔලුවේ කැක්කුම කිවිසුම් යන එක ඔය ඊට පස්සේ සොටු දියර ගන්න එක නේද? ඔයගේ ප්‍රශ්න ටික අපිට තියෙනවා.
0: හරි
1: ඒවා නැති කරන්න අපිට පුළුවන් කමක් නැහැ. ඒවා ඔයා නිකන් ඔයාගේ ආත්මෙට ඔයාගේ කරුමේ එහෙම කියලා හිතන්න ඕනේ නැහැ ඒ දේවල්. සාමාන්‍ය මිනිසුන්ට හැදෙන්න
0: ඕනේ.
1: එහෙම නැති වුණොත් ඒකත් ලෙඩක්. ඒ නිසා ඒ වගේ තියෙන තැන්වලදී අනිවාර්යෙන් මෙල් ඩෝල් එකක් ඔයා පාවිච්චි කරන්න. අනිවාර්යෙන් ළඟ තියාගෙන මෙල් ඩෝල් කාඩ් එකක්. මොකද උන කැස්ස සම්ප්‍රතික්ෂාව ඔලුවේ කැක්කුම ඉක්මනම සහනයක් ලබා දෙනවා මෙල් ඩෝල් එකක් පාවිච්චි කරනවා නම්. පැරසිටමෝල් විශේෂයක් විදිහට මෙල් ඩෝල් අපිට සහන සලසන නිසා ඔෆිස් එකේ පර්ස් එකේ පොකට් එකේ මතක ඇතුව මෙල් ඩෝල් කාඩ් එකක් ළඟ තියාගන්න.
0: ඒ වගේම තමයි ඔයාට අඩු ගානකට වැඩි වැඩියෙන් බාණ්ඩ ගන්න ඕනි කියලා හිත හිත ඉන්නව නම් මං කොහොමද මේක කරන්නේ? සමහර අය සමහර දානයක් එහෙම දෙන්න හිතාගෙන ඇති චාමර. ඒ දානි දෙන්න ඕන අවශ්‍ය කරන දේවල් ටික ගන්න මේ වෙලාවේ ඒක අර හරි දානයක් විදියට දෙන්න, තමන්ගේ හිත පිරෙන්න දානයක් දෙන්න සමහර අයට අමාරු ඇති. හැබැයි ඉතින් ඔයා එහෙම මේ බාණ්ඩ ටිකක් අඩුවට ගන්න පුළුවන් තරක් හොය හොය ඉන්නව නම් ප්‍රමිතියෙන් යුක්ත බාණ්ඩ, හරිද? ප්‍රමිතියෙන් යුක්ත නැති බාණ්ඩ නම් ඕන තරකින් අඩුවට ගන්න පුළුවන්කම තියෙනවා. ප්‍රමිතියෙන් යුක්ත බාණ්ඩ ඔයාට පුළුවන්කම තියෙනවා. කසාගල ග්‍රීන් සුපේකෙන් ඉතාමත් අඩුවට ගන්න එකට හේතුව වෙන්නේ කසාගල ග්‍රීන් සුපේකට අතරමැදිව නැහැ. එයාල තමයි කෙරින් මේ හැම දෙයක්ම ගෙන්නන්නේ. ඉතින් ඒ නිසා ඔයාට බය නැතුව කසාගල ග්‍රීන් සුපේකට යන්න පුළුවන්. ඔයාට අවශ්‍ය වෙන හාල්, සීනි, පිටි, පරිප්පු, අල, ලූණු වගේ අත්‍යවශ්‍ය ආහාර බාණ්ඩ විතරක් නෙමෙයි ග්‍රොසරි අයිටම්ස් පවා දෙවෙනි අඩුම මිලට ගන්න පුළුවන්කම තියෙනවා. ඉතින් කසාගල ග්‍රීන් සුපර් කියන්නේ අලුත් තැනක් අඩුම මිලක් ශාකා තියෙනවා මාතලේ අතුරු ගිඩේ කඩුවල ගනේ මුල්ල නාරම්මල ගම්පල කියන තැන්වල. ඉතින් අද මේ යන කසාගල group of companies anubadha kasagala green super weta oyata pulwankama thiyena me vissara danaganna katha karanna 01112864 01112864 katha karana
1: katha kala den wedi vissara danaganna kasagala green super aluthanak aduma mila
0: ehenam api keti viramikata yawune
1: keti viramikata yanna thamai lasthi wenna welawu 07:30 den

0: සුප්‍රීම් රේඩියෝ
1: මේ බ්‍රෑන්ඩඩ් ඉංජිනේරු මහත්තයා.
2: ඇයි මුදලා ලියම කියන්නේ?
1: නැහැ, ඔය මහත්තයාගේ ඔරලෝසුද, ඇඳුම්ද, සපත්තුද, අරවද, මෙව්වද, එන නම් තියෙන බ්‍රෑන්ඩඩ් බඩුනේ. මහත්තයා මොනවද උනේ?
3: අලුත් ප්‍රොජෙක්ට් එකට GI box බවඩ කරන්න කියලා.
1: මොන වර්ගයෙන්ද?
3: හොඳ වර්ගයකින්.
1: අයියෝ මහත්තයා, යකඩ ගන්නකොට බ්‍රෑන්ඩඩ් වෙන්න ඕනේ. නම මිනුම් ප්‍රමාණය ගහලා තියෙන, ගෙවන මිලට විශ්වාසයක් තියෙන එකම බ්‍රෑන්ඩඩ් GI box bar තමයි මෙල්වා GI box bar.
4: මෙල්වා මෙතින් දන්න තියෙන GI box bar. Fiber laser, CNC laser, plastic laser සමග නවීන ලේසර් තාක්ෂණයෙන් සමරුපලක පදක්කම් පාසල් නිල ලාංඡන නාමපෝර්දෙන් අනර්ගනිමාවකින් බෙල්ලන්විල පන්සල අසල ඔප්නින් ප්‍රොඩක්ෂන් වෙතින් අමතන්න 011 2739 188.
5: මහරජ උත්තමයන් වහන්සේ රාජ සභාවට සැපත් වෙන වගයි.
6: පුරෝහිත වහාම රාජද්‍රෝහියාව රැගෙන එනු.
7: පස්වාන් දහසකන සමාවසර රාජෝත්තමයණන් වහන්ස,
6: අහල පහල නිවැසියන්ට බාධාවන ලෙස තා ඝෝෂා පවත්වන්නේ මන්ද? පවසව.
7: අනේ මහරජතුමනි, මගේ මායියගෙන් විසුමක් වෙන්නේ නෑ. දහවල් දෙකට සුප්‍රීම් රේඩියෝ නොදැම්මෝ.
6: ඈ හැබෑවට
8: සතිය දවස් පහේම දවල් දෙකට
4: සින්දු කෆේ විත් නිමේෂා.
9: බලන්නකෝනේ, අපේ ළමයට හරි ලස්සනට සින්දු කතන්දර කියන්න පුළුවන්. හැබැයි ඉතින් ඒවට තැනක් නැහනේ.
10: ඇයි යනේ? සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩක් උදෑසන තියෙන්නේ.
11: අපිට ජපාන් ඉගෙන ගන්නත් පුළුවන්. ලස්සන ලස්සන කතන්දර අහන්නත් පුළුවන්නේ.
4: හැඩකාර දඟකාර පොඩිත්තු වෙනුවෙන්මයි.
11: මේ ඔක්කොටම සතියේ දින පහම උදේ 6 ඉඳන් 7 වෙනකම් සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩන්ගේ උදෑසන අහනෝනේ.
4: 89.1 89.3 සුප්‍රීම් රේඩියෝ. ඩෙංගු මාරාන්තිකයි, දැනුවත් වී වලකනමු.
8: ඉවතලන ප්ලාස්ටික්, වීදුරු බඳුන්, බෝතල් සහ ටින් ආදිය එකතු කර ජලය නොරදෙනසේ තබා ගන්න. ඉවතලන ටයර් රාදියට වැලිපුරවා සිදුරු කර ජලය නොරදෙනසේ කපටා කරන්න.
4: මෙය සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේ පණිවිඩයකි.
12: 89.1 89.3
4: Supreme Radio.

0: රස පිරිඩු කතා අරගෙන උදෙන්වා. The Welcome Show. උදේ 7:00 විනාඩි 37යි දැන් වෙලාව. වෙලාව වැවෙත්තේ අද දවසේ පුවත්පත් සිරස්තල මොනවද කියලා බලන්න. ඉතින් ඒ නිසා අපි මුලින්ම අවධානය යොමු කරන්නේ අද දවසේදී දිනමින පුවත්පතට.
1: ඔව්, අපි අද දිනමින පුවත්පත අවධානය යොමු කරමු. ප්‍රධාන පුවත් සිරස්තලය වාර්තා කරලා තියෙනවා මීගමුව හිරගෙදර ගැටුම සම්බන්ධයෙන්. මීගමුව හිරගෙදර ගැටුම අධිකරණ ඇමති කරුණු කියයි සිද්ධිය අවතක්සේරු කරන්නේ නැහැ, පූර්ණ විමර්ශනයක් කරනවා. කුඩු ජාවරමුන් හා පාතාල අතර ගැටුමක් නිලධාරීන්ට අමානුෂික ලෙස පහර දීලා බන්ධනාගාර තදබදේ අවම කරනවා කියලත් ඒ දවසේදී විෂය භාර අමාත්‍යවරයා පාර්ලිමේන්තු ඉදිකල් ප්‍රකාශය තමයි උඩට දක්වලා
0: තියෙන්නේ.
1: ඒ වගේම රේගුවෙන් මාස 6කදී බදු ඉලක්ක සීමාව ආදායම බිලියන 1.378යි කියලා වාර්තා කරලා
0: තියෙනවා.
1: 73යි කියලා වාර්තා කරලා තියෙනවා. හොඳයි. ඉතින් නේද රේගුව ඉතින් ලාභ ලබන්න ඕනි නේද? එක එක බදු එහෙම ඉතින් ඇවිල්ලා තියෙනවා. සමහර වාහන එහෙම තාමත් රේගුවේ තියෙනවා කියලා තරංජලා තියෙනවා යතරේ.
0: ඔව්, සමහර මේ කියන්නේ ගිය අවුරුද්දට සාපේක්ෂව මේ අවුරුද්දේ අපි අරන් තියෙන බදු ප්‍රමාණය කියන්නේ අනිත් අර බදු දීලා තියෙන ප්‍රමාණය වැඩි කියලා අරංජුනා චාවර පොඩ බානු කී කියලා තියෙනවා.
1: කොහොමත් ඒ බදු සංශෝධනය ඉතින් සිද්ධ වුණා නම් ඉතින් ගොඩක් නේද? පාතාලය නොකලා නම් පාලනය නොකලා නම් තත්ත්වය දරුණු වෙන්න තිබුණා. පාතාලේම කටේ තියෙන නේද මේ දවස්වල. පාලනය නොකළ නම් තත්ත්වය දරුණු වෙන්න තිබුණා කියලා වැඩබලන බන්ධනාගාර කොමසාරිස්තුමාගේ සඳහන් කරලා තිබුණා. ඊයේ දවසේදී අපි දැක්කේ මාධ්‍ය සාකච්ඡාවන් විපක්ෂයේ ඉල්ලීම මැති සභේ පැය 3ක විවාදයක්. රැඳවුවන් 40ක් ඩෙංගු වැළදී මියගිය කතාව අසත්‍යක් කියලා කැබිනට් ප්‍රකාශකවරයා සඳහන් කරලා තියෙනවා.
0: ඒ වගේම තමයි තුවාල වූ බන්ධනාගාර නිලධාරීන් බලන්න ඇමති හර්ෂණ නලින්ද රෝහණලට අවසර කියලා තියෙන්නේ. නලින්ද රෝහලට කියලා සඳහන් කරලා තියෙනවා. ඉතින් ඒ අය ගිහින් තියෙනවා. ඉතින් මොකද වෙලා තියෙන්නේ කියලා බලන්න. මේගම බන්ධනාගාරය තුළ ඇති වූ සිද්ධීන් තුවාල ලබා ප්‍රතිකාර ලබන බන්ධනාගාර නිලධාරීන් සුවදුක් විමසීම සඳහා අධිකරණ සහ ජාතික ඒකාබද්ධ අමාත්‍ය නීතිඥ හර්ෂණ නායක මහතා සහ සෞඛ්‍ය සහ ජනමාධ්‍ය ඇමති වෛද්‍ය නලින්ද ජයසිස මහත්වරු මේගම දිස්ත්‍රික් මහ රෝහලට සහ කොළඹ ජාතික රෝහලට ගිහින් තියෙනවා කියලා තමයි දින වෙන පුවත්පත වාර්තා කරන්නේ.
1: ඔව්, ඒ වගේම තවත් කියලා තියෙනවා මේගමුව ඇවුල වූ කුඩු ජාවාරම බූස්සට මාරු කරලා තියෙනවා කියලා තුන්න වාර්තා කරලා තියෙනවා. ඒ අතරතුරේ බන්ධනාගාර නිලධාරීන් අද රැස් වෙනවා කියලා තියෙනවා කොළඹට. එහා සම්බන්ධව තව සාකච්ඡා කරાવી ඒ වගේම අමාත්‍ය මණ්ඩල තීරණ කීපයකුත් තියෙනවා අද දවසේදී. දැනුම් දීලා දිනමින පුවත්පතේ සම්බන්ධව අපි මතක් කරමු නෙපු.
0: බස් පොකුරු කරන නියම වැඩසටහන ආරම්භයේ කියලා සඳහන් වෙනවා. ඒ වගේම 2026 ලෝක ජනවාස දින සැමරුම ඔක්තෝබරයේදී ආනයන සහ අපනයන පනත අනුමැතිය සඳහා පාර්ලිමේන්තුවට කියලා සඳහන් වෙන අතරේ මුදල් විශුද්ධිකරණයේ වැළැක්වීමේ සංශෝධිත පනත් කෙටුම්පත්වලට අනුමැතිය කියලත් ඔන්න අද දවසේදී අමාත්‍ය මණ්ඩල කැබිනට් තීරණ දැනුම් දීම් සඳහන් කරලා තියෙනවා.
1: ඒ වගේම කියලා තියෙනවා මිලියන 900ක කල්පැන්න සීනි තොගයක් පෑලියගොඩින් අල්ලයි අලුතෙන් පැකට් කර වෙළඳපොළට දාන්න හදලා.
0: යස්සයි.
1: ආයිත් ඔක අහන්න දෙයක් ඇති නේද?
0: අවුරුදු ගානක තිස්සේ දේවල්.
1: කොන්ක්‍රීට් අනන්නයි ඉතින් ඔය අරයන් යන්නේ. ඒ වගේම තවත් වෙරස්තලයක් වාර්තා කරලා තියෙනවා අද දවසේ.
0: පානදුරේ කාමරයක තනිවම සිටි නීති සිසුවිය අබිරහස් ලෙස මිය ගිහින් කියලත් සඳහන් වෙලා තියෙනවා. ඉතින් තාමත් මං හිතන්නේ විමර්ශන ක්‍රියාත්මක වෙනවා. මේක සෙදි විනාශා ගැනීමක්ද එහෙම නැත්නම් ඝාතනයක්ද කියලා තාමත් ඒ පරීක්ෂණ සිදු කරන ගමන් තියෙන. ඉතින් ඉස්සරහට ගැන තොරතුරු එයි කියලා අපි හිතනවා.
1: අනිවාර්යෙන් එපා ඉතින් නේද? එහෙම නැතුව තියෙන්න බෑනේ ඉතින්. ඒ වගේම මීගමුව බන්ධනාගාර ගැටුම සම්බන්ධයෙන් මානව හිමිකම් කොමිසමෙන් විශේෂ විමර්ශනයක් ආරම්භ කරලා තියෙනවලු. ඒ සම්බන්ධිනුත් ඉතින් ඉදිරියේදී දැන් විමර්ශන නම් කරනවා ගොඩක් අය නේද? අර කියන්නේ මේ පශ්චාත්තාප වෙන අය ගොඩක් ඉන්නවා ඉතින්.
0: මේ
1: දේශපාලනීකරණය කරගන්න හදනවා කියලා ඉතින් අපිට ඕනි කෙනෙකුට තේරෙනවා. ඒ අතරතුරේ ඡායාරූපයක් සහිතවම වාර්තා කරලා තියෙනවා මේ අපේ වතුකරේ ජනතාවගේ කතරගම පාගමන ගැන නේද?
0: වතුකරෙන් කතරගමට පාගමනින් කියලා තමයි සඳහන් වෙන්නේ. ඉතින් ඔක මං හිතන්නේ චාමර එදා ඉඳන්ම තියෙන සංස්කෘතියක් නේ. සංස්කෘතිය කවදාවත් දමල ජනතාව අයින් කරේ නෑ චාමර. ඒක එක දිගටම වුන් කරගෙන ආවා. කොහෙන් ගියත් අනිවාර්යයෙන්ම මේ කතරගම පෙරහැරට හැමෝම ලෑස්ති වෙලා එනවා. ඒක දවස් ගණන් ඉඳන් ලෑස්ති වෙගෙන පේවිගෙන පුදුම භක්තියකින් ඉන්නේ. ඒක වෙනස්ම මේ සංස්කෘතියක්. ඒ සංස්කෘතිය මං හිතන්නේ ඒ සංස්කෘතිය වෙනුවෙන් ලංකාවේ හැමෝම ගොඩක් වෙලාවට චාමර විශේෂ ආරක්ෂාවක් ලබා දෙනවා. දැන් විදංශයම වැඩිහත් වෙලා ආරක්ෂාව ලබා දීම සිද්ධ කරනවා. ඉතින් ඒ දේවල් එහෙම සිද්ධ කරනවා. මොකද අපි දන්නවා මේ කැලේ මැද්දෙන් එන කට්ටියට මේ අවශ්‍ය කරන සේව පහසුකම් මෙහෙම ලබා දෙන ඔවුන් සෝදානමින් ඉන්නවා කියලා, ආරක්ෂාව ලබා දෙන සෝදානම් කියලා. කොහොම වුණත් ඔවුන් ඔවුන්ගේ ආරක්ෂාව සලසගෙන කට්ටියත් එක්කම හරිම ලස්සන ගමනක් කරනවා.
1: කැලේ මැදදී ආරක්ෂාව ලබා දෙනවද කියලා නම් මන් දන්නේ, හැබැයි ඔවුන් ආරක්ෂා වෙලා යනවා නේද?
0: ඔව්, ඔවුන් ආරක්ෂා වෙනවා.
1: ඔය ලං වෙලා එද්දී නම් ආරක්ෂාවක් ලබා දෙනවා ඇති. මොකද ගොඩක් ටිකක් මේ ඇතුලේ ඔය අලින් එහෙම ඉන්න ප්‍රදේශවලින් එන්න නිපු සමහර අය නේද?
0: ඔව්, සමහරු කැලේ මැද්දෙන් ඉන්නේ.
1: කැලේ මැද්දෙන් දවස් ගණන් එනවා ඉතින් වැඩේ නේද?
0: දවස් ගණන් මොනවාද තියෙන ඔය ඔයවල් ගංගාවල් ඔක්කොම ටික පහු කරන් එන්න එපැයිනේ. ජාතික වනෝද්‍යාන මැද්දෙන් සමහරු එනවනේ
1: ඉතින්. එන්න එපැයි. ඔකේ කුමන කොටසක් අහු වෙනවා ඇත්තකදී උඩින් එන කට්ටියට නේද? යාල කොටසක් සමහරුන් අහු වෙනවා. ඔව්. ඉතින් එහෙම තමයි. ඉතින් අපි ඒ කට්ටියට සුබපැතුම් එකතු කරමු ඉතින් නේද? තමන්ගේ ආශිර්වාදය, තමන්ගේ භක්තියෙන් ඉතින් මේ ජනතාව මේ විදිහට පූජා කරන්න ඉතින්නේ. ඔය විදිහට තමයි අද ප්‍රධාන පුවත් සිරස්තල වාර්තා කරන්න. අද දිනමින පුවත්පත තමයි අපි අවධානය යොමු කළේ. ඒ පිළිබඳව තමයි උපුටා ගත්තේ තිබෙන සිරස්තල මොනවද කියලා. හැමතැනම ඉතින් තියෙන්නේ මීගමු සිද්ධිය තමයි ඉතින් නේද ප්‍රධාන වශයෙන් කතා කරා.
0: එහෙනම් ඉතින් අපි ඒවත් එක්කම යන ලෑස්ති සින්දුවකට දිගටම සුප්‍රීම් රේඩියෝ ද වෙල්කම් ෂෝ හංගන්නේ කියලා හොවට ආරාධනා කරනවා.

0: සුප්‍රීම් රේඩියෝ මෙල්ටෝන් හිසරතය උන සෙම්ප්‍රතිශ්‍යාව ඇඟපත වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය මෙල්ටෝන් පැරසිටමෝල් විශේෂයකි.
1: උසස් මතත්වයේ අත්‍යවශ්‍ය භාණ්ඩ දිවේනේ අඩුම මිලට ගත හැකි නවතම සුපිරි වෙළඳ සැලචාලය කසාගල ග්‍රීන් සුපර් ශාකා මාතලේ අතුරුගිරිය කඩුවෙල ගණේමුල්ල නාරම්මල සාගම්පල කසාගල සමූහ ව්‍යාපාර හා සම්බන්ධ වන්න අමතන්න 01112 864012.
2: ජීවිතේ වෙනසක් හොයන ඔබට
3: අතරනේ මේ පෘථිවියට අමතර හිතන්න පුතාව කොහෙද?
4: හිතට ශක්තිය.
2: සිරුරට සුවය.
5: ඇති වෙන්න නිකන් ඇති වෙන්න. ජානන හේතු බලපාන.
4: ලස්සනට ඉන්න අලුත් රහස්.
3: සමහර අය කියන්නේ කැමති ෆැන්සි කලර්ස් වලට. සමහර අය රිච්
2: කලර්ස් වලට පිළිකෑම.
6: යාපොඩි රෙසිපි තියෙනවා එතකොට උදෑසන ආහාරයට.
4: මේ හැමදේම එකම තැනකින් දැනගන්න.
2: ජීවිතේ ලස්සන කරන හොඳම තැන.
7: සුප්‍රීම් ලයිෆ්ස්ටයිල් විත් මනීෂා. සතිය දවස් පහේම උදේ
8: Sri Lanka's number one chart show.
9: Number 20.
8: Number 10.
9: Number 5.
8: Number 1.
4: Saturday weekend ek happening karaganna.
2: Eta vilathura janapriya sindu ek dikata ek palata. සිනසුරාදා උදේ 10 ඉඳන් දවල් 12 වෙනකල්
4: Supreme Radio Super Hits 20 with Hasita.
10: Hasita 89.1 89.3

0: එක දිගට රසමවන අපේ තානේ මෝනින් ෂෝ එක.
1: උදේ 7:54 දැන් බලාව. එහෙම ඉතින් තනි කරලා යන්නේ නැහැ මන්නම් කියන්නේ ජාතිකල උතරයි මණ්ඩලයේ චාවල්.
2: අනිවාර්යයෙන් අනිවාර්යයෙන්.
1: අඩුම තරමේ අපි ගන්න රුපියල් 40න් අපිට ආයේ දෙනව රජය එකපාර දර මුදල හරහා. ඒ ඉතින් රටේ සංවර්ධනයට, එතකොට ආර්ථිකයට, ඒ වගේම සෞඛ්‍ය ක්ෂේත්‍රයට, එතකොට අධ්‍යාපනයට මේ හැමදේටම අපි වියදම් කරන රුපියල් 40 ආයේ බැර කරනවානේ අනේ. ඉතින් ඒ නිසා අපිට මේ අපි තනි කරලා යනවා වගේ හැඟීමක් වාර්ථ හිතෙන්නෙම නැහැ ජාතිකල උතරයි මණ්ඩලයෙන්. අපිව කෝටිපතිය කරන අතරතුරේදී ඒ වගේ වැඩ අනිවාර්යෙන්ම, ඒක අනිවාර්යෙන්ම සිද්ධ වෙනවා.
2: අනිවාර්යෙන් ඒක සහතිකයි. මේ ජාතික ලොතරැයි මණ්ඩලයේ ධන නිධානයේ ලොතරැයි ගැනත් මතක් කරන්න එපා ඉතින් නේද? දැන් ධන නිධානයේ ලොතරැයි කියලා කියන්නේ නිකම්ම නිකම් ලොතරැයියක් නෙවෙයි. මේකට කියන්නේම ජාතික මහා ධන සම්පත කියලා. ඒ තරම් කෝටි ගණනක දිනුම් අවස්ථා ධන නිධානයේ ලොතරැයි වෙනවට දිනා ගන්න පුළුවන්කමක් තියෙනවා. උදාහරණම කියලා පටන් ගන්නම් වැඩේ. මොකද මැයි මාසයේ තමයි මේ ළඟදිම අපේ සුපිරි කෝටිපතියෙක් බිහි කරන්න පුළුවන්කම ලැබුණේ. කෝටි 12.4කට වැඩි සුපිරි ත්‍යාග මුදලක් කඳු උඩරටින් බිහි කරන්න පුළුවන්කම ලැබුණා ධන නිධානයේ ලොතරැයි හරහා. දශක 6කට වැඩි කාලයක් අපේ රටට වාසනාව අරගෙන ඉන්නවා. දැන් ඒ විතරක් නෙවෙයි, සෑම ඉරිදා දිනකම සන්දේ බෝනස් වාසනාවත් වැඩි උදා කර දෙන්න ජාතික මහා ධන සම්පත ධන නිධානයේ ලොතරැයියේ සූදානමින් ඉන්නවා. ඒ නිසා ඉතින් අද හොඳම දවස හොඳම වෙලාව කියලා හිතලා ගිහිල්ලා ධන නිධානයේ ලොතරැයිපත් 1ක් 2ක් 3ක් 4ක් 5ක් නේද 10ක් 20ක් ඇති තරම් ගන්න අනිවාර්යෙන් දිනුම් අවස්ථාවක් තියෙනවා. බය වෙන්න එපා. මොකද ජාතියේ මහා ධන සම්පත ධන නිධානය කියන්නේ ඒ තරම් කෝටි ගණන් දිනුම් අවස්ථාව ඔයාට ඔයගේ ජීවිතේට ලබා
1: දෙනවා. මට නම් එක එක විදිහ ප්ලෑන් තියෙනවානේ චාමර.
2: මං සාමාන්‍යයෙන් ප්ලීස් කියන්න එපා ඒ ප්ලෑන්. මේ රටකටනේ අපි කතා කරන්නේ.
1: ඉතින් ඒ වුණාට ඉතින් ඒ ප්ලෑන් වලින් කාට හරි එහෙම අදහසක් ගන්න හිතුණොත්
2: එහෙම මිනිස්සු මේ වෙලාවේ ලොකු අරමුණු වලට යන්නේ.
1: ඉතින් ඒක තමයි මේ අරමුණු වලට සමහරක් වෙලාවට කොතනින්ද නැගිටින්නේ කියලා හිතන කට්ටිය ඇතනේ චාමර. ඉතින් මගේ එක අදහසක් ඇති සමහරක් අයට නැගිටින්නේ නේ.
2: මම හිතන්නේ දැන් IMF එක විතරයි ඔය දන්නේ නැති යෝජනා ටික හැමදාම කියනවා මොකද්ද
1: උපරිම නිදහස තේකලා විදුලිය ඔක්කොමත් එක්කම තමයි මම දෙන්නේ.
2: ඉතින් අපිට අහන්න ඉන්න උනා නුදේ වන්දර
1: හිතන්න නිකන් හරි චාමර මේ අදහස වෙන කාට හරි ඇහිලා එයාට හිතුණොත් එහෙම ඊට පස්සේ මම මේ කරන්න ඕනේ එහෙම කියලා. ආ ඉතින් එතකොට බලන්න ඉතින් මගේ අදහස වෙන කෙනෙක් ක්‍රියාත්මක කරනවා සාමර. හැබැයි ඔයා දන්නවද මම අපාර්ට්මන්ට් එකක් හදන්න හිටියොත් එහෙම මම අනිවාර්යයෙන් මේකට දාන්නේ මෙල්වා RB500. එතකොට ඉතින් ප්‍රශ්නයක් නැහැනේ චාමර.
2: අතිවාරෙම ඉඳන්ම නේද?
1: එතකොට මට ඉතින් ආයේ මුළු ජීවිත කාලෙටම අර මේ මොනාද ඉන්කම් එකක් වෙන විදිහේ ආයෝජනය කරා වගේ තමයි ඉතින්.
2: බය වෙන්න දෙයක් නැහැ නේ අනේ. ඔය හුලං වලට එහෙම ඇඹරිලා යන්නේ නැහැ නිකන් නේද?
1: එහෙම මොකුත් වෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා බය නැතුව මෙල්ව RB500 පාවිච්චි කරන්න ඕනම දෙයක් අනිවාර්යෙන්ම ඔයාට හදන්න පුළුවන්කම තියෙනවා.
2: කොන්ක්‍රීට් ඇතුළු නිෂ්පාදන නේද? ඕනම දෙයක් කෑම හදන්නද?
1: කෑම හදන්න බෑ. යාර ඉතින් අනේ මොකද්ද අප්පා?
2: වැරදි දේවල් පාවිච්චි කරන්න එපා නේද? ඔයාගේ ඉදිකිරීමකට අනිවාර්යෙන් මෙල්වා RB500 වාණේ කම්බි පාවිච්චි කරන්න ඉතින් නේද? හොඳ ශක්තිමත් බැඳීමක් වාර දෙනවා. මොකද අර කොන්ක්‍රීට් වල තියෙන උර අල්ල ගැනීම හරියට හදලා දෙන මාල කන්නේ නැහැ. ඒ නිසා කල්පවැත්ම වැඩි SL සහතික තියෙනවා හොඳේ.
1: වෙලාවට ශාමර ඔය මෙල්වා RB500 හම්බුන්නේ නැති අර යකඩ කරගෙනාට.
2: යකඩ කරගෙනා.
1: අර අපි කලින් කිව්වේ ප්ලේන් එකක් එහෙම කෑව කියලා.
2: ඔව්. එහෙනම් ඉතින් පුතේ වැඩි හරි.
1: එහෙනම් අපිට
2: මෙල්ලා. දත් ටික බිම තමයි එන.
1: නෑ. නෑ නෑ නෑ. එයා ඒක කන විදියක් තියෙනවා චාමර. එයාට රහම කෑම ඒක වෙයි ඊට පස්සේ. මොකද ඉතින් හිතන්නකෝ මෙල්වා RB500 හදන්නේ හොඳම ඒව වල.
2: ඒ වුණත් අපිට මඤ්ඤොක කෝට තමයි හිටවන්න
1: වෙන්නේ. ඔව් එහෙම තමයි වෙන්නේ.
2: මොකද කාලයක් තිබුණා සමහර කොන්ට්‍රැක්ට් කරන ඒවා එහෙම. මඤ්ඤොක කෝටු එහෙමත් බඳලා තිබුණේ කාලේ.
1: මඤ්ඤොක කෝටු?
2: කොම්බි වෙනුවට. ඉතිහාසේ ඉතින් ඔයාලා පොඩි ළමයින වල තේරෙන්නේ
1: නැහැ වයි. තේරෙන්නේ නැහැ. හරි හරි. එහෙනම් අපි හමු මේ සින්දුව දිගටම සුප්‍රීම් රේඩියෝ ද වෙල්කම් ෂෝ හැගෙන ඉන්න.

0: අලුත්යක් වලවුදයාටයි විනාඩියකයි.
1: ජීවිතයේ සිහින සැබෑ කරන වාසනාවේ වෙලා මතක් කළේ
2: වාර්තාපිට වාර්තා තබන කෝටි අටේ NLB තනඩිතහනේ රුතුරයියේ රුපියල් කෝටි 13.98 ඉක්ම වූ දැවන්ත සුපිරිතයාග ලබා දෙමින් රටේ සංවර්ධනයට දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතියේ මහත් ධන සම්පත තනනිධානය බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්නේ.

0: නවයයි එක අසු නවයයි තුන්න සුප්‍රීම් රේඩියෝ අහසේ පොළොවේ බලේ කොතන ඇහේ සුප්‍රීම් රේඩියෝ මේක සුපිරි
1: වාර්තාපිට වාර්තා තබමේ කෝටි අතේ එන්නල්වි තනරිතහනය ලොතරයියෙන් රුපියල් කෝටි 13.9 අත ඉක්ම වූ දැවන්ත සුපිරිතයාග ලබා තිබෙන රටේ සංවර්ධනයට දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතිය මහතන සම්පත තන නිධානය වෙලදීගෙන ඔබත් කෝටිපතියකු වන්.
2: උසස්ම තත්ත්වයේ අත්‍යවශ්‍ය භාණ්ඩ දිවයිනේ අඩුම මිලට ගත හැකි නවතම සුපිරි වෙළඳ සෙල් ජාලය කසාගල ග්‍රීන් සුපර් ශාකා මාතලේ අතුරුගිරිය කඩුවිල ගණේ මුල්ල නාරම්මල සහ ගම්පොළ
3: ඉංජිනේරුවෙක් විදියට මුදලට වඩා ප්‍රමිතිය මගේ වගකීමක් නවීන තාක්ෂණයෙන් අපේම රටේදී 100%ක් පිරිසිදු බිලට් වලින්ම හදන නිසායි මම මෙල්වා RB 500 විශ්වාසයෙන් නිර්දේශ කරන්නේ
4: මෙල්වා එක

0: රස පිරඩු කතා අරගෙන උදෙන්වා. උදේ 8යි විනාඩි 6යි දැන් වෙලාව. බලන්න ඉතින් ඔයා ආසම සිඳුවනේ චාමරගියේ නේද? වෙබ් ප්‍රෝග්‍රෑම් එකේ මේ අපේ දෙවෙනි පැය පටන් ගනිද්දිම චාමරගේ ජාතික ගීය වගේ සිඳුව තමයි අපි ගෑංගයි දීලා
1: තියෙන්නේ.
0: බලන්නේ ආදරේ ගෑංගයි. බලන්නේ ආදරේ වඩ තියෙන ආදරේ.
1: ඒක තමයි මිත්‍රයෝ වුණාම නේද?
0: ඒක තමයි වාත් කියුවේ. මේ මතක් කරන්න ඕනේ චාමර, දැන් ඔයා මේ සමහර යාළුවෝ අපි ආදරය කරන දේවල් අපිට දෙනවනේ. ඔයා හරියට මේ සිඳුවට ආදරය කළා වගේ. ජාතික ලොතරැයි මණ්ඩලයත් ඒ වගේ තමයි. ජාතික ලොතරැයි මණ්ඩලයත් අපිට දෙන්නේ අපිට තියෙන ආදරය නිසාම තමයි. මොකද අපින් රුපියල් 40ක් ගත්තට ඒගොල්ලෝ ආයි අපිට ආපහු එක දෙනවා මේ රටේ සංවර්ධනයටත් එක්කම. එතකොට ජීවිතේ සිහිනයට වාසනාවේ ආශිර්වාදේ අරන් එන වෙන කවුරුත් නෙමෙයි ජාතික ලොතරැයි මණ්ඩලය කියලා අමතක කරන්න එපා.
1: ඒ වගේම ඉතින් ශක්තිමත් බැඳීමකට මෙල්වා RB 500 මේ පැයත් අපිත් එක්ක ඉන්නවා කියලාත් මතක් කරන්න ඕනේ
0: අපි. එහෙනම් ඉතින් අපි යන්න ඕනේ ඇවිදින්න.
1: යන්න ඕනේ ගිහිල්ලා එන්න අදත් ඉතින් අපි තැනකට.
0: එහෙනම් ඉතින් අපි යමු ඇවිදින්න.
2: Travel with Supreme.
0: අද අපි කොහෙටද එක්කන් යන්න ලෑස්ති වෙන්නේ?
1: අද Travel with Supreme අපි යන්නේ මහියංගනයේ නාගදීප විහාරයට. නාගදීප විහාරය මේ මහියංගනයේ තියෙන නාගදීප විහාරය. සමහර විට ඔයා මේ කතාව ජීවිතේ අහලම නැහැ කියලා මම දන්නවා. සමහර වෙලාවට ඉතින් නාගදීප විහාර දෙකක් තියෙනවාද කියලා සමහර කෙනෙක් නොදන්නවා වෙන්න පුළුවන්. අපි යාපනයේ අර්ධද්වීපයේ තියෙන නාගදීප විහාරය සම්බන්ධයෙන් තමයි දන්නේ සහ බලන්න ගිහින්
0: තියෙන්නේ.
1: හැබැයි ටිකක් ප්‍රදේශවාසීන් විතරක් දන්න බොහෝ දෙනාගෙන් සැඟවිලා තියෙන භූමියක තමයි මේ නාගදීප විහාරය තියෙන්නේ.
0: හරි.
1: එතකොට රිදිමාලියද්ද උරණිය ගම්මානය තුල සැඟව තියෙන ගම්මානයක් තමයි මේ ගම්මානය. හරි. මෙතන වැදගත්ම කාරණාවෙන් ඉතිහාස කතා ගොඩක් මෙතන තියෙනවා සහ මෙහා සම්බන්ධව නටබුන් ගොඩක් අදරත් අපිට බලා ගන්න පුළුවන් කමක් තියෙනවා. මේක තියෙන්නේ මේ උරණිය ජලාශය, එහෙම නැත්නම් වර්තමානයේ නම් මේ නාගදීප ජලාශයේ අසල තමයි මේ විහාරය පිහිටලා
0: තියෙන්නේ.
1: රිදිමාලියද්ද අයිති වෙන්නේ ඉතින් මේ මහියංගන පැත්තරනේ අයිති වෙන්නේ ඉතින් නේද? බදුල්ලටනේ අයිති වෙන්නේ. ඒ සම්බන්ධයෙන් අපි දන්නවනේ. දැන් මේ පුරාණයේදී මේ ප්‍රදේශයේදී නාග ගෝත්‍රිකයන් විශාල ප්‍රමාණයක් ඉඳලා
0: තියෙනවා.
1: ඒ නිසා තමයි මේ ප්‍රදේශයට නාගදීපය කියලා කියන්නේ. අපි දන්නවනේ දැන් බුදුන් වහන්සේත් මහියංගනට වැඩම කළා යක්ෂීන් පළවා හැරිය කියලා අපි කියන්නේ නේද? යක්ෂ නාග කියන මේ කොටස් දෙකම එතකොට මේ ප්‍රදේශාශ්‍රිතව ඉඳලා තියෙනවා. මේ බිම් තැන්න. හරි. එතකොට මේ අදටත් අපිට ස්තූප දෙකක් බලා ගන්න පුළුවන්කමක් තියෙනවා. එක ස්තූපයක් නම් අද ඉතාමත් ජරාජීර්ණම වෙලා තියෙන. ඒ කියන්නේ ඒකේ තරමටම ගරා වැටිමින් තමයි තියෙන්නේ. ගඩොලින් කළ චෛත්‍ය දෙකක් තමයි බලා ගන්න පුළුවන්කමක් තියෙන්නේ. ඒ වගේම තවත් ගොඩනැගිලි නඩබුන් රසක් මෙතන අපිට බලා ගන්න පුළුවන්කමක් තියෙනවා. සෙල්ලිපි මගින් අනාවරණය කරගත් තොරතුරු අනුව ක්‍රිස්තු වර්ෂ 6-7 ශතවර්ෂයට මේක අයිති වෙනවා කියලා තමයි කියන්නේ. තවත් සෙල්ලිපි මූලාශ්‍රවලදී හොයාගෙන තියෙන කාරණාවක් වෙනවා ක්‍රිස්තු වර්ෂ 9-10 ශතවර්ෂවලට අයත් කුළුණ ලිපි ප්‍රමාණයක් මෙහි හොයාගෙන තියෙනවා කියලාත් ඉතිහාසයේ සඳහන් කරලා තියෙනවා. මෙතන වැදගත්ම කාරණාව වෙන නිපු ගවේෂණයේ නොකල නටබුන් රසක් තාමත් මේ විහාර පින්බිමේ දැක ගන්න පුළුවන්කමක් තියෙනවා. දැන් මම අර කියපු මේ උරණිය ජලාශයටත් මේ විහාරස්ථානයේම කොටසක් තමයි ජලයට යට වෙලා තියෙන්නේ. එතකොට අක්කර 4ක 5ක විතර භූමියක් අදත් අපිට දැක බලා ගන්න පුළුවන්කමක් තියෙනවා. දැන් මේ ඉතිහාසය සම්බන්ධයෙන් කියද්දී දුටුගැමුණු රජතුමාගේ ඉතිහාසයත් මේ නාගදීප විහාරයත් එක්ක ඇඳිලා තියෙනවා. මම ඔයාලට අර මහියංගන සෑයගෙනත් කියද්දි නැත්නම් සොරබොර වැවගෙන කියද්දිත් කිව්වා දුටුගැමුණු රජතුමා එළාර සමග යුද්ධයට සූදානම් වෙද්දී මහියංගනේ කඳවුරු බැඳගෙන හිටියා කියලා. ඔය මහියංගනේ කඳවුරු බැඳගෙන ඉන්නකොට තමයි මහියංගන සෑය ප්‍රතිසංස්කරණ කටයුතු සිද්ධ කරන්නේ. ඒ අනුව ඒ කාලේ සීමාවෙදී තමයි බුලතා යෝධයාව බුලතා වැවහදන්නෙත් ඔය කාලේ සීමාව තුලදීම. ඉන් අනතුරුව මේ ප්‍රදේශයේත් දුටුගැමුණු රජතුමා මේ විහාරස්ථානයේ පිහිටලා තියෙන මේ භූමියේ යුද සේනාවේ යුද පුහුණු වීම කටයුතු සිද්ධ කළා කියලා තියෙනවා. ඒ නිසා දුටුගැමුණු රජතුමා විසින් මේ සෑයවල් ස්ථාපිත කරන්න හැම නැත්තම් නිර්මාණය කරන්න නැතයි කියලා තමයි විශ්වාස කරන්නේ. සහ මෙතන ජනප්‍රවාදයට අනුව දුටුගැමුණු රජතුමා යුද්ධයට යාමට පෙර බහර වුණු විහාරයේ විදිහටත් මේ විහාරයේ ඉතිහාසයට එකතු වෙනවා. සහ අවස්ථා කිහිපයකදීම දුටුගැමුණු රජතුමා මේ විහාරයත් එක්ක සම්බන්ධතා පවත්වලා තියෙනවා කියලා තමයි ජනප්‍රවාද තොරතුරුවල කතා අපිට දැක බලා ගන්න සහ අහන්න දකින්න ලැබෙන්නේ. ඒ නිසා ඓතිහාසික වශයෙන් ඉතාම වැදගත් පින්බිමක්. දැන් මෙහි මේ පසුකාලීනව ප්‍රතිසංස්කරණ කටයුතු පටන් ගන්න 1989 දී වගේ කාලේ.
0: 89 දී.
1: ওই කාලේ හිටපු ජනාධිපතිවරයා ඔයාලා තීරණය කරගන්න. එතුමගේ ප්‍රධානත්වයෙන් තමයි මේ ප්‍රතිසංස්කරණ කටයුතු සිද්ධ වෙන්නේ. ඉන් අනතුරුව ලංකාවේ රාජ්‍ය නායකයන් දෙදෙනෙකු මේ විහාරය හා සම්බන්ධයෙන් ප්‍රතිසංස්කරණ කටයුතු සහ එහි අලුත් වැඩිය කටයුතු කරන්න සහ එහි ගිහිල්ලා රටේ විවිධ උදුරවලට බාරහාර වෙලා තියෙන. 2007 දී වගේ කාලයකදීත් ඔය යුද්ධය වෙනුවෙන් බාරහාර වුණා කියලාත් මේ ස්ථානයේ කියනවා. ඒ වගේම මම අර කියපු 1989 වගේ කාලයේදීත් රටේ සංවර්ධන වෙනුවෙන් සහ විවිධ අවශ්‍යතා නිසා මේ ස්ථානයේට මැති ඇමතිවරුන් ඇතුළු බොහෝ දෙනා බාරහාර වුණු පිම්බිමක් විදිහට සැලකෙනවා. ඒකට හේතුව තමයි දුටුගැමුණු රජතුමා තමන්ගේ යුද්ධයට යාමට පෙර අවස්ථා කිහිපයකදීම සහින් පසුවත් මේ විහාරයට බාරහාර වුණා කියලා තමයි කියලා තියෙන්නේ. පසු කාලීනව තවත් ඉතින් අපිට ගවේෂණය කරන්න තොරතුරු රසක් තියෙනවා. තවත් ගවේෂණය නොකළ පුරාවස්තු පූජා භූමියේ බොහෝ තැන්වල විසිරී පවතිනවා. හරි, දැන් අර නාග ගෝත්‍රිකයන් මේ ප්‍රදේශයේ හිටපු බවට ජනප්‍රවාදයේ තහවුරු කරන අදටත් මේ පින්බිම තුල මේ ප්‍රදේශය තුල විශාල මේ සොහොන් මේ මොකද්ද අපි කියන්නේ හුඹස් ප්‍රමාණයක් තියෙන නිසා ජනප්‍රවාදයේ කියනවා මේ ප්‍රදේශයේ ඒ ප්‍රදේශයේ නාගයන් හිටපු බවට සාක්ෂි සහිතව තියෙනවා කියලා. ওই විදිහේ ඉතිහාසයක් තියෙනවා. ඉතින් ඔය අනිවාර්යෙන් මහියංගනේ පැත්තේ ගියොත් මහියංගනට ගිහලා ඒ හරහා මොනරාගල පැත්තට ගියත් මහියංගනට ගිහලා කතරගම පැත්තට යන්න ගියත් අනිවාර්යෙන් ඔයාලට රිදීමාලිය අද්දර ගිහිල්ලා මේ විහාරයට ගිහිල්ලා යන්න හරි මනස්කාන්ත තැනක තියෙන්නේ. වැව් ඉස්මත් එක තමයි තියෙන්නේ. ඉතාමත් වටිනා කියන ස්ථානයක්. එතකොට ඉතින් ජනප්‍රවාද තොරතුරු අනුව නිපු ඇතමුන් කියන්නේ මේ තමයි සැබෑ නාගදීපය කියලා ඇතැම් අය කියන්න උත්සාහ කරනවා. ඒ ලිඛිත තොරතුරු මත සාක්ෂි සහිතවම හොයාගන්න පුළුවන් කමන්නේ. මොකද ලිඛිත වාර්තා තුළ නාගදීප මේ විහාරය සම්බන්ධයෙන් මහා ලොකු විස්තරයක් ඇතුළත් වෙන්නේ නැති නිසා එනිසා තර්ක විතර්ක අදාළ නෑ. මේත් අපේ රටේ රාජ වංශයේ තවත් විශාල නිර්මාණ රැසක් බලාගන්න පුළුවන් ඓතිහාසික පින්බිමක් තමයි ඉතින් මහියංගන නාගදීප විහාරය කියලා කියන්නේ.
0: එහෙනම් ඉතින් අද අපගේ හරිම ලස්සන ඒ වගේම තමයි ඓතිහාසික වටිනාකමක් තියෙන ලංකාවේ අපේ තැනකට. ඉතින් අපි හෙට දවසේදීත් ඔයාව මේ වගේ තැනකට ගෙන මම නෙමෙයි චාමර ඔයාව එක්ක යන ලෑස්ති. එහෙනම් අපි ඒකත් එක්කම යමු සින්දුවකට. දිගටම සුප්‍රීම් රේඩියෝ ද වෙල්කම් ෂෝ හංගින්න කියලා ආරාධනා කරනවා.
2: Travel with

0: 89.1 එක 89.3 Supreme Radio Radio Supreme Radio මගේ හඬ මගේ රට
1: කම්මැලි හිතුනොත් ඇයි මම මේ වැඩේ කරන්න පටන් ගත්තේ කියලා කල්පනා කරන්න. එතකොට අවශ්‍ය ශක්තිය අනිවාර්යයෙන්ම ඔයාට ලැබෙයි. සිහින දිනන ජැක් රාහේ දවසකට පාර කියන්නේ NLB සුබ දවසක්.
2: සුබ දවසක්.
1: අලුත් වෙලා.
2: පහසු වෙලා.
3: දැඩි වැඩි වෙලා.
2: අංක 1යි ලග්න 1යි.
1: 100ක්ම ඔබ යකේ.
2: අංක 2ක් ගැලපුණාම
1: රුපියල් 1000ක්ම අතේ.
2: අංක 2යි ලග්න 1යි
1: 2500ක් අතේ. අංක 3ට
2: 50000.
1: ප්‍රවර්ධන අංකයට රුපියල් 25000.
2: අංක 3යි ලග්න 1යි 105ද ඉලෙක්ට්‍රික් බයික් එකද.
1: කැමති එකක් අපේ අතේ. සුබ දවසක්.
0: දවස සුබයි සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය.

0: සුප්‍රීම් රේඩියෝ උසස් මුතත්වේ අත්‍යවශ්‍ය භාණ්ඩ දිවේනේ අඩුම මිලට ගත හැකි නවතම සුපිරි වෙළඳ සල්ජාලය කසාගල ග්‍රීන් සුපර් ශාකා මාතලේ අතුරුගිරිය කඩුවෙල ගණේමුල්ල නාරම්මල් සාගම්පල කසාගල සමූහ ව්‍යාපාර හා සම්බන්ධ වන්න අමතන්න 0112 862 812
1: ඉංජිනේරු එක් විදියට මුදලට වඩා ප්‍රමිතිය මගේ වගකීමක් නවීන තාක්ෂණයෙන් අපේම රටේදී 100%ක් පිරිසිදු බිලට් වලින්ම හදන නිසායි මම මෙල්වා RV500 විශ්වාසයෙන් නිර්දේශ කරන්නේ
2: මෙල්වා එක ලංකාවේ එක අපේම එක
3: දශක පහක් පුරා පිත්තල භාණ්ඩකරණයේ ශ්‍රී ලංකේ ජනතා විශ්වාසය දෙනෝ කිරිපත්ගොඩ චානික බ්‍රාස් ස්ටේනස් සරුමේරු දොරලෝ පිත්තල පහන් ඇතුළෝ සියලුම පිත්තල අවශ්‍යතාවයන් වෙනුවෙන් චානික බ්‍රාස් ස්ටේනස් නුවර පාර කිරිපත්ගොඩ
4: මහරජ උත්තමයන් වහන්සේ රාජ සභාවට සැපත් වෙන වගයි
5: පුරෝහිත වහාම රාජද්‍රෝහියාව රැගෙනේනු
6: එව මෙහෙව
7: පස්වන් දහසකන සමාවසන රාජෝත්තම යනන් වහන්ස
5: අහල පහල නිවැසියන්ට බාධා වන ලෙස තා ഘോഷා පවත්වන්නේ මන්ද අවසව
8: අනේ මහරජතුමනි මගේ මායියගෙන් විසුමක් වෙන්නේ නැහැ දහවල් දෙකට සුප්‍රීම් රේඩියෝ නොදැම්මෝ
5: ඈ හැබෑවට
3: සතිය දවස් පහේම දවල් දෙකට
9: සින්දු කපේ විත් නිමේෂා 89.1 89.3
2: සුප්‍රීම් රේඩියෝ

0: උදේට ඇහෙන සද්ද අතරට
1: ඔබ මේ එකතු වී සිටින්නේ අපේ ලැංග්වේජ් පාස් සැලසුමකින් කියලා අපි ටික්ටොක් ලයිව් එක පැත්තෙන් කියන්න පුළුවන්. මොකද ටික්ටොක් ලයිව් එක පැත්තේ දෙමළ කතා කරනවා, ජපන් කතා කරනවා, හින්දි කතා කරනවා, සිංහල විතරයි කතා කරන්නේ නැති. මොකද මේ වෙනකම්ම අපි මේ එක එක වචන ඉගෙන ගන්න ගමන් ඉන්නේ. ඔයාට ඒ පැත්තට આવතේම එක එක වචන දැනගන්න පුළුවන්කම තියෙනවා.
2: අනිවාර්යෙන් අනිවාර්යෙන් ගොඩක් දේවල් තියෙන දැනගන්න පුළුවන් ඉතින් නේද? ඕනි දේ පාදේ ඉන්නේ සමහර ඒවා තියෙනවා ඉතින්. ඉලෙක්ට්‍රෝඩ ගැන කියන්න ඕනේ. ඉලෙක්ට්‍රෝඩ කියලා කියන්නේ මොකද්ද කියලා අපි සාමාන්‍යයෙන් ගත්තොත් එහෙම දැන් මේ අපි කියන්නේ වෙල්ඩින් මැෂින් එක කියලා කියන්නේ සමහරු ප්ලාන්ට් එක කියලාත් උකට කියනවා.
1: ඔව් වෙල්ඩින් ප්ලාන්ට් එක.
2: ඔව් දැන් වෙල්ඩින් මැෂින් එකෙන් එන විදුලි සැර යකඩ කුරාරහා ගිහිල්ලා තමයි ඔය වෙල්ඩින් කරන යකඩ ලෑලි දෙක උණු කරලා එකතු
1: කරන්නේ.
2: හරි? එතකොට විදුලිය ගලා යන කියන්නේ දිය වෙලා ඒක ලෝහ කුරක් නිසා විද්‍යාත්මකව ඒකටර අපි ඉලෙක්ට්‍රෝඩ කියලා
1: කියනවා.
2: ඒක තමයි විද්‍යාත්මක කූර අපි කියන්නේ හේතුව ඒකට. සාමාන්‍ය ඉතින් අපි ඕකට කියන්නේ වෙල්ඩින් කූර කියලානේ
1: කියන්නේ.
2: සාමාන්‍ය ව්‍යවහාරයේ අපි නේද? දැන් නිපු මෙතන වැදගත්ම කාරණාව තමයි මේ කූර වටේ තියෙන අලු පාට තට්ටුව. දැන් මේ වෙල්ඩින් කූරක් වටේට අලු පාට කුඩු තට්ටුවක් හැදෙනවා දැකලා තියෙනවානේ. ඕක මේ දැන් ෆ්ලක්ස් කියලා තමයි ඕකට කියන්නේ. හරි? දැන් මේ වෙල්ඩින් කරද්දි මේ කුඩු තට්ටුව දිය වෙලා දුමාරයක් සහ ආරක්ෂිත තට්ටුවක් හදනවා. ඒකෙන් කරන්නේ ඔය වටපිටාවේ තියෙන ඔක්සිජන් වායුව ඇවිල්ලා වෙල්ඩින් එක බාල කරන එක නවත්තනවා. ඒ කරන්න තමයි අර වටේ ආරක්ෂිතව ඒක තැම්පත් වෙන්නේ. පසු කලිනුවා දැකලා තියෙන්නේ උරුණාට පස්සේ මිටියකින් ගහලා ඒක වෙල්ඩින් කරනවා, කඩලා අයින් කරනවා. දැන් එතකොට යකඩ දෙකක් උණු කරන්න කොච්චර හයියක් ඕනිද නේද? කොච්චර බලයක් ඕනිද? ඒක උණු කරලා ඒ දෙක අර එකට වෙන එක තමයි මේ වෙල්ඩින් කුරහරා කරන්නේ. ඉතින් මේක ශක්තිමත් බැඳීමක් වෙන්න ඕනේ. ඉතින් මේ ශක්තිමත් බැඳීම අර විද්‍යාත්මක කාරණාව හරියටම තේරුම්ගෙන තමයි මෙල්වා වෙලඩින් ඉලෙක්ට්‍රෝඩ හදලා
1: තියෙන්නේ.
2: ආ ඉතින් ගැලවෙන්නේ නැහැ. ගලවනවා බොරු.
1: බොරු.
2: මල කන්නේ නැහැ ඒ තැන්වලට. අර අපි කියන අර පරිසරයේ තියෙන සංකූලතාවලට හොඳට ඔරොත්තු දෙනවා. ඒක නිසා තමයි මෙල්වා වෙලඩින් ඉලෙක්ට්‍රෝඩ ලංකාවේ විශ්වසනීය තනක් බවට පත් වෙලා තියෙන වෙල්ඩින් කර්මාන්තේ.
1: මං හිතන්නේ ඒක තමයි චාම්බර යාල කියන්නේ නිෂ්පාදන කටයුතු වෙල්ඩින් අවශ්‍යතාවන් වලට පහසුවෙන් පාවිච්චි කරන්න පුළුවන් කියලා. ඒ වගේම තමයි අවම ලෝබර තියෙනවා, අවම දුම් විමෝචනයක් තියෙනවා, බලශක්ති කාර්යක්ෂමතාව වෙනස පිරිසිදු නිර්වද්‍ය වෙල්ඩින් සේවාවක් ලබා දෙන්න පුළුවන් කියලා මෙල්වා වෙල්ඩින් ඉලෙක්ට්‍රෝඩ නිතරම කියනවා. ඉතින් ඒ නිසා ඔයාට පුළුවන්කම තියෙනවා නිකමට ආරම්භ බලන්නකො. මේ වෙනස අනිවාර්යයෙන්ම ඔයාට තේරේ. කලින් පාවිච්චි කරපු ඒ වෙල්ඩින් වලට පාවිච්චි කරපු දේවලුයි මෙල්වා වෙල්ඩින් අරගෙන නිකමට බලන්න ඒ දෙකේ වෙනස මොන වගේද, ඔයාට මොන තරම් වැඩක් කරගන්න පුළුවන්ද කියලා. ලාභය උපරිමෙන් තියාගෙන ඒ වගේම තමයි ඔයාට විශ්වසනීය සේවාවක් ලබා දෙන්න පුළුවන්. ඊළඟ පාරත් ඔයාටම ඒ වැඩේ ගන්න පුළුවන්කම තියෙනවා.
2: අනිවාර්ය වැඩේ හරියට කරන එක තමයි වෙන්න ඕනේ ඉතින් නේද? ඊට පස්සේ අපිට ලාභ ලබන්න පුළුවන්. ලාභය ගැනම හිතලා වැඩ කරන්න ගියොත් ඉස්සරහට යන අමාරු නේද? ඒක නිසා මේ අනිවාර්යෙන් මෙල්වා වෙලඩින් ඉලෙක්ට්‍රෝඩ පාවිච්චි කරලා වෙනස බලන්න කොහොමද කියලා SLS සහතික දිනු ලංකාවේ එකම වෙලඩින් ඉලෙක්ට්‍රෝඩ තමයි මෙල්වා වෙල්ඩින් ඉලෙක්ට්‍රෝඩ්.
1: ඊට පස්සේ ඔයා මහන්සි වෙලා වැඩ කර කර ඉද්දි ඔයාට හිතනවා මම අනිවාර්යයෙන්ම වාහනයක් ගන්න ඕනේ කියලා. වාහනයක් ගන්න ඔයා ලෑස් වෙලා ඉද්දි සමහරක් විතර දැන් මේ තියෙන ආර්ථික තත්ත්වෙත් එක්ක ඔයාට පොඩි ගාණක් මදි වෙනවා වෙන්න පුළුවන්. අන්නේ පොඩි ගාණ ඔයාට හදා ගන්න පුළුවන්කම තියෙනවා NLB අද සම්පතත් එක්ක සම්බන්ධනොත්. එහෙම මොකද NLB අද සම්පත ඔයාලා උතරයිපත් වැඩි වැඩි මිලදී ගන්නවා කියලා කියන්නේ රුපියල් 250,000 ගෙනන් ඔයාට තෑගි දිනා ගන්න පුළුවන්කම තියෙනවා. මේකට හැබැයි මහජන සම්පත වාර ගන්න වෙනවා. මහජන සම්පත දෙනුම් වාරෙන් තෝරා ගන්න අලද ඉංග්‍රීසි සහ අවසාන අංක හතර ගැලපීමෙන් අද සම්පත ජයග්‍රහකයන් තෝරා ගන්නවා. ඉංග්‍රීසි අක්ෂරය සහ අවසාන අංක හතර ගැලපුවොත් රුපියල් 250,000 මුදල් තෑගිත්, අවසාන අංක හතර ගැලපුවොත් රුපියල් 50,000 මුදල් තෑගිත්, අවසාන අංක තුන ගැලපුවොත් රුපියල් 4,000 මුදල් තෑගිත් ඔයාට ගන්න පුළුවන්කම තියෙනවා අද සම්පත ලොතරැයිපත් මිලදී ගැනීමෙන්.
2: ඉතින් මතක තියාගන්න අද වියදමට හරියනම ලොතරැයි තමයි අද සම්පත ලොතරැයි කියලා
1: කියන්නේ.
2: දැන් ඔය වාහන ගැන කිව්වනේ නේද? දැන් ලංකාවේ මේ විල් බැරෝ එක කියන්නේ වාහනයක් තමයි. මොකද ඒ තරම් ගණන් නේක. ඉස්සර තමයි අර කඩේට ගියපු ගමන් ගෙදර වැඩක් තිබ්බොත් ටක් ගාලා හાર્ඩ් එකට ගියා අරගෙන ආව නේද? පියල් 2500යි 3000යි එහෙමනේ තිබ්බ ඉස්සර.
1: පොඩි කාලේ අපිට තිබ්බ කාර් එක තමයි චාමර විල් බැරෝ කියලා කියන්නේ.
2: ඔව්. කාර් එක කියන්නේ අපිට තිබ්බ එකම වාහනේ.
1: ඔක්කොම කට්ටිය බස්සගෙන ඒක තමයි අපි ප්‍රවාහන මාධ්‍ය විදිහට අරගෙන යන්නේ. සාමාන්‍යයෙන් මල්ලිලා එහෙම අරගෙන මල්ලිලා දානවා විල් බැරෙක එක වටයක් කියා යනවා. ඊට පස්සේ අපි මාව දා ගන්නවා එක වටයක් මාව දා යනවා. ඔව්.
2: සමහර අනතුරු මාරාන්තික අනතුරු තමයි ති විල් බැරෝ වෙන්නේ නේද? අර්ගකෙ මේ ගිහෙල් ඉස්සරහ වැදුනහම බිම අපි තල්ලු කරනගෙන උඩින් වැටෙන හැබැත්ත කියලා නේද?
1: ඒවගේ ලස්සන අතීතය මොනවනත් විල් බැරක් එත් එක තියෙනවා සාමර අපි කියන්නේ මේ විල් බැරක්. ඒකත් එක්ක අපිට තියෙනවා.
2: දැන් විල් බැරක්යක් ගන්න ලේසි නෑ. නේද? සල්ලි ගොඩක් බැර කරන්න ඕනේ විල් බැරක්යක් ගන්න.
1: කොහොමුණත් මේ දැන් ඔය සල්ලි ගැන කතා කරලා අද චාමර සල්ලි හැම දෙයකටම වේදම් ගෙනවනේ. දැන් ඔය දේවල් අපිට සමහරක් වෙලාවට ඒ කර්මාන් තින්න කටිට තමයි අත්‍යවශ්‍ය වෙන්නේ. හැබැයි මොන දේ වුණත් කෑම අත්‍යවශ්‍යයිනේ චාමර. කෑම අත්‍යවශ්‍ය. කෑමටික් ගන්න ඕනේ. කෑමටික් ගන්න නම් ඉතින් අපි හැමතැනකම යනවා. සමහරක් වෙලාවට මෙතන මේක අඩුයි. ඒ නිසා එතන කඩෙන් ගන්නවා. අතන අර කඩුයි. ඒ නිසා අතන කඩෙන් ගන්නවා කියලා මිනිස්සු ඕන තැන් තැන් වලට යනවානේ චාමර. ඔය තැන් තැන් වලට යන එක නවත්තන්න කසාගල ග්‍රීන් සුපර් උන්න ලෑස් වෙලා ඉන්නවා. මොකද කසාගල ග්‍රීන් සුපර් ලෑස්ති ඔයාට එකම තැනකින් අඩු ගානකට හැම දෙයක්ම ලබා දෙන්න. ඔයාට හාල්ද සීනිද පිටිද පොල්ද පරිපුද වැඩික ඔක්කොම වගේම තවත් ගොඩාක් දේවල් ග්‍රොසරි ඇයිටම්ස් පවා ඔයාට අඩු මුදලකට කසාගල ග්‍රීන් සුපේකින් ලබා ගන්න පුළුවන්කම තියෙනවා. ඉතින් කසාගල ග්‍රීන් සුපේකට යන්න ශාඛා තියෙනවා මාතලේ අතුරුගිරිය කඩුවෙල ගනේ මුල නාරම්මල ගම්පල කියන තැන්වල. ඔයාට ළඟම ශාඛාවට යන්න කසාගල ගෲප් ඔෆ් කම්පැනිස් සම්බන්ධ කසාගල ග්‍රීන් සුප වෙත ගිහිල්ලාම ඔයා මේ වෙනස අත්විඳින්න. ඒ වගේම තමයි ඔයාට පුළුවන්කම තියෙනවා කතා කළ විස්තර දැනගන්න 01.2.864.12ට.
2: කසාගල ග්‍රීන් සුපර් කියන්නේ අලුත් තැනක් අඩුම මිලක්. ගිහිල්ලා බලන්න කොහොමද මේ සුපිරි වෙළඳ සල් ජාලයේ නවතම අත්දැකීම කියලා. ඔයාගේ පවුලේ කට්ටියත් එක්කම.
1: එහෙනම් ඉතින් අපි ඒකේ විරාමයකට යමු.
2: වෙලාව මතක් කරන්න නම් උදේ 8:02 දැන් වෙලාව.

0: සුප්‍රීම් රේඩියෝ
1: වාර්තාපිට වාර්තා තබන කෝටි අටේ NLB දනඩිතහනේ රුපියල් රුපියල් කෝටි 13.98 ඉක්ම වූ දැවන්ත සුපිරිතයාග ලබා දෙමින් රටේ සංවර්ධනයට දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතිය මහතන සම්පත දනනිධානය බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්
2: සමරුමලක බදකම් කුසලාන පාසල් නිල ලාංඡන අකුරු සහ මෝස්තර කැපීම දැන් නවීන ලේසර් තාක්ෂණයෙන් හොඳම නිමාවකින් බෙල්ලන්විල ඔප්නිම් ප්‍රොඩක්ෂන්ස් වෙතින් අමතන්න 0.7 6.18.22
3: ඔය එන්නේ පඬිතු නෝන
4: ඇයි මුදලාලි ඒ රත්තරන් නෝනාට එහෙම කියන්නේ
3: ඇයි බන් නොදන්න මගුලක් නෑනේ
5: හා මුදලාලි මගේ ගේට් එක අලුතෙන් හදන්න කියලා
3: හදමු හදමු
5: මම මේ GI box board කරන්න ආවේ
3: දෙන්නංක හොඳ වර්ගයේ
5: නෑ නෑ නෑ නෑ නෑ මට ඕනේ නම මිනුම් ප්‍රමාණය ගහලා තියෙන ගෙවන මිලට විශ්වාසයක් තියෙන මෙන්වා GI box
6: මෙන්වා මෙතේ දන්න තියෙන GI box bar
7: ජීවිතේ වෙනසක් හොයන ඔබට
8: ඉවතරනේ මේ පෘථිවියට අමතර හිතන්නකො තව කොහෙරි
9: හිතට ශක්තිය
7: සිරුරට සුවය
10: ඇති වෙන්න නිකන් ඇති වෙන්න ජානන හේතු බලපාන
9: ලස්සනට ඉන්න අලුත් රහස්
11: සමහර අය කියන්නේ කැමති ෆැන්සි කලර්ස් වලට සමහර අය රිච්
12: කලර්ස් ගුණ පිළිකෑම
13: කියා පොඩි රෙසිපි තියෙනවා එතකොට උදෑසන ආහාරයට
9: මේ හැමදේම එකම තැනකින් දැනගන්න
7: ජීවිතේ ලස්සන කරන හොඳම තැන
2: සුප්‍රීම් ලයිෆ්ස්ටයිල් විත් මනීෂා සතිය දවස් පහේම උදේ
14: ඩෙංගු මාරාන්තිකයි දැනුවත් වී වළකනමු.
15: ඩෙංගුන රෝගය සඳහා සුදුසුයැයි ප්‍රචාරය වන අත්පිහෙත්තා ව්‍යාජ ඖෂධයන් භාවිතා කිරීමෙන් වළකින්න. තද උන වමනය, හිසරදය, ඇඟපත වේදනාව, මුහුණ හා උඩුකය ප්‍රදේශයෙහි රත් පැහැගතිය, සමමත කුඩා ලේ පැල්ලම් මතුවීම හා සුළු වශයෙන් සිදුවන ලේකැලීම් තත්ත්වයන් නැත්නම් නොපමාව නිවැරදි වෛද්‍ය උපදෙස් ලබා ගන්න.
14: මෙය සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේ පණිවිඩයකි.
16: 89.1 89.3 Supreme Radio.

0: සුප්‍රීම් රේඩියෝ මෙල්ටෝන් හිසරතය උන සෙම්ප්‍රතිශ්‍යාව ඇඟපත වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය මෙල්ටෝන් පැරසිටමෝල් විශේෂයකි.
1: උසස්ම තත්වයේ අත්‍යවශ්‍ය භාණ්ඩ දිවයිනේ අඩුම මිලට ගත හැකි නවතම සුපිරි වෙළඳ සෙල් ජාලය කසාගල ග්‍රීන් සුපර් ශාකා මාතලේ අතුරුගිරිය කඩුවිල ගණේමුල්ල නාරම්මල සහ ගම්පොළ.
2: අපි දැන් ඇවිල්ලා ඉන්නේ කාර්යබහුල නගරයකට. කට්ටිය දවල් 12ට මොකද කරන්න කියලා අපි සමීක්ෂණයක් කරනවා. ඔව් කෙනෙක් මේ පැත්තට එනවා. අපි යගින් අහලා බලමු මොකද කරන්න කියලා. හා හයි බෝනංග දවල් 12ට ඔයා මොනවද කරන්නේ?
3: අනිත් අය කරන එකම තමා පුට.
2: හරි. තව කෙනෙක් එනවා. අපි එයාගෙන්වත් අහලා බලමු දවල් 12ට මොකද කරන්න කියලා. මේ නංගි දවල් 12ට ඔයා මොකද කරන්නේ?
4: අයියෝ අයියා. අතන මෙතන කවුරුත් දවල් 12ට අහන්නේ සුපිරි රේඩියෝ ලන්ච් බ්‍රේක් නේ.
5: අතන මෙතන කොතනත් සතිය දවස් පහම දවල් 12ට අහන්නේ
4: සුප්‍රීම් ලන්ච් බ්‍රේක් තමයි.
6: සුප්‍රීම් ලන්ච් බ්‍රේක් වෙන් මැක්.
7: කාලේ වැලි තලාවෙන් වැසී ගියත් සමහර මතකයන් තවමත් හදවතේ සුවඳ දෙනවා.

0: ඒ සෙවනැලි අතරින් වර්තමානයේ ආදර සිතුවිලි සිතුවම් කරන Dream Night
1: සතියේ දිනවල රාත්‍රී 7ට
2: අනුග්‍රහය
3: වාර්තාපිට වාර්තා තමන කෝටි අතේ NLB තනට තහනේ ලොතරැයිය රුපියල් කෝටි 13.9 අත ඉක්ම වූ දැවන්ත සුපිරිතයාට ලබා දෙමින් රටේ සංවර්ධනයට දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතිය මහතන සම්පත තන නිධානය වෙලදීගෙන ඔබත් කෝටිපතියකු වන්
0: 89.1 89.3
4: Supreme Radio

0: come show.
1: උදේ 8යි විනාඩි ඇහෙන්න ආතෙන් ඇහෙනවා. ඔයාලා ඇහෙනවා නේද?
2: මට ඇහෙනවා.
1: අපේ මයික් වලදී මේ අපේ හෙඩ්සෙට් වලට එකපාරටම ඇහෙන්නත් ගියා නේද? හරි කොහොමනත් කමක් නෑ. ඇහෙන්නේ නැති දේවල් කොහොමද සමහරක් මේ සමහර කාලවලට වෙනවා චාමර.
2: ඔව් ඔව්.
1: ඒ කියන්නේ මට බඩගිනි මේ කීයක් හරි දෙන්න බැරිද? එහෙම කිව්වම පස්සේ සමහර අයට කන් දෙක ඇහෙන්නෙම නෑ. ඇහෙන්නේ නෑ නේද චාමර? ඇහෙන්නේ ඒක ඇහෙන්නේ නැති වුණාම පස්සේ මන්නම් කියන්නේ හැම ගෑනු ළමෙක්ටම දරණ නිදහනක් ඇදෙන්න ඕනේ කියලා. අර මට ඇඳුමක් අරන් දෙන්න අනේ මට මේ සතිය මොකක් හරි දෙන්න ඇඳුමක් අරන් දෙන්න කිව්වම පස්සේ සමහර පිරිමි ළමයින්ගේ කන් දෙක එහෙම ඇහෙන්නේ නැහැ. ඊට පස්සේ ආපහු කිව්වම පස්සේ මට සිරප්පු දෙයක් ගන්න ඕනේ මට සපත්තයක් ගන්න ඕනේ කියලා කිව්වම පස්සේ සමහර පිරිමි ළමයින්ගේ කන් දෙක ඇහෙන්නේ නැහැ. එතකොට අනේ මට අර බෑග් එක අරන් දෙන්නකෝ කියලා කිව්වම බා සමහර පිරිමි ළමයි කන් දෙක ඇහෙන්නේ නැහැ. මන්නම් කියන්නේ එහෙම ඇහෙන්නේ නැතුව ඇහෙන්නේ නැහැ වගේ රඟපාන පිරිමි ළමයින් ගෑල් ළමයින්ට අනිවාර්යයෙන්ම දර නිදහනේ වැඩි වැඩියෙන් ඇදෙන්න ඕනේ කියලා.
2: අනිවාර්යෙන් අනිවාර්යෙන්.
1: ඊට පස්සේ ඉතින් මෙයා කිව්වොත් එහේ මේ බත් කමුද කියලා අහුවොත් එහේ වයිෆ් කින්. එතකොට ඉතින් වයිෆ්ට පුළුවන් ලොකු කන් දාන්න. බත් මට ඇහුන්නේ නැහැ කියලා කියන්න පුළුවන්. එහෙම කරන්න පුළුවන්. දර නිදහනක් ඔයා ගන්නකෝ දර නිදහනේ ගත්ත කරගෙන අනිවාර්යෙන්ම ඔයාට කෝටි ගාණක මුදල් ඔයාගේ කරගන්න පුළුවන් කියන එක.
2: අනිවාර්යෙන් මොකද ජාතිය මහා ධන සම්පත ධන නිධානය කියන්නේ නිකන් නෙවෙයි. ඔයාගේ ජීවිතවල ඔයාගේ අරමුණු වල හැබෑවක් දකින්න පුළුවන් ඔයාට ධන නිධානය ලොතරැයිපත් ඔයා වැඩි වැඩියෙන් ගන්නවනම්. ළඟම හේතුව කියන්නම් ඔයාට මැයි මාසයේ මේ අවුරුද්දේම කන්ද උඩ රටින් බිහි කළ වාසනාවන්තයෙක් කෝටි 12.4කට වැඩි සුපිරි ත්‍යාග මුදලක් තමයි ඔහුට ලැබුණේ. ඉතින් ඊළඟ ත්‍යාග මුදල ඔයාගේ කරගන්න ඔයාට අවස්ථාවක් තියෙනවා. මේ අවස්ථාව මඟ අරගන්න එපා. මොකද තාමත් මේ අවස්ථාව ඔයාට තියෙනවා. ඒ වගේම ඉතින් මේ කෝටිපතියන් විසිලක්ෂපතියන් බිහි කරන අතරතුරේම ඔයාට පුළුවන්කමක් තියෙනවා සෑම ඉරිදා දවසකම සන්ඩේ බෝනස් වාසනාවත් හිමි කරගන්න. මේ අවස්ථාවත් ඔයාට හඳුන්වා දීලා තියෙන ජාතික ලොතරැයි මණ්ඩලයේ කෝටිපති ධන නිධානයේ ලොතරැයි අපේ රටේ ඒකාබද්ධ අරමුදල ශක්තිමත් කරන්න දැවැන්ත දායකත්වයක් මේ අරහත ලබා දෙනවා. එහි ප්‍රතිලාභ ඍජුව වක්‍රව අපිට තමයි ලැබෙන්නේ. ඒක නිසා අනිවාර්යයෙන්ම ඉතින් ජාතියේ මහා ධන සම්පත ධන නිධානයේ ලොතරැයිපත් වැඩි වැඩියෙන් ගන්න මේ අවස්ථාව මග අරගන්න එපා. මොකද ඔයාගේ ජීවිතයේ තියෙන හීන බලාපොරොත්තු ඔයාගේ අරමුණු වලට යන්න ඉතා විශාල තල්ලුවක් විශාල හයියක් දෙන්න ජාතික ලොතරැයි මණ්ඩලය තමයි හැමදාම අපිට.
1: සමහර අය ශාමර දාලා ගියාන් පස්සේ මේ ඔය එක එක ප්‍රශ්න ඇති වෙනවානේ. කියන්නේ සමහර අය දාලා ගියාට පස්සේ කරන්නේ එක්කෝ යාව යාගව තියෙන ෆොටෝස් මොන හරි එළියට දාන එක. එහෙම නැත්නම් ඉතින් යාව අර එක එක ප්‍රශ්න ඇති කරලා මානසික වටන එක ඒ වගේ දේවල් කරනවා. එහෙම නැත්නම් ඉතින් ජීවිතේන් පවා වන්දි ගෙවන්න සමහර අය උත්සාහ කරනවා. මාව දාලා ගියානේ එහෙනම් ඉතින් බලාගමු කියලා තමයි කියන්නේ. එහෙම නැතුවනේ ඔයා යාටත් පේන්න ධන නිධානයක් අරගෙන කෝටිපතියෙක් වෙන්න. එතකොට තමයි රිදෙන්නේ. එහෙම නැතුව ඔයාට දෙය කරා කියලා අන්තිමේදී ඔයාට විතරයි මේ වේදනාව කුරුම වෙන්නේ. මොකද ඉතින් මොකක් හරි හානියක් කරොත් එහෙම එයා ඊට පස්සේ කාලෙක කොහොම හරි ඉඳි. හැබැයි ඉතින් හැමදාම ඔයා එයාට මේ අනම්මනම් කර කර ඔයා නිකම් විදමෙද වෙන්නෝ නෑනේ. යන්න ගිහින් දර නිදහනක් ගන්න කෝටිපතියෙක් වෙලා එයාට පෙන්නන්න. ඔයා සල්ලි නැති කාලේ මාව දාලා ගියාට මං දැන් ඉන්න හොඳ තැනක කියලා. එතකොට තමයි හරියන්නේ. ඊට පස්සේ ඉතින් එයාට ඔලුව කැක්කුම හැදෙනවා. ඒ ඔලුව කැක්කුම හැදෙනවා කියලා දන්න නිසා මම මෙල්ඩෝල් අරන් ගිහිල්ලා මෙල්ඩෝල් එයාට දීලා එන්න. මොකද එයාට කරගන්න දෙයක් නැති වෙනවා අන්තිමේදී.
2: හරිද? මෙල්ඩුල් කාඩ ළඟ තියාගන්න කියලා කියන්නේ හැම වෙලාවකම කියලා නේද? ඔළුවේ කැක්කුම තියෙනවා නම් ඇඟපත වේදනාව තියෙනවා නම් ඔය වගේ තියෙන ලෙඩ රෝග තියෙනවා නම් ඉක්මන් සහනයක් මෙල්ඩුල් වලින් ලබා දෙනවා. හරි බොරුවට නිකන් දුක් වෙන්න ඕනේ නැහැ. ඊට පස්සේ නිකන් නිවාඩු ගන්න ඕනේ නැහැ. නිවාඩු වරන් පඩිය කපා ගන්න ඕනේ
1: නැහැ.
2: හැමදාම ලොක්කකෙන් බැනුම් අහන්න ඕනෙත් නැහැ. නේද? මෙල්ඩුල් කාඩ් එක ළඟ තියාගන්න. ඔෆිස් එකේ අනිවාර්යයෙන්ම තියාගන්න. මේ වගේම බෑග් එකේ තියාගන්න මෙල්ඩුල් කාඩ් එකක්. පැරසිටමෝල් විශේෂයක් විදිහට ඉක්මන් සහනය සලසන්න අපිට මෙල්ඩුල්.
1: එහෙනම් ඉතින් අපි යමු හැමෝමත් එක්කම සෙන්දුවක් අහන්න.

0: දිගට රසමවන අපේ තානේ මෝනිං ෂෝ එක. දැන් වෙලාව පෙරවරු 9:00.
1: ජීවිතයේ සිහින සැපය කරන වාසනාවේ වෙලා මතක් කළේ
2: එන්න

0: 89.3 සුප්‍රීම් රේඩියෝ සුප්‍රීම් රේඩියෝ මේක සුපිරි
1: වාර්තාපිට වාර්තා තබමේ කෝටි අතේ එන්.එල්.වි. තනඩි තහනේ ලොතරැයියෙන් රුපියල් කෝටි 13.98 ඉක්ම වූ දැවැන්ත සුපිරිතයාග ලබා තිබෙන රටේ සංවර්ධනයට දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතිය මහත්තන සම්පත තන නිධානය වෙලදීගෙන ඔබත් කෝටිපතියකු වන්.
2: උසස්ම තත්වයේ අත්‍යවශ්‍ය භාණ්ඩ දිවයිනේ අඩුම මිලට ගත හැකි නවතම සුපිරි වෙළඳ සල් ජාලය කසාගල ග්‍රීන් සුපර් ශාකා මාතලේ අතුරුගිරිය කඩුවිල ගණේ මුල්ල නාරම්මල සහ ගම්පොළ.
3: ඉංජිනේරුවෙක් විදියට මුදලට වඩා ප්‍රමිතිය මගේ වගකීමක්. නවීන තාක්ෂණයෙන් අපේම රටේදී 100%ක් පිරිසිදු බිලට් වලින්ම හදන නිසායි මම මෙල්වා RB500 විශ්වාසයෙන් නිර්දේශ කරන්නේ.
4: මෙල්වා එක ලංකාව.

0: උදිනවයයි විනාඩි 5යි දැන් වෙලාව. අපේ අවසාන පැයට තමයි ඇවිත් තියෙන්නේ. අවසාන පැය මතක් කරන්න ඕනේ, අපිත් එක්ක මේ ගමන යන එක තුලා ඉන්නවා ජීවිතයේ සිහිනයට වාසනාවේ ආශිර්වාදය අරන්ගෙන ජාතික ලොතරැයි මණ්ඩලය.
1: ඒ වගේම තමයි ඉතින් අපිත් එක්ක ඉන්නවා මෙල්වා GI පයිප්ස්. මෙල්වා විශ්වාසයත් එක්ක ඉතින් ඔයාගේ නිෂ්පාදනයට යොදා ගන්න පුළුවන් කමක් තියෙනවා. අනිවාර්යෙන් පාවිච්චි කරන්න ඉතින් නේද ඔයාගේ වැඩ කටයුතුකට ගන්න ඕන නම් ඔය.
0: ඔව්. දැන් ඒ අතරේ චාමර අපේ ලයිව් එක පැත්ත එක තුලා ඉන්නේ ආලෝක හිම දෙනකුත් ඉන්නවා. ඒ කටිය මතක් කරන්නත් ඕනේ. මොකද හැමදාම මේ කටිය අපිත් එක්ක එකතු වෙනවා. ඒ වගේම තමයි පනාකොඩෙන් සෝමදාසත් අපි වහගෙන ඉන්නෝ. ඔයාව තුන මතක් කරලා S3 පෙරේරා ඉන්නවා. ඔයා අබුඩාබි වලින් අපිත් එක්ක එකතු වෙන්නේ. ඊයාගේ නම ශිහාන් දර්ශන. ශිහාන් ආවත් මතක් කරලා. එතකොට සුපුරුදු විදියට ශාශිනෝ ගාලින්දන් අපිත් එක්ක එකතු වෙනවා. ජපානෙන් සසිරු ඉන්නවා. සසි ඔයාව තුන අපි මතක් කරා. ඒ වගේම NK ඉන්නවා. NK ඔයාවත් අපි ඔන්න එකතු කරගත්තා. ඊට අමතරව තව කවුද ලයිව් එකේ නිෂාන් ඉන්නවා. එතකොට දිල්ශාරි අමරසිංහ ඉන්නවා. සිජේ එඩිට්ස් කියලා කෙනෙක් ඉන්නවා. ඒ වගේම නිපුන් සංජල ඉන්නවා. එතකොට අපේ රාස් ඉන්නවා. ෆර්නාන්ඩස් මාලෝනි ඉන්නවා. එතකොට විහඟ ඉන්නව හොරා වගේ යනේ. විහඟොන්න ඔයාවත් මම එකතු කරගත්තා. තව කට්ටිය ලයිව් එකේ එකතු වෙලා ඉන්නවා. නම් ටික කියන්න ඕන. විහඟ ඔයාවත් මතක් කරා. ඒ කට්ටිය එකතු කරගන්න ගමන් අපේ වට්ස්ඇප් එක පැත්තේ තියෙන යාළුව ගොඩක් ආදරෙන් මතක් කරන්න ඕනේ.
1: අනිවාර්යෙන් දැන් නිපු මේ ලෝක ප්‍රකට කියමනක් තියෙනවානේ, මේ වික්ටර් හියුගෝ කියපු ප්‍රකාශයක්. ඒකේ අපි සැබෑ වරුද ගත්තොත් එහෙම අපි ඒක ස්කෝල් කාලේ ඉඳන්ම අහලා තියෙන කතාවක්. වික්ටර් හියුගෝ කියන්නේ මේ එක පාසලක් ඇරෙද්දි සිරගෙවල් දහසක් වැහෙනවා කියලා නේද? Who opens school door closer prison කියලා නේ තියෙන්නේ. දැන් මේ ප්‍රකාශය ලංකාවේ මේ පාසල් පද්ධතිය ගත්තට පස්සේ පාසල් පද්ධතිය ලංකාවේ රජයේ පාසල් තියෙනවා 10120ක් වගේ තියෙනවා.
0: ඒ කියන්නේ එක පාසලක් ඇරෙද්දි හිරගෙවල් දහසක් වැහෙනවා කියන කතාව නේද?
1: ඔව් ඔව්. එහෙමනේ මං කිව්වේ.
0: ඔය අනිත් පැත්තට පොඩ්ඩක් කිව්වේ. ඒක මම කල්පනා කර බලේ. එක පාසලක් වැහෙද්දි හිරගෙවල් නෑ මොකද කිව්වේ?
1: එක පාසලක් ඇරෙද්දි සිරගෙවල් දහසක් වැහෙනවා කියන එක සැබෑ වෘත වෙන්නේ නේද? දැන් ලංකාවේ පාසල් පද්ධතිය ගත්තට පස්සේ රජයේ පාසල් 10100ක් විතර දල වශයෙන් තියෙනවනේ. ඊට පස්සේ අපි ගත්තොත් එහෙම පෞද්ගලික පාසලුත් දැන් ගොඩක් තියෙනවා.
0: ගොඩක් තියෙනවා.
1: අපි දල වශයෙන් ගමුකෝ 10100ක් කියලානේ. ලංකාවේ මේ සිරගෙවල් කොච්චරක් විතර තියෙනවද නියන් දල වශයෙන් අපි බැලුවොත් එහෙම. සිරගෙවල් වර්ගීකරණයක් තියෙනවනේ ලංකාවෙත් අපි කිව්වොත් එහෙම. එතකොට ලංකාවේ අපි සිරගෙවල් ගත්තට පස්සේ තියෙනව නිපු ප්‍රධාන වශයෙන්ම මේ ප්‍රධාන සිරගෙවල් තියෙනවා. අපි සාමාන්‍යයකට කියන්නේ වැසූ බන්ධනාගාර කියලා තමයි ඒක අදහස තියෙන්නේ. කියන්නේ බන්ධ බෝගම්බර වගේ බන්ධනාගාර තියෙනවනේ. ওই බන්ධනාගාරات එක්ක ඊට පස්සේ තියෙනවා මේ රිමාන්ඩ් බන්ධනාගාර තියෙනවා. සමස්තයක දල වශයෙන් 30ක් විතර තියෙනවා. එක එක වර්ගීකරණයෙන් අරතේ බන්ධනාගාර තියෙනවා 30ක් විතර. දැන් දල වශයෙන් අපි අනුපාතයක් ගත්තොත් එහෙම අර 10100 නිකන් 30 ওই 30ෙන් බෙදලා බලන්නකො කොච්චරක් විතර එනවද කියලා නේද? දැන් මම මේ කියන්න හදන්නේ සමාජයක් විදිහට අපි අසමත් වෙලා තියෙනවනේ තාම නේද? කියන්නේ දැන් තියෙන සිරගෙවල් ටිකේ දහරිතාවයේ 30000 40000ක් විතර ඉන්න පුළුවන් තැන අපි ඊට වඩා විශාල ප්‍රමාණයකට දැන් ඒක හිර වෙලා තද වෙලා දැන් බන්ධනාගාර විශාල තදබදයක් තියෙනවා කියලා අපි කියන්නේ නේද?
0: ඔව්.
1: හැමෝම කියනවා බන්ධනාගාර වල තදබදයක් තියෙනවා, මේ තදබදය අඩු කරන්න ඕනේ, මේක වැඩි කරන්න ඕනේ කියලා තියෙනවා. ඒ අතරතුරේ දැන් මහමෝදර නව බන්ධනාගාරයක් ඉදි කරන්නත් තීරණය කරලා තියෙනවා. තව බන්ධනාගාරයක් හදන්න ඕනේ කියලා. ඒ කියන්නේ දැන් අලුතෙන් බන්ධනාගාර හැදෙමින් යනවා. දැන් මේක 30-31 වෙනවා. ඊට පස්සේ 32 වෙයි 33 වෙයි මේක කොතරින්ද අපි කෙලවර
0: කරගන්නේ?
1: කෙලවර කරගන්න පුළුවන්කම ලැබෙන්නේ බන්ධනාගාර වැඩි කරලා, ඒකට යන දහරිතාවය තව වැඩි කරලා, අයාලට බන්ධනාගාර වැඩි කිරීමෙන්ද නැත්නම් ඒක අඩු කිරීමෙන්දනේ? හරි සරල ප්‍රශ්නයක් මෙතන තියෙන්නේ. ඒ කියන්නේ සමාජයක් විදිහට පාලන තන්ත්‍රයේ සිට සමාජයේ සියලු පුරුෂාර්ථයන් වලට අපිට දොස් නගන්න වෙනවනේ. එතකොට අපි හරියට අධ්‍යාපනයක් දරුවන්ට ලබා දීලා නැද්ද කියලා? විනය මිනිස්සුන්ට උගලලා නැද්ද කියලා නේද? අපි අතරෙම අපේ ගමේ ඉන්න කී දෙනෙක් බන්ධනාගාරගත වෙලා තියෙනවා? මම දන්නේ නැහැ. ඒක නිවැරදිද හරිද ඒක ඔබේ තීරණේ. නීතියට අපිට බාධා කරන්න බෑ. එතකොට හිතලා බලන්න සමාජයක් විදිහට අපි කොච්චර බැරෑරුම් තැනකද මේ අපි ජීවත් වෙන්නේ කියලා. අපේ සමාජයේ අපේ ළමයින්ගෙන් අපේ පන්තියේ ඉන්න ළමයි සමහරක් අය දැන් බන්ධනාගාරගත වෙලා විවිධ හේතු වලට. අපි හිතන්නේ බන්ධනාගාරගත වෙන්නේ මේ මද්ද්‍රව්‍ය ජාවාරමට විතරයි කියලා නේද? ඊට එහා ගිහපු සරල දේවල් සමහරු නීති අපිට සරලද ලොකුද පොඩිද කියන්න බෑ. හැබැයි සමහර අය අපි කතා කරන දවස් වල නේද ඔය පොල් ගෙඩි 4-5ටත් මිනිස්සු හිරේ ගිහිල්ලා තියෙනවා කියලා ගෙවා ගන්න විදිහක් නැතු. ඒ විදිහේ බොහෝ සමාජයේ තුල පිරිහීමකට අපි ලක් වෙලා තියෙනවා කියලා මට නම් තේරෙන කාරණාවක් වෙලා
0: තියෙන්නේ.
1: ඒ නිසා මේ පාසල් අධ්‍යාපනයේ පාසල් 10000 ගාණක් තියෙන රටේ අපිට ඇයි අපිට මෙහෙම වැරදි කරුවන් පිරිසකුත් සමාජයට දායාද කරන්න වෙලා තියෙන්නේ? බඩ පුළුවන් දේශපාලනට චෝදනා කරන්න. මේ ආර්ථික ක්‍රමයට චෝදනා කරන්න ඔබට පුළුවන්. මේ ආර්ථික ක්‍රමය තුළ අපිට ඇති කරලා තිබෙන්නා වූ පීඩනය, මේ ඇති කරලා තිබෙන්නා වූ අනිකා හඹාගෙන යෑමේ ක්‍රමවේදය, අපිට ජීවත් වෙන්න විදිහක් නැතිකම, රැකියා විරහිත භාවය, ඔවගේ ගොඩක් කාරණා මේ සමාජයේ ඔවගේ තන් නිර්මාණයෙන් හේතු වෙලා
0: තියෙනවා.
1: ඒ නිසා මේ තාප්පොල ලොකු අකුරින් තිබ්බට එතනත් අපිට සාධාරණව කතා කරන්න දේවල් ටිකක් තියෙනවා නේද? ඒ නිසා මං හිතන්නේ ගොඩක් තැන්වල අපිට සමාජයක් විතර හිතන්න වෙලා තියෙනවා. පාලකයන්ටත් ලොකුවට හිතන්න වෙනවා නේද? අපි දහම් පාසල් ගියපු දරුවෝ, පාසල් ගියපු දරුවෝ නේද, ඉරිදා පාසලට ගියපු දරුවෝ ගොඩ දෙනෙක් මෙතන ඉන්නවා ඉතින් නිපු හොඳේ.
0: දැන් චාමර සමහර අය කියනවා නම් මේ තියෙන ආර්ථික ප්‍රශ්න නිසා තමයි මට මෙහෙම වුනේ. එතකොට මට මේ දේවල් ටික මෙහෙම වුනේ කියන එක සාධාරණ හේතුවක් නෙමෙයි චාමර. මොකද ආර්ථික ප්‍රශ්න තියෙන මිනිස්සු ඕන තරම් ලංකාවේ ඉන්නවා. ඊට වඩා ආර්ථික ප්‍රශ්න තියෙන තමන්ට එදා වේලේ අඩුම තරමේ දවසක්වත් කන්න නැතුව ඉන්න මිනිස්සු ඉන්නවා චාමර. සමහර අයට දවස් දෙක තුනකින් කෑම දකලා නැති වතුර ටිකක් බීලා ඉන්න මිනිස්සු ඉන්නවා. එහෙනම් මේ මිනිස්සුන්ට අතිබන හොරකම් කරන්න. එහෙනම් මේ මිනිස්සුන්ට අතිබන ගිහිලි වෙරලා තව මිනිස්සෙක් මරලා හරි තමයි ශකන දේවල් ටික ගන්න. හැබැයි මේ මිනිස්සු එහෙම කරන්නේ නැතුව කොහොම හරි සාධාරණ මුදලකින් තමන් හම්බ කරගත්තු දේවල් වලින් තමන්ගේ කුස පුරව ගන්න, එහෙම නැත්නම් තමන්ගේ පවුල මිනිස්සුන්ගේ කුස පුරවන්න උත්සාහ කරන මිනිස්සු ඉන්නවා. ඉතින් ඒ නිසා බන්ධනාගාරයට යන්නේ ඇත්ත සිරකරුවද මිනිස්සුව තමයි. හැබැයි සමහරක් සුළු වැරදි වලට බන්ධනාගාරගත වෙන මිනිස්සු ඉන්නවා. හැබැයි කොහොම වුණත් වැරද්ද වැරද්දමයි. ඉතින් ඒ නිසා පුළුවන් තරම් උත්සාහ කරන්න වැරදි නොකර ජීවත් වෙන්න. වැරදි නොකර ජීවත් වුණොත් එහෙම බන්ධනාගාර අපිට ඔච්චර ඇරෙනවා කියලා කියන්න ඕනේ නැහැ. ඔච්චර හැදෙනවා කියලා කියන්න ඕනේ. අපිට කියන්න පුළුවන් ලංකාව දැන් ලස්සන රටක්. ලංකාවේ පාසල් මෙච්චරක් තියෙනවා. ලංකාවේ හැම පාසලකටම මෙන්න මේ වගේ සේවාවක් තියෙනවා. මොකද චාමර ගොඩක් පාසල් තියෙනවා. සමහර පාසල් වලට අවශ්‍ය කරන අවම පහසුකම්වත් නැහැ. ඉතින් ඒ පාසල් වලට පහසුකම් ටික දීලා බන්ධනාගාර වැහෙන තැනට පත් කරන්න ඒක සමාජයක් විදියට ගෙදරින් පවා වැඩිපුරම අවධානය යොමු කරන්න ඕනේ. ගෙදරින් අවධානය යොමු කරන්න ඕනේ, ගුරුවරු අවධානය යොමු කරන්න ඕනේ. දැන් නම් ඉතින් චාමර ගුරුවරු කතා කරන්නත් බයයිනි. මොකද ඉතින් හෙල්මට් අරගත්තු ළමයිනුයි, ඊට පස්සේ ආපහු පොඩ්ඩක් හරි තරවටු කරොත් එහෙම අම්මලත් යනවනේ දැන් කාලේ දුවගෙන. එහෙම ප්‍රශ්න තියෙනවනේ ඉතින්. හැබැයි ඉතින් සමාජයක් විදියට මේ දේවල් නවත්තන්න නම් අපි හැමෝම එකට එකතු වෙන්න ඕනේ. එහෙම වුණොත් තමයි බන්ධනාගාර ටික ටික වැහෙන්නේ. එහෙම වුණොත් තමයි සමාජය අර පිරිපුන් සමාජයක්, අර මනුස්සකම තියෙන සමාජයක් විදියට ඉස්සරහට එන්නේ.
1: අනිවාර්යයෙන්. ඉතින් ඒ නිසා අපි හැමෝටම ඉතින් වගකීමක් තියෙනවා නේද මේ හැම දෙයකටම. ඉතින් ඒක ඉතින් අපි අපේ පෞද්ගලික මට්ටමින් කරන්න පුළුවන් දේ තියෙනවා නම් අපි ඒ පැත්තෙන් කරන්න ඕනේ. ඉතින්
0: ඔව්,
1: විනය නැති රටක, විනය නැති සමාජයක ඉතින් කවදාවත් සිරගෙවල් වැහෙන සමාජයක් හැදෙන්නේ නැහැ ඉතින් නේද?
0: සමහර මිනිස්සු ඉන්නවනේ චාමර, ඒ කියන්නේ අපිට ආර්ථික ප්‍රශ්න, එහෙනම් අපි කරන්න ඕනේ හරි ලේසි ක්‍රමෙන් සල්ලි ටික හොයාගන්න, ලේසි ක්‍රමෙන් දියුණු වෙන්න. එහෙම ලේසි ක්‍රමෙන් අනුන්ගේ දේවල් ටික අරගෙන දියුණු වෙන්න. එහෙම හිතන මිනිස්සු ඉන්න සමාජයක අපිට මේ වැඩේ ගන්න අමාරුයි තමයි. හැබැයි ඔයා හිතුවත් එහෙම මම කාගේවත් දේවල් ගන්නේ නැහැ, මම මගේ උත්සාහයෙන් නැගිටින්නේ, මම මගේ මහන්සියෙන් නැගිටින්නේ කියලා අනිවාර්යයෙන්ම ඔයාට පුළුවන් ලස්සන මනුස්සයෙක් වෙන්න, ජීවිතේ ලස්සන කරන්න අනිවාර්යයෙන්ම ඔයාට පුළුවන්.
1: අනිවාර්යයෙන්.
0: එහෙනම් අපි සින්දුවකට යමුද?
1: අපි යමු සින්දුවකට. යන දිගටම එකතු වෙන්න ද වෙල්කම් ෂෝ සමග.

0: A su nave hay ekra, a su nave hay tuna. Supreme Radio. Magi hada, magi rata.
1: කම්මැලි හිතුනොත් ඇයි මම මේ වැඩේ කරන්න පටන් ගත්ත කියලා කල්පනා කරන්න. එතකොට අවශ්‍ය ශක්තිය අනිවාර්යෙන්ම ඔයාට ලැබෙයි. සිහින දිනන ජයග්‍රාහි දවසකට පාර කියන්නේ NLB සුබ දවසක්.
2: සුබ දවසක්.
1: අලුත් වෙලා.
2: පහසු වෙලා.
3: වැඩි වැඩි වෙලා.
2: අංක එකයි ලග්න එකයි.
1: සියයක්ම ඔබ යතේ.
2: අංක දෙකක් ගැලපුණාම.
1: රුපියල් 1000ක් අතේ.
2: අංක දෙකයි ලග්න එකයි.
1: 2500ක් අතේ. අංක තුනට.
2: 50000.
1: ප්‍රවර්ධන අංකයට රුපියල් 25000.
2: අංක තුනයි ලග්න එකයි. 105ද ඉලෙක්ට්‍රික් බයික් එකද.
1: කැමති එකක් අපේ අතේ. සුබ දවසක්.
4: දවස සුබයි සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය.

0: සුප්‍රීම් රේඩියෝ ඉංජිනේරුවෙක් විදිහට මුදලට වඩා ප්‍රමිතිය මගේ වගකීමක්. නවීන තාක්ෂණයෙන් අපේම රටේදී 100%ක් පිරිසිදු බිලට් වලින්ම හදන නිසායි මම මෙල්වා RB500 විශ්වාසයෙන් නිර්දේශ කරන්නේ.
1: මෙල්වා එක ලංකාවේ එක අපේම එක.
2: දශක පහක් පුරා පිත්තල භාණ්ඩකරණයේ ශ්‍රී ලංකේ ජනතා විශ්වාසය දෙනෝ. කිරිපත් ගොඩ, චාර්ලික බ්‍රාස් ස්ටේනස්, සරුමේරු, දොරලො, පිත්තල පහන් ඇතුළු සියලුම පිත්තල අවශ්‍යතාවයන් වෙනුවෙන් චාර්ලික බ්‍රාස් ස්ටේනස් නුවර පාර කිරිපත් ගොඩ.
3: උසස් මුදත්වයේ අත්‍යවශ්‍ය භාණ්ඩ දිවයිනේ අඩු මිලට ගත හැකි නවතම සුපිරි වෙළෙන් සැලචාලය කසාගල ග්‍රීන් සුපර් ශාකා මාතලේ අතුරුගිරිය කඩුවෙල ගණේමුල්ල නාරම්මල් සාගම්පල කසාගල සමූහ ව්‍යාපාර හා සම්බන්ධ වන්න අමතන්න 011 2 864 012
4: Sri Lanka's number one chart show
5: number 20
4: number 10
5: number 5
4: Number 1
6: Saturday weekend එක happening කරගන්න.
7: එතන විලාතුර ජනප්‍රිය සින්දු එක දිගට එක පැලට. සිනසුරාදා උදේ 10 ඉඳන් දවල් 12 වෙනකල්.
8: Supreme Radio.
9: Super Hits 20
10: with Hasita.
11: Happening evening drive එක
12: lead කරන.
13: ඔබ ඉන්නේ කොහෙද?
11: ඔරු කියන ඉතින් මට උගලට ඔරු කියන්න බෑනේ.
14: බොනි කර තරුවක් තමත් බොනි කර තරුවක්
11: back to back සින්දු අහන්න.
15: Let's go.
16: Every weekday at 4 PM in Porto with Ashi Ali.
17: ජීවිතේට සිහින තියෙනවා. NLB කියන්නේ ඒ සිහින සැබෑ කරන වාසනාවට කියන තවත් නමක්. මේ මෙගා පව ලොතරැයින් රුපියල් 20 ලක්ෂයක ප්‍රථම තියාගේ දිනාගත් වාසනාවන්තයා ගම්පහ රත්නසිරි මහතා.
18: මම රත්නසිරි, මම ගම්පහ දෙසින් බදින්නේ. තාතික ලොතරැයි මණ්ඩලය ගැන විශ්වාසයක් තියෙනවා. මම ඇඳලා මම ලක්ෂයක් විදිහට ඉස්සර දෙකක් තුනක් ඇදලා තියෙනවා. රුපියල් 40ක් දීලා ටිකට් එකක් ගන්න. ගත්තොත් තමයි ටිකට් එකක් ඇදෙන්නේ. ගන්න නැතුව මේක ඇදෙන්නේ නැහැ, මේක දිනුන්නේ නැහැ කියන්නේ නැහැ. රජයටත් මේ 30ක් හරිනවා. ජනාධිපති ආර මොදලටත් ඒකත් රටට සේවයක්. මේකෙන් අපිට ව්‍යාපාරයක් කරගන්න පුළුවන්. ඒකත් අපිට සෑහෙන සේවයක් කියන එක මම බලාපොරොත්තු වෙනවා. මම මගේ වචන දෙකේනවා. ලේට් සොෆ්ට් එකක් කරන් හිටියේ මම ඉස්සෙල්ලා. ලේට් සොෆ්ට් එක මගේ ව්‍යාපාර වැඩිලා ඉන්නේ. මගේ ව්‍යාපාරය නැවත නගා සිටු වීම තමයි මගේ එකම ප්‍රමාණය. මේ ලක්ෂය ඉස්ස මම කියන්නේ මේක ටිකට් ගන්න ගත්තොත් තමයි ඇදෙන්නේ. මගේ ව්‍යාපාරකේ මට කරන් යන්න පුළුවන් දැන් කිසි කරදරයක් නැහැ. ජාතික ලොතරැයි මණ්ඩලයට ඒ කාර්යමණ්ඩල සහෝද සියලුම දෙනාට මම ස්තුති කරනවා.
17: ජීවිතයේ සිහිනයට වාසනාවේ ආශිර්වාදය NLB
19: 89.1 89.3 Supreme Radio Supreme Radio Supreme Radio Wagiyanda Wagirata

0: උදේට ඇහෙන සද්ද අතරට
1: උදේනවයයි විනාඩි 25යි දැන් වෙලාව. මතක කරන්න ඕනේ NLB අද සම්පත ගැන. මොකද වාගේ ජීවිතේ සමහර කාලවලට එන ප්‍රශ්න වලට උත්තර හොයාගන්න අමාරුයි කියලා අපි දන්නවා. ඉතින් ඒ නිසා අපි විතරක් නෙමෙයි ජාතික ලොතරැයි මණ්ඩලයක් දානවා. ඒ නිසාම තමයි අද සම්පත දිනුම් වාරයෙන් වාගේ එදා වේදමට මුදල් හොයාගන්න පුළුවන් විදිහ ක්‍රම කිහිපයක් මාර්ගගෙන ඇවිත් තියෙන්නේ. ඉතින් අද සම්පත වැඩිම මෙරදී ගන්න. හැබැයි ඉතින් මෙන්න මේ වැඩේදී නම් ඒ කියන්නේ මහජන සම්පත දිනුම් වාරයෙන් තෝරා ගන්න ආලද ඉංග්‍රීසි අක්ෂරය සහ අවසාන අංක හතර ගැලපුවොත් එහෙම ට පුළුවන්කම තියෙනවා. ඉංග්‍රීසි අක්ෂර සහ අවසාන අංක හතරෙන් රුපියල් 250,000ක මුදල් තෑගි ලබා ගන්න. අවසාන අංක හතර ගැලපුවොත් එහෙම රුපියල් 50,000ක මුදල් තෑගි ලබා ගන්න. අවසාන අංක තුන ගැලපුවොත් රුපියල් 4,000ක මුදල් තෑගි වගේම තවත් සෙසු තෑගි වලට අද සම්පත ලොතරැයි පතින් ලබා ගන්න පුළුවන්කම තියෙනවා. මේ මතක් කරන්නේ අද වේදමට අද සම්පත වැඩි වැඩියෙන් මිලදී ගන්න කියලා.
2: ඒ වගේම තමයි ඉතින් මෙල්වා වෙල්ඩින් ඉලෙක්ට්‍රෝඩ ගැන මතක් කරන්න ඕනි ඔයාට. වා මෙල්වා නිෂ්පාදනයන් තෝරගන්න හේතු ඉතින් අය අමුතුවෙන් කියන්න දෙයක් නැහැනේ. දශක ගණනාවක ලංකා විශ්වාසනීය සන්නාමයක් තමයි මෙල්වා වෙල්ඩින් ඉලෙක්ට්‍රෝඩ කියලා කියන්නේ. ඒ විශ්වාසයත් එක්ක ඉතින් ද වෙල්ඩින් කර්මාන්තයට නව මුහුණුවරක් අරගෙන අවිලා තියෙනවා මෙල්වා වෙල්ඩින් ඉලෙක්ට්‍රෝඩ. බය නැතුව පාවිච්චි කරන්න පුළුවන්. මොකද වෙල්ඩින් අවශ්‍යතාවයන් වලට අවම ලෝබර අවමදුම් විමෝචනය බලශක්ති කාර්යක්ෂමතාවය ඉතා වැදගත්. මේ සියලු කාරණාවලින් මෙල්වා වෙල්ඩින් ඉලෙක්ට්‍රෝඩ පොහොසත් වෙලා තියෙන. ඒ නිසා බය වෙන්න දෙයක් නැහැ. වැඩි කාලයක් ඔයාට මේ කටයුතු කරගෙන යන්න පුළුවන්. එක ඉලෙක්ට්‍රෝඩකින් වැඩි ප්‍රමාණයක් වැඩ කරන්න පුළුවන්කමක් තියෙනවා. ඒ වගේම මල කෑම් පස්සේ කාලෙදී ඒ දේවල් ඇදවීම ඔය වගේ ප්‍රශ්න එන්නේ නැහැ. ලෙඩ එන්න නැතුව වැඩක් කරගන්න වගේ විශ්වාසනීය විදිහට ඔයාගේ පාරිභෝගිකයන්ගේ ආකර්ෂණය දිනා ගන්න ඔයාට හොඳම අවස්ථාවක් මෙල්වා හදලා දීලා තියෙනවා. ඒ වගේම SLS සහතික කළ ලංකාවේ පළමු වෙල්ඩින් ඉලෙක්ට්‍රෝඩ තමයි මෙල්වා වෙල්ඩින් ඉලෙක්ට්‍රෝඩ කියලා කියන්නේ. හදන්නේ රට කොහෙද කියලාවත් දන්නේ නැතුව, කවුද ගේන්නේ කියලාවත් දන්නේ නැතුව ඕව අරගෙන නිකන් ජීවිත අනතුරේ දා ගන්න ඕනේ නැහැ. ලංකාවේ අපේ දෙයක් මෙල්වා නිෂ්පාදනයන් ගන්න. ඔයාට විශ්වාසෙන් වගේ කර්මාන්තේ දිනු කරගෙන යන්න පුළුවන්කමක් තියෙනවා.
1: දැන් සාමාන්‍යයෙන් චාමර හැමෝටම මතක් වෙන එක දෙයක් තියෙනවා. ඒ කියන්නේ තමන්ට බඩගින්නක් ආවන් පස්සේ හැමෝටම මතක් වෙනවා අම්මගේ කෑම එක තිබ්බනම් හොඳයි නේද කියලා. සාමාන්‍යයෙන් ගෙදරින් ඉඳන් ඔන්න අම්මගේ කෑමේ කලයට නම් ඒක ඉතින් ඒ තරම් අගයක් නැති වෙන්න පුළුවන්. හැබැයි ගොඩක් වෙලාවට ගෙදරින් ඈත් වෙලා, ගෙදරින් දුරස් වෙලා ඉන්න අයට නම් අම්මගේ කෑම වේලක් කනවා කියලා කියන්නේ ඒක වෙනම හැඟීමක් චාමර. අම්මා හදන කෑම හරි වෙනස් සහ ගලපනවා. ඒ හැම කෑමෙකම හරි අමුතු විදිහේ රසයක් තියෙනවා. ඒක අපේ අම්මගේ කෑම එක කියලා අඳුරගන්න පුළුවන්කම තියෙනවා. හැම අම්මා කෙනෙක්ටම ආවේනික වෙච්ච ඒ වගේ කෑම රසයක් තියෙනවා චාමර. දැන් සමහර වෙලාවට අම්මා හදන්නේ එක බතයි මොකක් හරි එළවලුවක් වෙන්න පුළුවන්. ඉතින් ඒ කෑම අපිට ඕන තරම් කන්න පුළුවන්කම තියෙනවානේ චාමර. සමහර වෙලාවට ඉස්සර නම් අම්මා ගෙදරම තමයි ඔය ඕන කරන කුළුබර ටික ඔක්කොම හදාගන්නේ. හැබැයි ඉතින් දැන් තියෙන කාර්යබහුලත් එක්ක දැන් ඉන්න අම්මලාට ගොඩක් වෙලාවට අමාරුයි. මොකද රැකියාවත් කරගෙන ඒ දේවල් ටික කරගෙන ගෙදරම කුළුබඩු හදාගන්න අමාරුයි. හැබැයි ඉතින් සමහර වෙලාවට චාමර වෙළඳ පොලේ තියෙන සමහර අඩු ගන්න තියෙන කුළුබඩු එහෙම සමහර අය ගන්නවා ප්‍රමිතියෙන් අඩුයි. මොකද මුදල් ප්‍රශ්න තියෙන නිසා. හැබැයි දන්නවද ඔය මුදල් ප්‍රශ්න නැතුව හොඳ කුළුබඩු වර්ගෙ එහෙම හොඳ ගානකට ගන්න පුළුවන් තරක් හම්බුනොත් එහෙම මේ අම්මලා කෑමක උඩට වඩා රහ වෙයි කියලා. ඉතින් ඒ නිසා ඔයාට පුළුවන්කම තියෙනවා ඔයා එහෙම තමන්ගේ දරුවන්ට කටට රසට කෑම ටිකක් හදලා දෙන්න කැමති කෙනෙක් නම් කසාගල ග්‍රීන් සුප් එකට යන්න. මොකද කසාගරි ග්‍රීන් සප් එකේ ඔය කියන හැම දෙයක්ම අඩු ගානකට ලබා ගන්න පුළුවන්කම තියෙනවා. කසාගරි ග්‍රීන් සප් එකේ අතරමැදිව නැහැ. අතරමැදිව නැති නිසා ඔයාට පුළුවන්කම තියෙනවා අඩු ගානකට ඔයාට අවශ්‍ය කරන හාල්, සීනි, පිටි, පරිප්පු, අල, ලුණු වගේ මෙන්න මේ ඕනම දෙයක් ඔයාට ගන්න පුළුවන්කම තියෙනවා. සමහර අම්මලා දුක් වෙන්නම චාමර අනේ දරුවා එක පාරක් මේ නිවාඩුවට ඇවිල්ලා ගියා. එයාට හරියට කන්න බොන්න කෑම ටිකක් දෙන්න මගේ අතේ සල්ලි තිබ්බේ නැහනේ. මට ඕන කරන දේවල් ටික ගන්න මගේ ගාව ලොකු සල්ලියක් තිබ්බේ නැහනේ කියලා අම්මලා තාත්තලා සමහර ගාවට දුක් වෙනවා චාමර. ඉතින් එහෙම දුක් වෙන්න එපා. මොකද කසාගල ග්‍රීන් සප් එකෙන් හිතේ හැටියට බඩ පිරෙන්න කන්න පුළුවන් විදිහේ දේවල් ටික ගන්න පුළුවන්කම තියෙනවා. මොකද හාල්, සීනි, පිටි, පරිප්පු මේ හැමදේම අඩු ගානකට වාර ගන්න පුළුවන්. ඉතින් ඒ නිසා දැම්ම මෙයාන කසාගල ග්‍රීන් සප් එකට ශාකා තියෙනවා මාතලේ, අතුරුගිරිය කඩුවල ගානේ, මුල්ල නාරම්මල ගම්පල කියන තැන්වල.
2: ඉතින් කසාගල ග්‍රීන් සප් සම්බන්ධයෙන් වාඩ වැඩිදුර තොරතුරු වගේම කසාගල සමූහ ව්‍යාපාරය සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු දැනගන්න දුරකථන අංකය කියන්නම් 0112 864012 කතා කරලා වැඩි විස්තර දැනගන්න. කසාගල ගෲප් ඔෆ් කම්පැනිස් අනුබද්ධ කසාගල ග්‍රීන් සුප ඔයාට සුපිරි වෙළඳසල් ජාලයක නවතම අත්දැකීම ලබා ගන්න අවස්ථාව ලබා දීලා තියෙනවා. අලුත් තැනක් අඩුම මිලක් අදම යන්න කසාගල ග්‍රීන් සුප එකට.
1: බලවු දෙනවයයි විනාඩි 30යි.

0: සුප්‍රීම් රේඩියෝ.
1: මේන්නේ බ්‍රෑන්ඩඩ් ඉංජිනේරු මහත්තයා.
2: ඇයි මුදලා ලියම කියන්නේ?
1: නෑ, ඔය මහත්තයාගේ ඔරලෝසුද, ඇඳුම්ද, සපත්තුද, අරවද, මෙව්වද, එන නම් තියෙන බ්‍රෑන්ඩඩ් බඩුනේ. මහත්තයා මොනවද උනේ?
3: අලුත් ප්‍රොජෙක්ට් එකට GI box බවඩ කරන්න කියලා.
1: මොන වර්ගයෙන්ද?
3: හොඳ වර්ගයකින්.
1: අයියෝ මහත්තයා, යකඩ ගන්නකොට බ්‍රෑන්ඩඩ් වෙන්න ඕනේ. නම මිනුම් ප්‍රමාණය ගහලා තියෙන, ගෙවන මිලට විශ්වාසයක් තියෙන එකම බ්‍රෑන්ඩඩ් GI box bar තමයි මෙල්වා GI box bar.
4: මෙල්වා බෙති දන්න කියන GI box bar.
5: උසස්ම තත්වයේ අත්‍යවශ්‍ය භාණ්ඩ දෙවෙනි අඩමු මිලට ගත හැකි නවතම සුපිරි වෙළඳ සල් ජාලය, කසාගල ග්‍රීන් සුපර්, ශාකා, මාතලේ අතුරුගිරිය කඩුවිල, ගණේමුල්ල, නාරම්මල සහ ගම්පොළ.
6: මහරජ උත්තමයන් වහන්සේ රාජ සභාවට සැපත් වෙන වගයි.
7: පුරෝහිත වහාම රාජද්‍රෝහියාව රැගෙන එනු.
8: එම මෙහෙම
9: පස්වන් දහසකන සමාවසර රාජෝත්තමයන් වහන්ස
7: අහල පහල නිවැසියන්ට බාධා වන ලෙස තා ഘോഷා පවත්වන්නේ මන්ද? අවසව.
10: අනේ මහරජතුමනි, මගේ මායියගෙන් විසුමක් වෙන්නේ නැහැ. දහවල් දෙකට සුප්‍රීම් රේඩියෝ නොදැම්මොත්.
7: ඈ හැබෑවට
11: සතිය දවස් පහේම දහවල් දෙකට
12: සින්දු කපේ විත් නිමේෂා.
13: කුබකවත්ත මංජුල ක්‍රීඩා සමාජය විසින් 6 වන වරටත් සංවිධානය කරනු ලබන මංජුල කලනයි සංගීත රාත්‍රිය. සලින්ද ප්‍රනාන්දු ප්‍රමුඛ ඕල් රයිට් සංගීතයට කින්ස්ලි පීරිස්, අජිත් මුතුකුමාරණ, තුෂාර ජෝසප් ඇතුළු ප්‍රවීණ ගායක ගායිකාවන් රැසක් සමගින් ජූලි මස 11 වන දින රාත්‍රී 7ට කුබකවත්ත ප්‍රජාශාලා ක්‍රීඩාංගණයේදී නිල මාධ්‍ය අනුග්‍රහය සුප්‍රීම් රේඩියෝ.
14: ඩෙංගු මාරාන්තිකයි, දැනුවත් වී වලකාලමු.
11: ඔබගේ ගෙවත්ත පමණක් නොව, ගේ වටා ඇති ජලය ගලා යන කාණු පද්ධතිත හැකිතාක් පිරිසිදුව තබා ගන්න. ප්ලාස්ටික්, පොලිතින් පමණක් නොව, ස්වභාවිකව ජලය රැඳිය හැකි ස්ථාන පිළිබඳව අවධානය යොමු කරන්න.
14: මෙය සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේ පණිවිඩයකි.
15: 89.1 89.3 Supreme Radio.

0: සුප්‍රීම් රේඩියෝ
1: වාර්තාපිට වාර්තා තබන කෝටි අටේ එන්.එල්.වී. දනඩිතහනේ රුපියල් රුපියල් කෝටි 13.9 අත ඉක්ම වූ දැවන්ත සුපිරිතයාග ලබා දෙමින් රටේ සංවර්ධනයට දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතියේ මහතන සම්පත දනනිදහනේ බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්.
2: ඔයන්නේ පඬිතු නෝන.
3: ඇයි මුදලාලි ඒ රත්තරන් උනාට එහෙම කියන්නේ?
2: ඇයි බන් නොදන්න මගුලක් නෑනේ.
4: ආ මුදලාලි මගේ ගේට් එක අලුතෙන් හදන්න කියලා.
2: හදමු හදමු.
4: මම මේ GI බොක්ස් බෝඩ් කරන්න ආවේ.
2: දෙන්නම්ක හොඳ වර්ගයක.
4: නෑ නෑ නෑ නෑ නෑ. මට ඕනේ නම මිනුම් ප්‍රමාණය ගහලා තියෙන, ගෙවන මිනිට විශ්වාසයක් තියෙන මෙන්වා GI බොක්ස් බෝඩ්.
5: මෙන්වා මෙතේ. දන්න කියන GI බොක්ස් බෝඩ්. ෆයිබර් ලේසර්, CNC ලේසර්, ප්ලාස්ටික් ලේසර් සමග නවීන ලේසර් තාක්ෂණයෙන් සමරුපලක පදක්කම් පාසල් නිල ලාංඡන නාමපූර්දෙන් අනර්ගනිමාවකින් බෙල්ලන්විල පන්සලසල ඔප්නින් ප්‍රොඩක්ෂන් වෙතින් අමතන්න 011129 189.
6: ජීවිතේ වෙනසක් හොයන ඔබට
7: ඉවතරනේ මේ පෘථිවියට අමතර හිතන්නකො තව කොහෙ
5: හරි හිතට ශක්තිය
6: සිරුරට සුවය
8: ඇති වෙන්න නිකන් ඇති වෙන්න ජානන හේතු බලපාන
5: ලස්සනට ඉන්න අලුත් රහස්
9: සමහර අය කියන්නේ කැමති ෆැන්සි කලර්ස් වලට සමහර අය රිච්
10: කලර්ස් ගුණ පිළිකෑම
11: කියා පොඩි රෙසිපි තියෙනවා එතකොට උදෑසන ආහාරයට
5: මේ හැමදේම එකම තැනකින් දැනගන්න
10: ජීවිතේ ලස්සන කරන හොඳම තැන
5: සුප්‍රීම් ලයිෆ්ස්ටයිල් විත් මනීෂා සතිය දවස් පහේම උදේ
12: Data 89.1 89.3
5: Supreme Radio.

0: උදේට ඇහෙන සද්ද අතරට
1: උදේ 9:00 විනාඩි 50යි දැන් වෙලාව. ඒ කියන්නේ අදට වැඩසටහන නිමා කරලා අපිට යන්න වෙලාව වෙවිත් තියෙනවා කියන එක.
2: ලංකාවේ රාජ්‍ය ආදායම් පද්ධතිය නවීකරණය කිරීම අරමුණු කරගෙන ජනාධිපති ලේකම් කාර්යාලයේ ඍජු අධීක්ෂණ යටතේ රාජ්‍ය ආදායම් පරිපාලන ප්‍රතිසංස්කරණ වගේම නවීනකරණ කාර්යාංශය සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල් අතර සාකච්ඡාවක් ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවැත්වලා තියෙනවා ඊයේ දවසේ. දැන් පහුගිය කාල සීමාවන් තුළ ලංකාවේ බදු පද්ධතිය, රේගු ක්‍රමවේදය, සුරා බදු කළමනාකරණය වගේ සමස්ත රාජ්‍ය ආදායම් ආකෘතියම මධ්‍යකාලීන උපයමාර්ගික සැලසුමක් යටතේ ක්‍රියාත්මක කරන්න තමයි මේ නව ප්‍රතිසංස්කරණේ ක්‍රියාවලිය සමාලෝචනය කරලා
1: තියෙන්නේ.
2: එතකොට ඔය ගොඩක් තැන්වල කිව්වා නේද බදු ගෙවීමේ ගොඩක් හිස්තැන් තියෙනවා කියලා නේද? ඒ හිස්තැන් ටික පියවන්න කටයුතු කරමින් යනවා කියලා තමයි කියලා තියෙන්නේ. එතකොට බදු පැහැර හරින්න බැරි වෙන වාතාවරණයක් හදනවා කියලා වගේ අදහසක් තමයි
1: තියෙන්නේ.
2: ඒක හොඳයි ඉතින් නේද? පොඩි මිනිස්සුයෝ මේ අපි ගන්න පරිප්පු ඇටේට ඉඳලාම ඉතින් අපි සීනි ඇටේට ඉඳලාම බදු ගෙවනවනේ ඉතින් නේද? එතකොට සැමට සමානව ඉතින් ඒ බදු අය කර ගැනීමේ ක්‍රියාවලිය තියෙන්න ඕනේ. බදු නැතුව ඉතින් රාජ ආදායමක් කියලා නම් වන්න බෑනේ. කවුරු කොහොම මොනවා කිව්වත් රජයක ස්ථාවරත්වයේ සහ රජයක වර්ධනය රාජ ආදායම් වැඩි කරගන්න පුළුවන් වෙන්නේ බදු ආදායම එක විමත් කියන්නේ ඒක අර අපි කියන්නේ මේ සැමට සමාන විදිහට බෙදා හදා දුන්නොත් පමණයි. නැතුව කරන්න වෙන විකල්පයක් නැහැ. ඒක නිසා ඉතින් අනිවාර්යෙන් ඒ වැඩේ කරන්න වෙනවා පුරවැසියෝ විදිහට අපිට. ඒ වගේම ඉතින් ඔන්න හෝමුස් පැත්තේ ආයෙත් වෙඩි හඬ යුද වාතාවරණයක් ඇති වෙලා කියලාත් වාර්තා වෙලා තිබුණා. ඇමරිකාව ඉරානයට නැවතත් ගුවන් ප්‍රහාර එල්ල කරා කියලාත් කියලා තියෙනවා. මේක ඉවර වෙන පාටක් නම් පේන්නම නැහැ. මේක කවදා හරි ඉවර වෙන්නේ ලෝක උරුණු දවසක තමයි. ඒතකම වැඩේ යනවා.
1: චුට්ට චුට්ට පටන් ගන්නවා. ඊට පස්සේ ආපහු එකගතාවේ හිටනවා. ආපහු ඊට පස්සේ ඔන්න පොඩ්ඩක් අරයා මෙයා මෙයා මෙහෙම ගිහුවා. මෙයා මෙහෙම
2: කරා. අවුරුදු කාලට පොඩි කට්ටිය රතිඤ්ඤ දාන්නේ. හිතුණු ගමන් කියලා රතිඤ්ඤක් දාලා එනවා නේද? ඇහැරුණු ගමන් කියලා රතිඤ්ඤක් දානවා.
1: ඔව්.
2: ආයෙ ආහාර පැත්තේ සද්දක් ඇහුනොත් මෙහෙන් රතිඤ්ඤ දානවා.
1: දානවා.
2: ඒ වගේ තමයි ඉතින්. ඔයාලා ඉතින් ඔහේ එක නිකන් මේ එක බෝම්බයක් හෙලනවා කියලා කියන්නේ මෙහෙ අපිට ඉතින් හීන් දාඩිය දානවා නේද?
1: අපිට ඉතින් ආයි එක කෑම වේලක් ගැන නෙමෙයි මාසේ කෑම වේල ගැන දහ පාරක් හිතන්න වෙනවා. ඉතින් එහෙම කරන්න එපා. හරි දෙහිම එහෙම කරන්න එපා මන්න කියන්නේ.
2: කරවත් ඔවා කියන්නේ වාජාදීන් දන මාධ්‍ය වල විරහෙන නේද?
1: නෑ කියලා. දුක හිතනවා අපිට අපේ හිත රිදෙනවා. දැන් චාමර ඔය හිත රිදෙන්නේ නැති දුක හිතෙන්නේ නැති කතා අහන්න ඕන නම් අපි අනිවාර්යයෙන්ම ධන නිධානය ගැන අවධානයෙන් ඉන්න ඕනේ. මොකද ධන නිධානය දෙන්නෙම අපිට හිත රිදෙන කතාවත් දුක හිතන කතාවත් නෙමෙයි කෝටිපති හීන වලට පාර කියන්න තමයි ධන නිධානය අපි ගාවට එන්නේ. ඉතින් ඒ නිසා ධන නිධාන ලොතරැයිපත් වැඩි වැඩියෙන් මිලදී ගන්න.
2: දර නිධානයේ ලොතරැය තුළින් මේ අවුරුද්දේ ප්‍රථම සුපිරි ත්‍යාගලාභියා පහුගිය මැයි මාසයේදී කඳු උඩරටින් බිහි කළා. කෝටි 12.4කට වැඩි සුපිරි ත්‍යාග මුදලක් තමයි ලබා දුන්නේ. ඉතින් ඊළඟ වාසනාවන්තයා වෙන්න ඔයාට පුළුවන්. ඒ විතරක් නෙවෙයි ඉතින්. 20 ලක්ෂපතියන්, 10 ලක්ෂපතියන්, කෝටිපතියන් වන අතරතුරේදී සෑම ඉරිදා දිනකම දැන් සන්ඩේ බෝනස් වාසනාවත් වලට හිමි කරගන්න පුළුවන්කමක් තියෙනවා. වැඩි වැඩියෙන් ජාතිය මහා ධන සම්පත දර නිධානයේ ලොතරැයිපත් ගන්න. ලොතරැයි ගන්න උඩදී එකක් අරගෙන නෙවෙයි දෙක තුනක් ගන්න ඕනේ. එතකොට තමයි අපිට වැඩි බලාපොරොත්තු ගොඩක් තියාගන්න පුළුවන් වෙන්නේ. සෑමෝටම දිනුම් අවස්ථා දෙමින් ඉතින් අපේ රටේ වැඩි වැඩියෙන් වාසනාවන්තයන් කෝටිපතියන් බිහි කරන්නේ ජාතික ලොතරැයි මණ්ඩලයේ දශක 6ක් පුරා. ඒ නිසා විශ්වාසෙන් යුතුව ගන්න ජීවිතයේ සිහිනයට වාසනාවේ ආශිර්වාදය ජාතික ලොතරැයි මණ්ඩලේ.
1: ඒ අතර ඒවාට මතක් කරන්න ඕනේ ඔය අනිත් අයගේ ප්‍රශ්න තොළුවේ දාගෙන ඔළුවේ කැකුම් හදා ගන්න කෙනෙක් නම් අනිවාර්යයෙන්ම බෙල් ඩෝල් ළඟ තියාගන්න. මොකද අනිත් අයගේ ප්‍රශ්න තොළුවේ දාගෙන අයියෝ මෙහෙම නේද පවු නේද කියලා අනිත් අයගේ ප්‍රශ්න වලට උත්තර දෙන්න උත්සාහ කරන්න. මොකක් හරි දෙයක් අහන් ඉන්න හරි උත්සාහ කරන්න. හැබැයි ඉතින් හැම වෙලාවකම කැප වෙලාම ඉන්න හදන්න එපා. මොකද ඔයාට ඔයාව අමතක වෙන්න පුළුවන් කම තියෙනවා. ඉතින් බෙල් ඩෝල් ඉන්නවට ඔළුවේ කැකුමක් එහෙම හැදුනොත් එහෙම අගපත වේදනාව වුණා ඉස්සලා දෙය අනේ දේවල් ටික එහෙම වැඩිපුරම දැනෙනවනම් බෙල් ඩෝල් කාඩ් එක තියාගන්න. ඉක්මන් සහනෙවට අනිවාර්යයෙන්ම ගේන පැරසිටමෝල් විශේෂයක් තමයි මෙල් ඩෝල් කියලා කියන්නේ.
2: එහෙනම් ඉතින් අදට අපිට සමුගෙන යන වෙලාව ඇවිල්ලා තියෙන්නේ. ඔය පුල් ජයවර්ධන ඇතුළු කට්ටියත් අපි වහගෙන ඉන්නවා කියලා තියෙනවා. සුබ දෑසනක්. ඒ වගේම WhatsApp අරහත් අපිට message එවලා තියෙනවා ගොඩ දෙනෙක්. කැලලටත් බොහොම ස්තුතියි.
1: ඔව් නිෂා DM ඉන්නවා අපේ live එක පැත්තෙන්. ඒ අතරේ තවත් යාළු කීප දෙනෙක්ම හිටිය අපිට මතක් කරන්න අමතක වුණා නම් ෂේ ඉන්නවා. එතකොට ගිෂු ඉන්නවා. එතකොට තව ගොඩක් කට්ටිය අපිට live එකේ ඉන්නවා. මොකද ඒ කට්ටියම දැන් කියන වෙලාව උමදි. ඉමාෂා ඉන්නවා, ශානිකා කුරුවිට ආරච්චි ඉන්නවා. ඒ කට්ටියම එකතු කරගෙන නීර් කියලා වැඩසටහන් නිමා කරලා අපි යනවා මැණිකෙත් හිටියා. මැණිකව අවතුන් අපි එකතු කරගත්තා. එහෙනම් හෙට උදේ අපි හරියටම 7:30 හම්බෙමු. ඇවිල්ලා තියෙන්නේ මනිෂා සුප්‍රීම් ලයිෆ් ස්ටයිල් අරගෙන.
2: එහෙනම් ජය වේවා. පරිස්සමෙන් වැඩ ටික කරගෙන යන්න. සුබ දවසක් වෙන්න කියලා හදවතින්ම ඔබට ප්‍රාර්ථනා කරනවා. දිගටම සුප්‍රීම් රේඩියෝ හගදින්න. ජය වේවා. මං චාමර.
1: මම නිපුනිකා.

0: උසස්ම තත්වේ අත්‍යවශ්‍ය භාණ්ඩ දිවයිනේ අඩුම මිලට ගත හැකි නවතම සුපිරි වෙළඳ සල් ජාලය කසාගල ග්‍රීන් සුපර් ශාකා මාතලේ අතුරුගිරිය කඩුවිල ගණේ මුල්ල නාරම්මල සහ ගම්පොළ
1: නවීන තාක්ෂණයෙන් නියම බරට සරිලන ඝනකම් ප්‍රමාණ සඳහන් කර අපේම රටේ නිපදවන GI box බානම් මෙල්වා
2: මෙල්වා එක ලංකාවේ එක අපේම එක

කවට සිනා කෙලි සඟවා තැබුවාදෝ වසන්තයට පෙර කැකුලට ලං නංගිගේ හිත ළඟ

0: ಆದರೆ ತೇನಂಗ ಅವರು ದೆಮುವಾನಿ
1: ඒ බොවන් සුබ උදෑසන කාලත් පැයක් වෙලාවවද කරන්න අඟුදේ 10 විනාඩියකයි දැන් වෙලාව.
2: ජීවිතයේ සිහින සැබෑ කරන වාසනාවේ වෙලාව මතක් කළේ
3: වාර්තා පිට වාර්තා කබන කෝටි 8 NLB තනඩ තහනේ රුපියල් රුපියල් කෝටි 13.9 ඉක්ම වූ දැවන්ත සුපිරිතයග ලබා දෙමින් රටේ සංවර්ධනයේ දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතියේ මහත් ධන සම්පත ධන නිධානයේ බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්නේ.

නවයයි එක අසු නවයයි තුන සුප්‍රීම් රේඩියෝ පොතන ඇහේ සුප්‍රීම් රේඩියෝ මේ

අයබෝවන් සුබ උදෑසනක් උදේ 10යි වෙනාඩි 7යි දැන් වෙලාව. අද මේ උදේ මම ඔෆිස් එද්දී මම මේ හැරි අපූරු සිද්ධියක් දැක්ක. මේක ඉතින් ඇත්තටම මේ එහෙම විශේෂ සිද්ධියකුත් නෙවෙයි. ස්කූල් වෑන් එකක පුංචි බබෙක් යාගේ චිත්‍ර පොත පාට පෙට්ටියක් අරගෙන මේ පාට කරනවා. චිත්‍රයක් ඇදලා ඒ චිත්‍ර හරිම ලස්සනට පාට කරනවා. දැන් මේක දැක්කහම ටික වෙලාවක් දැන් කලර් ලයිට්ස් වල මෙහෙම නවත්තගෙන ඉන්නකොට මේ සිද්ධිය බලාගෙන හිටපු මට එකපාරටම කල්පනා වෙච්ච දේ තමයි, ඇත්තටම නිකම් මේ අපේ ජීවිතෙත් හරියටම පාට පෙට්ටියක් වගේ නේද කියලා. දැන් ඔයා කල්පනා කරනවානේ මොකටද මම අපේ ජීවිතේ පාට පෙට්ටියකට සමාන කරේ කියලා නේද? මෙහෙමයි නිකන් හිතන්නකෝ, පාට පෙට්ටියක උනත් තද පාටවල් තියෙනවා, එතකොට ලා පාටවල් තියෙනවා, අපි හැමෝම කැමති පාටවල් තියෙනවා, අපි හැමෝම අකමැති පාටවල් තියෙනවා නේද? එතනින් එහාට ගියාට පස්සේ දැන් චිත්‍රයක් ඇන්තොත් එහෙම ඒ චිත්‍රට නැතුවම බැරි පාටත් ඔය පාට පෙට්ටි පාට අතර තියෙනවනේ. ඉතින් මේ දේවලුත් එක්ක මම කල්පනා කරපු දේ තමයි අපේ ජීවිතෙත් අන්න ඒ වගේනේ. සමහර වෙලාවල් වලට අපේ ජීවිතේට ඕන දේවල් තියෙනවා, ඒ දේවල් අපි තෝරගන්න ඕනේ. අපේ ජීවිතේ ලස්සන කරන දේවල් තියෙනවා, ඒ දේවලුත් අපි තෝරගන්න ඕනේ නේද? ඉතින් අන්න ඒ වගේ ලස්සන, ඒ වගේම අවලස්සන හැම දෙයක්ම අපේ ජීවිතය ඇතුළෙත් තියෙනවා. හරියට නිකන් පාට වගේ. ඉතින් ඒ පාටවල් හරියට අපි තෝරගෙන ඉස්සරහට ගියොත්, අපේ හැම දවසකටම අපි වටිනාකමක් දුන්නොත්, අපේ ජීවිතයට අපි වටිනාකමක් දුන්නොත්, අපේ ජීවිතයට අවශ්‍ය පාට අපි තෝරගත්තොත්, අපේ හැම දවසක්ම ලස්සන කරගන්න පුළුවන් කියලා මට හිතුණා. ඉතින් ඒ නිසා මට හිතුණා අද මේ පාට පෙට්ටියේ කතාව චුට්ටක් මුලින්ම කියන්න ඕනේ කියලා. ඉතින් පාට පෙට්ටියේ කතාවත් මතක් කරපු එකේ, අපේ ජීවිතය ලස්සන කරන්න ඕන නම් අපි අනිවාර්යයෙන්ම බාහිරිනුත් ලස්සන වෙන්න ඕනේනේ. ඉතින් බාහිරින් ලස්සන වෙනවා නම් කොහොමද නිරෝගීව ලස්සන වෙන්නේ? එතකොට බාහිරින් අපිට ලස්සන වෙන්න පුළුවන් කොහොමද? ස්වභාවික දේවල් වලින් අපිට ලස්සන වෙන්න පුළුවන්ද? අපේ ගෙවත්තෙන් හොයාගන්න දේවල් වලින් අපිට ලස්සන වෙන්න පුළුවන්ද? හිමත් නැත්තම් ස්වභාවික අමුද්‍රව්‍ය පාවිච්චි කරලා අපිට හදාගන්න පුළුවන් ආලේපන වර්ග, සත්කාර, මේ දේවල් තියෙනවද? මෙන්න මේ දේවල් ගැන කතා කරන්න ඕන කියලා මට හිතුණා. ඒ කියන්නේ අද දවසේ එහෙමනම් හැඩකාර වැඩකාර හැමෝටම වෙන් වෙච්ච දවසක්. ඒ කියන්නේ හැඩකාර බදාදා දවස තමයි මේ විදිහට පටන් ගන්න ලෑස්ති වෙන්නේ. එහෙමනම් ඔන්න අපේ ජීවිතයේ කියන පාට පෙට්ටියේ ලස්සනම ලස්සන පාට කූර අරගෙන මම්මගේ වැඩේ පටන් ගන්න තමයි ලෑස්ති වෙන්නේ. ඒ ඔයාගේ ජීවිතේ පාට කරන්න තමයි මේ ලෑස්ති වෙන්නේ. ලස්සන කියන්නේ හැමෝටම ඕන දෙයක් නෙමෙයි. අපි හැම කෙනාම කැමති ලස්සනට ඉන්න. එතකොට අපි ලස්සනට ඉන්න ඕනේ කොහොමද කියන දේ තීරණය කරන්නේ අපි. එතකොට අපිට ඕන දේවල් මොනවද, අපිට එපා දේවල් මොනවද, මේ හැමදේම තීරණය කරන්නේ අපිනේ. එහෙමනම් ඉතින් අපේ ජීවිතේ ලස්සන කරන්න ඕන දේවල් මොනවද, එපා දේවල් මොනවද කියලා ඔන්න දැන් අද දවසේදී ඔයාට තීරණය කරන්න පුළුවන්. මම මේ කියන දේවල් වලින් ඔයාට දෙයක් ගන්න තියෙනවා නම්, එතකොට ඔයාගේ ලස්සන වැඩි කරගන්න ඔයාට මේ දේවල් පාවිච්චි කරන්න පුළුවන් නම් අවස්ථාව ලැබෙනවා ලස්සනම ලස්සන චිත්‍රයක් වාගේ ජීවිතය ඇතුළේ අඳින්න. හරි, එහෙමනම් ඉතින් වැඩිපුර කතා කරන්න නැතුව ලස්සනම ලස්සන සින්දුවකින් හැඩකාර බදාදා දවස පටන් ගන්න තමයි ලෑස්ති වෙන්නේ. දෙකට මහගෙන ඉන්න අහගෙන ඉන්න ගමන් වාට පුළුවන් මේ පැත්තට කෝල් එකක් ගන්න 0112 510 510. එහෙමත් නැත්නම් ඉතින් වාට පුළුවන් අපේ WhatsApp එක පැත්තට WhatsApp message එකක් එවන්න 0718 89 3 89 3. අද ලස්සනම ලස්සන ප්ලේලිස්ට් එකක් තියෙනවා. හැමදාම ලස්සන ප්ලේලිස්ට් එකක් තියෙනවා. අද හරි විශේෂයි. මොකද 70 80 90 දශකවලට ආදරය කරන ඔයාට වැඩිපුරම අදහන්න පුළුවන් වෙන්නේ, එහෙමත් නැත්නම් දවස පුරාම අදහන්න පුළුවන් වෙන්නේ 70 80 90 දශකවල සිද්දු. එහෙමනම් ඉතින් ලස්සන සින්දුවකින්ම වැඩේ පටන් ගන්න තමයි ලෑස්ති වෙන්නේ. දෙකට මහගෙන ඉන්න ඔයා මෙහාගෙන ඉන්නේ සුප්‍රීම් රේඩියෝ, සුප්‍රීම් ලයිෆ් ස්ටයිල්. උදේ 10යි විනාඩි 10යි දැන් වෙලාව. මම වනිෂා.

0: සුප්‍රීම් රේඩියෝ
1: වෙලාව මතක් කරන්නඟු 2:10 විනාඩි 15 වයේ දැන් වෙලාවා. කම්මැලි හිතුනොත් ඇයි මම මේ වැඩේ කරන්න පටන් ගත්තේ කියලා කල්පනා කරන්න. එතකොට අවශ්‍ය ශක්තිය අනිවාර්යයෙන්ම ඔයාට ලැබෙයි. සිහින දිනන ජයග්‍රහී දවසකට පාර කියන්නේ NLB සුබ දවසක්.
2: සුබ දවසක්.
1: අලුත් වෙලා.
2: පහසු වෙලා.
3: තෑගි පැඩි වෙලා.
2: අංක 1යි ලග්න 1යි.
1: 100ක්ම ඔබ යතේ.
2: අංක 2ක් ගැලපුණාම
1: රුපියල් 1000ක්ම අතේ.
2: අංක 2යි ලග්න 1යි
1: 2500ක් අතේ. අංක 3ට
2: 50000.
1: ප්‍රවර්ධන අංකයට රුපියල් 25000.
2: අංක 3යි ලග්න 1යි 105ද ඉලෙක්ට්‍රික් බයික් එකද.
1: කැමති එකක් අපේ අතේ. සුබ දවසක්.
4: දවස සුබයි සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය.
1: දශක පහක් පුරා පිත්තල භාණ්ඩකරණයේ ශ්‍රී ලංකේ ජනතා විශ්වාසයෙන් දෙනෝ. කිරිපත්ගොඩ, චාලික බ්‍රාස් ස්ටේනස්, සරුවේරෝ, දොරලෝ, පිත්තල පහන් ඇතුළු සියලුම පිත්තල අවශ්‍යතාවයන් වෙනුවෙන් චාලික බ්‍රාස් ස්ටේනස් නුවරපාල කිරිපත්ගොඩ.
5: උසස්ම තත්ත්වයේ අත්‍යවශ්‍ය භාණ්ඩ දෙවෙනේ අඩු මුලට ගත හැකි නවතම සුපිරි වෙළඳසැල් ජාලය කසාගල ග්‍රීන් සුප ශාකා මාතලේ අතුරුගිරිය කඩුවිල ගණේමුල්ල නාරම්මල සහ ගම්පොළ.
6: ලොව සුන්දරතම පාරාදීසේ
1: මන බැඳුණු ඇස නොගැටුණු තැන් සොයා උතුම්ම යම් සංචාරයක්.
6: Travel with Supreme.
1: සතියේ දවස් පහේම The Welcome Show අහන්න.
7: බලන්නකෝ අනේ, අපේ ළමයට හරි ලස්සනට සින්දු කතන්දර කියන්න පුළුවන්. හැබැයි ඉතින් ඒවට තැනක් නෑනේ.
1: ඇයි අනේ, Supreme Radio පොඩ්ඩක් උදෑසන තියෙන්නේ.
8: අපිට ජපන් ඉගෙන ගන්නත් පුළුවන්. ලස්සන ලස්සන කතන්දර අහන්නත් පුළුවන්නේ.
9: හැඩකාර දඟකාර පොඩිත්තු වෙනුවෙන්මයි.
8: මේ ඔක්කොටම සතියේ දින පහම උදේ 6 ඉඳන් 7 වෙනකම් සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩන්ගේ උදෑසන අහන්න ඕනේ.
10: 89.1 89.3
11: සුප්‍රීම් රේඩියෝ.

0: ඔයාගේ ජීවිතයට ආදරෙන් හැමදාමත් හොඳම මතක අලුත් කරන එකම තැන
1: Supreme Lifestyle. ජීවිතේට සිහින තියෙනවා. NLB කියන්නේ ඒ සිහින සැබෑ කරන වාසනාවට කියන තවත් නමක්. මේ ධන නිධානය 8,03,68,000 ත්‍යාගයේ දිනාගත් වාසනාවන්තයා රත්නපුරේ ප්‍රියරත්න මහතා.
2: මගේ නම ප්‍රියරත්න. මට රුපියල් 40කින් කෝටි 8,36ක් හම්බුණා. මේ ඇත්තටම මේ ලොතරැයි මණ්ඩලයේ බොහොම ස්තුතිවන්ත වෙනවා ඒ පිළිබඳව. ඒකම මම නිතරම ලොතරැයි ගන්නවා, දවසට 10ක් 15ක් ගන්නවා. ඉතින් මට කවදාහරි ලොතරැයි කැඳේ කියලා මට විශ්වාසයක් තිබුණා. බොහොම සන්තෝෂයක් ලැබුණා. මම හරි දැන් ඉඳගියත් නෑ මට මේගේ මුදල් ලැබීමක පිළිබඳ. ඇත්තටම ලොතරැයි මණ්ඩලයේ දුප්පත් ජනතාව වෙනුවෙන් විශාල සේවයක් කරනවා. මේ මුදලක් ලැබුණාම ඒ දියුණුව යොදා ගන්න පුළුවන්. ඇතරම ලොතරැයි මණ්ඩලයට බොහොමත්ම ස්තුතිවන්ත වෙනවා මේ ප්‍රයෝග මුදල් ලබා දුන්නු පිණිස. ඇතරම මේ වැඩි වැඩියෙන් ලොතරැයි මිලදී ගන්න. එතකොට තමයි මේ ලොතරැයි ගත්ත තරමට තමයි මේ දිනුම් ඇදෙන්නේ. මම හිත හැමෝටම වාසනාවක් තියනවා මේ ටික ජයග්‍රහණ ලබා ගන්න පුළුවන්. මම ඉදිරියට ටික නිතරම ගන්නවා. ලොතරැයි මණ්ඩලයේ වෙනුවෙන් මේ ඔබට ජයග්‍රහණ ලැබෙයි කියලා මම විශ්වාස කරනවා. ඔව් ඇතරම ලොතරැයි මණ්ඩලයේ බොහොමත්ම ස්තුතිවන්ත වෙනවා. මොකද මේ වගේ මුදලක් මට ලබා දී පිළිබඳ විතරටත් ඔබ තමන් හදලා කියන්නේ විතරම ලොතරැයි මිලදී ගන්න කියලා.
1: ජීවිතයේ සිහිනයට වාසනාවේ ආශිර්වාදය NLB 89.1 89.3 Supreme Radio.

0: 89.1 සුප්‍රීම් රේඩියෝ
1: හැමදේකම එක වගේ නෙවෙයි. ලාඕචී පරම්පරා ගණනාවක් විශ්වාසයෙන් තෝරන ඉතා වගේ අදත් නොවෙන සූතේ රසය. ඔබත් අතම ලාඕචී ගන්න.
2: හැපනින් ඊවනින් ඩ්‍රයිව් එක.
3: ලීඩ් කරන ඔබ
4: ඉන්නේ කොහෙද කියලා.
5: බොරු කියනවා ඉතින් ඒ මාත් උඹලට බොරු කියන්න බෑනේ.
6: Back to back සින්දු අහන්න.
7: Let's go.
8: Every weekday at 4 PM in Port Town with Ashi Ali.
9: The Welcome Show.
10: ඇහෙන අහන කතා අතර රසකතා ඇහෙන පෑතුන.
11: පෘතුගීසින්ගේ ලංකාවේ ආක්‍රමණයත් එක්ක සිදුවුණු ප්‍රබලතම සටනක්නෙක් දන්තුරේ සටන කියලා කියන්නේ. දන්තුරේ සටන මෙහෙවුවේ දෙවන රාජසිංහ රජතුමානේ. දෙවන රාජසිංහ රජතුමාගේ අසීමාන්තික යුද්ධ බලය සහ ඒ උපක්‍රමශීලීත්වය ලාංකේය රජවංශයේ ඉතාමත් විශිෂ්ට විදිහට ලේවිලා තියෙන ඉතිහාසයක්. හරි, රජතුමා සටනට යනකොට දොඩම්වෙල ශ්‍රීනාත දේවාලය බාරහාර වෙලා තියෙනවා සටන ජයග්‍රහණය කරන්න උදව් කරන්න කියලා. කිව්ව වගේම දෙවන රාජසිංහ රජතුමාට ඉතිහාසයේ නොවූ පරාජයක් අත්කර දෙන්න පුළුවන්කමක් ලැබෙනවා පෘතුගීසින්ට මේ දන්තුරේ සටනේදී.
12: ඒ වගේ කතා අහන්න සතියේ දිනවල උදේ 7ට
9: The Welcome Show.
13: ඩෙංගු මාරාන්තිකයි. දැනුවත් වී වලකනමු.
1: ඔබට හෝ ඔබේ පවුලේ අයෙකුට පැය 48කට වඩා වැඩි කාලයක් උණ පවතින්නේ නම් වහාම සුදුසුකම් ලත් වෛද්‍යවරයෙකු හමු වී ප්‍රතිකාර ලබා ගන්න. විශේෂයෙන් ගර්භණී මව්වරුන්, කුඩා දරුවන්, වයස්ගත පුද්ගලයින් සහ වෙනත් නිදන්ගත රෝග ඇති පුද්ගලයින් උණ වැළඳුණු වහාම ඉක්මන් වෛද්‍ය ප්‍රතිකාරවලට යොමු වන්න.
13: මෙය සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේ පණිවිඩයකි.
9: 89.1 89.3
3: සුප්‍රීම් රේඩියෝ.
1: හැමෝම ගැන වද වෙන ඔයාට ඔයා ගැන හිතන්න කියලා දෙන සුප්‍රීම් ලයිෆ්ස්ටයිල්.
14: උදේ 10යි විනාඩි 32යි දැන් වෙලාව. ඒ කියන්නේ ලස්සන ගැන කතා කරන්න තියෙන හොඳම වෙලාව මේක තමයි කියලා මට හිතෙනවා. දැන් ලස්සන ගැන කතා කරනකොට අපි සමනේ වැඩිපුර කතා කරන්නේ අපේ මූණ ලස්සන ගැනනේ. මූණ කොහොමද ලස්සනට තියාගන්නේ? එතකොට මූණේ තියෙන වීලි ස්වභාවය නැති කරගන්න අපිට ගෙදරදීම කරන්න පුළුවන් සත්කාර වර්ග මොනවද? අපේ කුරුලෑ ටික අඩු කරගන්න අපිට කරන්න පුළුවන් සත්කාර වර්ග මොනවද? ඔය වගේ මේ නොයෙකුත් නොයෙකුත් සත්කාර ගැන අපි මූණ ලස්සනට තියාගන්න එක ගැන කතා කරනවානේ නේද? හැබැයි මූණ වගේම ලස්සන ගැන කතා කරනකොට අපි ලස්සනට තියාගන්න ඕන තවත් දෙයක් තියෙනවා. ඒ තමයි කකුල් දෙක කියලා කියන්නේ. මූණේ ලස්සන මොන විදිහටද අපි තියාගන්නේ? එහා සමානවම අපි අපේ කකුල් දෙකේ ලස්සනත් තියාගන්න ඕනේ. විශේෂයෙන්ම ඔය ගෑනු ළමයින්ට නම් කියනවනේ නේද, මූණ වගේම කකුල් දෙකත් ලස්සනට පිරිසිදුව තියාගන්න කියලා. ඉතින් කෙනෙක්ගේ පිරිසිදුකම තීරණය කරන්නත් ඔන්න කකුල් වල නියපොතු වලට වගේම කකුල් දෙකට පුළුවන් කියන කතාව මට වැඩිය හොඳට ඔයා දන්නවනේ නේද? හරි, දැන් මම කියන්න ලෑස්ති වෙන්නේ අපි කොහොමද කකුල් දෙක ලස්සනට තියාගන්නේ කියන කාරණාව ගැන. දැන් කකුල් දෙක ලස්සනට තියාගන්නවා කියන කාරණාව ගැන කතා කරනකොටම අපේ හැමෝටම තියෙන ප්‍රශ්නයක් තමයි මේ කකුලේ යටිපතුල එහෙමත් නැත්නම් විලුඹ පැලෙනවා කියන කාරණාව. ඇත්තටම ගොඩාක් අය මේක නම් කාන්තා පිරිමි දෙපාර්ශවයක් දෙපාර්ශවයේ මේ ભેදයක් නැතුව හැමෝටම තියෙන ප්‍රශ්නයක් තමයි මේ කකුලේ විලුඹ පැලෙනවා කියන දේ. ඉතින් මේ දේත් එක්ක අසීමිත දේවල් කරනවා. සමහරක් වෙලාවල් වලට වෛද්‍යවරු මුණ ගැහෙන්න යනවා, බෙහෙත් බොනවානේ, දෙක එක දේවල් තියෙනවානේ. ඉතින් මට හිතුණා මේ කකුල් පැලෙන්න හේතු මොනවද, අපිට අපි කරන හොඳ පුරුදු ටිකක් එක්ක මේ දේවල් වළක්ව ගන්න බැරිද, එතකොට අපිට ගෙදෙද්දි කරන්න පුළුවන් සක්කාර වර්ග තියෙනවද, මෙන්න මේ දේවල් ගැන චුට්ටක් කතා කරන්න ඕන කියලා පළවෙනි පැයේදී. ඇත්තටම මේ කකුල් පැලෙනවට ආයුර්වේදේ නම් කියන්නේ මේගොල්ලෝ මේ කකුල් පැලෙන එක ආයුර්වේදී හඳුන්වන්නේ පාදධාරි කියලා. ඉතින් ඔන්න පාදධාරි තත්ත්වයක් තමයි දැන් ඔයාටත් තියෙනවනම් තියෙන්නේ. අපි බලමු මේ කකුල් පැලෙන්න මොනවද හේතු වෙන්නේ කෙලංක එකටම. සෙරප්පු නොදා ඇවිදින කෙනෙක් නම්, හරිද, සෙරප්පු දෙක නොදා ඇවිදින කෙනෙක් නම් අනිවාර්යම මතක තියාගන්න, ඒකත් කකුල් පැලෙන්න එක හේතුවක් වෙනවා. ඒ වගේම තමයි නොගැලපෙන සෙරප්පු පළඳින කෙනෙක් නම්, අපි අපිට ගැලපෙන්නේ නැති දේවලුත් කරනවනේ නේද? ඔන්න ඔය හදිස්සියට කියලා කාගේ හරි දෙකක් දාගෙන යන වෙලාවල් තියෙනවා. අන්න එහෙම කරන කෙනෙක් නම් මතක තියාගන්න, පහු කාලීනව ඔයාගේ කකුලේ විලුඹ පැලෙන ප්‍රශ්නෙට ඒකත් හේතුවක් වෙන්න පුළුවන්. ඒ වගේම තමයි අධික විදිහට කැෆේන් වර්ග පාවිච්චි කරනවා නම්, ඒ කියන්නේ කොප්පි වගේ දේවල් පාවිච්චි කරනවා නම්, ඔන්න මේ ඔයාටත් පුංචි ප්‍රශ්නයක් තියෙනවා. ඔයාටත් පහු කාලීනව ඔය කකුල් පැලෙන ප්‍රශ්න එන්න පුළුවන්. ඒ වගේම තමයි විටමින් ඌනතාවයන්, හෝමෝන ඌනතාවයන්, මෙන්න මේ ජානමය තත්ත්ව, මේ කියන දේවල් වලින් ඔය කකුලේ යටිපතුලේ විලුඹ පැලෙනවා කියන ප්‍රශ්නේ එක එක්කිනාගෙන එක එක්කිනාට වෙනස් විදිහට එන්න පුළුවන්. දැන් ඔන්න ඔය තමයි අපේ යටිපතුල පැලෙන එකට ප්‍රධානම තියෙන හේතු. දැන් මම කියන්නම් ඔය හේතු ටික කිව්ව වගේම අපි කොහොමද යටිපතුල් පැලීම වළක්වා ගන්න කියලා. අපිට එහෙම වළක්වා ගන්න කරන්න පුළුවන් හොඳ පුරුදු ටිකක් තියෙනවා. මේ ටික හරියට අංක එකටම ඔයාට කරන්න පුළුවන්කම තියෙනවා නම් ඔයාට පුළුවන් ටිකෙන් ටික ටිකෙන් ටික මේ රෝගේ සමනය කරගන්න. අංක එකටම ඔයාට කරන්න තියෙන්නේ කකුල් දෙක නිතරම පිරිසිදුව තියාගන්න එක. ඔන්න ඒක තමයි අංක එකටම ඔයාට කරන්න තියෙන්නේ. ඒ වගේම තද පාවහන් පැළඳීම නතර කරන්න ඕනේ. එතකොට එක දිගට හිටගෙන වැඩ කරන කෙනෙක් නම් චුට්ටක් එහෙම එක දිගටම හිටගෙන ඉන්නේ නැතුව කඩින් කඩේ ඔයා පොඩ්ඩක් වාඩි වෙලා රිලැක්ස් වෙලා වැඩ කරන්න පුරුදු වෙන්න ඕනේ, පටන් ගන්න ඕනේ. ඒ වගේම තමයි ප්‍රමාණවත් විදිහට වතුර පාවිච්චි කරන්න ඕනේ අංක එකට. මේක ඕනම ලෙඩකට පොදු දෙයක් කියලා අපි හැමෝම දන්නවනේ නේද? ඔන්න හොඳට වතුර පාවිච්චි කරන්න ඕනේ. ඒ වගේම අපේ කකුල් දෙකේ තියෙන තෙතමනය පාලනය කරන්න ඔයා අනිවාර්යයෙන්ම දවසකට දෙපාරක්වත්, අඩුම තරමේ දවසකට දෙපාරක්වත් මොයිස්චරයිසර් ක්‍රීම් එකක් පාවිච්චි කරන්නම ඕනේ. හරිද? ඒ වගේම තමයි ගොඩාක් අය කරන නරකම නරක පුරුද්දක් තමයි අපේ මේ විලුඹේ තියෙන මැරුණු සම ඉවත් කරන්න පිහිතල, එතකොට රේසර් වර්ග වගේ දේවල් පාවිච්චි කරන එක. හැබැයි මෙහෙම කරන දේනොත් අර මම කලින් කිව්වා වගේ ඔයාගේ විලුඹ පැලෙන්න පුළුවන්, කකුලේ යටිපතුල් පැලෙන්න පුළුවන්. හැබැයි ඉතින් එහෙම කරන එක නතර කරොත් ඔයාට පුළුවන් යටිපතුල් පැලෙන එක වළක්ව ගන්න. ඒ වගේම තමයි අනිවාර්යයෙන්ම ස්වභාවික අමුද්‍රව්‍ය වලින් නිෂ්පාදනය කරලා තියෙන මේස් පළඳින්නත් ඔයා ඔන්න මතක තියාගන්න ඕනේ. මෙන්න මේ කියන හොඳ පුරුදු ටික අපි අනිවාර්යයෙන්ම කරොත් ඔයාට පුළුවන් ටිකෙන් ටික, එකපාරම නෙවෙයි ටිකෙන් ටික, ඔය කකුල් පැලෙන ප්‍රශ්නේ ඔයාට නැති කර ගන්න. හරි, දැන් මම කියන්නම් කකුල් පැලෙන ප්‍රශ්නේ. ඒක අපි හැමෝටම තියෙන ප්‍රශ්නයක් නෙමේ. ප්‍රශ්නෙට ගෙදරදි කරන්න පුළුවන් සත්කාර වර්ග තියෙනවද? තෝ තියෙනවා. ගෙදරදි කරන්න පුළුවන් සත්කාර තියෙනවා. මම ඔයාට සත්කාර වර්ග දෙකක් කොන්නද කියලා දෙන්න තමයි මේ ලෑස්ති වෙනාංක එකටම ඔයාට කරන්න පුළුවන්. ග්ලිසරීන් එක්ක, හරිද, ග්ලිසරීන් එක්ක රෝස වතුර සමාන ප්‍රමාණවලින් අරගෙන මේ දෙක එකට මිශ්‍ර කරලා නිදාගන්න කලින් ඔයාගේ විලුඹේ ආලේප කළා. වේලුනාට පස්සේ ඔයාට නිදාගන්න පුළුවන්. ඔන්න ඕක තමයි ඔයාට මුලින්ම කරන්න පුළුවන් සත්කාරේ. ඒ වගේම තමයි දෙවනියට ඔයාට කරන්න පුළුවන් මේ දෙකෙන් කැමති එකක් ඔයාට කැමති විදිහට කරන්න පුළුවන්. ඒක ගැටලුවක් නැහැ. දෙවනි සත්කාරේ තමයි පොල් තෙල් මේස හැන්දක්, ඒ වගේම සීනි මේස හැන්දක්, එකටම මීපැණි මේස හැන්දක්, මේ ඔක්කොම එකට මිශ්‍ර කරලා පිරිසිදු කරගත්ත කකුල් වලට ආලේප කළා ඔයාට නිින්දට යන්න පුළුවන්. ඉතින් ඔන්න ඔය සත්කාර දෙකෙන් ඔයා ඕන එකක් කරොත් ඔයාට පුළුවන්කම තියෙන ඔය කකුල් පැලෙන ප්‍රශ්නෙට හරිම ඉක්මනින් නෙවෙයි ටිකෙන් ටික ඒ ප්‍රශ්නේ විසඳ ගන්න. අපිට ඕනම දෙයක් ඉක්මනින් විසඳ ගන්න බෑනේ නේද? ටිකෙන් ටික තමයි ඒ දේවල් විසඳ ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් මේ ප්‍රශ්නෙත් ඔයාට ටිකෙන් ටික විසඳ ගන්න පුළුවන්කම ලැබෙනවා. එහෙමනම් ඉතින් මතක තියාගන්න ඕනේ කකුල් පැලෙනවා කියලා කියන්නේ අධික විදිහට කකුල් පැලලා තියෙන කෙනෙක් නම් අනිවාර්යයෙන්ම මතක තියාගන්න, වෛද්‍ය උපදෙස් ලබා ගන්න. වෛද්‍ය උපදෙස් ලබා ගන්න නැතුව මේ දේවල් කරලා හරියන්නේ නැහැ. අංක එකටම වෛද්‍යවරයෙක් හම්බ වෙලා ඒ අදාළ වෛද්‍ය උපදෙස් ලබා ගන්නවා මතක තියාගන්න ඕනේ. ඊට පස්සේ තමයි ඔයා මෙන්න මේ සත්කාරවලට යොමු වෙන්න ඕනේ. හරි, ඉතින් ඔය විදිහට තමයි කකුල් දෙකේ ලස්සන ගැන අද දවසේදී හැඩකාරු පතතා දවසෙන් මුලින්ම කතා කරේ. මොකද මූණ ලස්සනට තියාගන්නවා වගේම අපි දැනගන්න ඕනේ අපිට හැම දෙයකටම උදව් වෙන අපේ කකුල් දෙක ලස්සනට තියාගන්න විදිහ ගැනත්. ඒ නිසා තමයි මට හිතුනේ අද මුලින්ම මේ ගැන කතා කරන්න ඕනේ කියලා. මේ ගැන කතා කරපු එකේ ලස්සනම ලස්සන මල් කැකුලක් ගැන අහන්න යන්න තමයි මම ලෑස්ති වෙන්නේ. මොකද කියන්නේ අමුද? දෙකට මහගෙනින් අහගෙන ඉන්නකම නට පුළුවන් මේ පැත්තට කතා කරන්න. වෙලාවත් මතක් කරන්න උදේ 10යි විනාඩි 39යි තැන් වෙලාව. ඔයා මේ අහගෙන ඉන්නේ සුප්‍රීම් රේඩියෝ, සුප්‍රීම් ලයිෆ් ස්ටයිල්.

89.1 89.3 Supreme Radio.

0: 89.1 89.3 සුප්‍රීම් රේඩියෝ
1: වෙලාව මතක් කරන්නඟු 2:06 විනාඩි 46යි.
2: වාර්තා පිට වාර්තා කබන කෝටි 8 NLB දනඩ තහනේ ලොතරැයියේ රුපියල් කෝටි 13.9 අත ඉක්ම වූ දැවැන්ත සුපිරිතයාග ලබා දෙමින් රටේ සංවර්ධනයේ දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතිය මහතන සම්පත ධන නිධානය බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්.
3: සමුරු බලක බදකම් කුසලාන පාසල් නිල ලාංඡන අකුරු සහ මෝස්තර කැපීම දැන් නවීන ලේසර් තාක්ෂණයෙන් හොඳම නිමාවකින් බෙල්ලන්විල ඔප්නිම් ප්‍රොඩක්ෂන්ස් වෙතින් අමතන්න 0.7 600 18 22.
4: අපි දැන් ඇවිල්ලා ඉන්නේ කාර්යබහුල නගරයකට. කට්ටිය දවල් 12ට මොකද කරන්න කියලා අපි සමීක්ෂණයක් කරනවා. ඔව් කෙනෙක් මේ පැත්තට එනවා. අපි යගින් අහලා බලමු මොකද කරන්න කියලා. හා අයිබෝන් අංක දවල් 12ට ඔයා මොනවද කරන්නේ?
5: අනිත් අය කරන එකම තමා පුට.
4: හරි. තව කෙනෙක් එනවා. අපි එයාගෙන්වත් අහලා බලමු දවල් 12ට මොකද කරන්න කියලා. මේ නංගි දවල් 12ට ඔයා මොකද කරන්නේ?
6: අයියෝ අයියා. අතන මෙතන කවුරුත් දවල් 12ට අහන්නේ සුපින් රේඩියෝ ලන්ච් බ්‍රේක් නේ.
7: අතන මෙතන කොතනත් සතිය දවස් පහම දවල් 12ට අහන්නේ
8: සුප්‍රීම් ලන්ච් බ්‍රේක් තමයි.
9: සුප්‍රීම් ලන්ච් බ්‍රේක් වෙන් මැක්.
10: ලෝකයේ තවත් දවසකට අවදි වුණා. ලක්ෂ ගානක වතුර කේතල් රත් වෙන්න පටන් ගත්තා. උදේට හදපු තේ කෝප්ප එක උගුරට හිස් වුණා. කලබලෙන් හැමදේම පටන් ගන්න උදෑසන එක දෙයකට විතරක් මිනිස්සු කලබල නැතුවම වට වුණා.
11: The welcome show.
12: I burn සුබදාසනක බලා උදෑසන
11: හන්න. Supreme Radio the welcome show.
10: සතිය දවස් පහේම උදේ 7ට.
11: The welcome show.
13: අනුග්‍රහය.
2: වාර්තා පිට වාර්තා තමයි කෝටි 8 NLB දනඩ තහනේ ලොතරැයියේ රුපියල් කෝටි 13.9 අත ඉක්ම වූ දැවැන්ත සුපිරිතයාග ලබා දෙමින් රටේ සංවර්ධනයේ දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතිය මහතන සම්පත ධන නිධානය බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්.
14: මෙල්ටෝල් හිස රතය උණ සෙම් ප්‍රතිශ්‍යාව ඇඟපත වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය මෙල්ටෝල් පැරසිටමෝල් විශේෂයකි.
0: 89.1 89.3
15: සුප්‍රීම් රේඩියෝ.

0: හැමෝම ගැන වද වෙන ඔයාට ඔයා ගැන හිතන්න කියලා දෙලා සුප්‍රීම් ලයිෆ්ස්ටයිල්.
1: විනාඩි 55යි දැන් වෙලාව. ඉතින් මේ පැත්තේ කතා කරපු කීප දෙනෙක් ඉන්නවා. ඒ කට්ටිය වයි මේ පැත්තේ මැසේජ් කරපු කට්ටිය වයි එකතු කරගෙන මේ ළඟ පැයට යන්න තමයි මම ලෑස්ති වෙන්නේ. මුලින්ම කැස්බර්ව පැත්තට යන්න ඕනේ කියලා මට කල්පනා වුණා. කැස්බර්වෙන් සමන්ත මට කතා කරා. පුතා ජනිත් ඒ වගේ මෝදුවල දෙන්න පවනි වාසනයි. ඒ විතරක් නෙවෙයි අපේ රටේ ඉන්න යාළුවෝ හැමෝමත් එකතු කරගෙන ලස්සනම ලස්සන සින්දුවක් දෙන්න කියලා තමයි කිව්වේ. ඒත් එක්කම මොරටුවට යනවා. මොරටුවෙන් ජයමාල කතා කරා. රංග ඉනෝකා සුසිත මේකට කොම එකතු කරගෙන එකම එක නොකිය අලු හැමෝමත් එකතු කරගෙන ලස්සනම ලස්සන සින්දුවක් දෙන්න කියලා තමයි අපේ ජයමාල් කිව්වේ. ඒ කට්ටිය වෝ ඒ විදිහට ඒ පැත්තෙන් මතක් කරගෙනම මම වට්ස්ඇප් එක පැත්තටත් යන්න තමයි ලෑස්ති වෙන්නේ. සාෂ් මැසේජ් එකක් එවලා තියෙනවා ලස්සන සින්දුවක් දෙන්න කියලා. අනිවාර්යයෙන්ම ලස්සන සින්දුවක් දෙනවා. ඒත් එක්කම හන්සන් මැසේජ් එකක් එවලා තිනවා අයිබෝ වේවා අක්කා අපිවත් සින්දුවකට එකතු කරගන්නවා නේද කියලා අහලා තියෙන්නේ. නැහැ එකතු කරගන්නේ නැහැ. ඒ වගේම කෙඩිය සමරසිංහ මැසේජ් එකක් එවලා තියෙනවා පවුලේ හැමෝම යාළුවෝ හැමෝම ලස්සනම ලස්සන සින්දුවකට එකතු කරගන්න කියලා. ඒ වගේම අපේ ඊජී අනුර පුසල්ලාවේ ඉඳන් ඔන්න මැසේජ් එකක් එවලා තිනවා අපිවත් ලස්සනම ලස්සන සින්දුවකට එකතු කරගන්න කියලා. එහෙමනම් ඉතින් මේ කට්ටිය ඔක්කොම එකතු කරගෙන ලස්සනම ලස්සන සින්දුවකට යන්න තමයි ලෑස්ති වෙන්නේ. දෙකිට මහගෙන ඉන්න අහගෙන ඉන්නකම නොවටත් පුළුවන් මේ විදිහට මේ පැත්තට කෝල් එකක් ගන්න 0112 510 510. එහෙම නැත්නම් ඉතින් පුරුදු විදිහටම අපේ WhatsApp එක ඕපන් වෙලා තියෙනවා. මේ පැත්තට WhatsApp message එකක් එවන්න පුළුවන් 0718 893 893. හරි එහෙමනම් ඉතින් ඊළඟ පැයේදී අපි ආයෙමත් මුණගැහෙමු. හැරෙත් දෙකිට මහගෙන ඉන්න ඔයම හැගෙන ඉන්නේ Supreme Radio.

11 විනාඩි 7යි දැන් වෙලා. වෙතින් දෙවනි පැයත් එක්ක තමයි ඔන්න මේ විදිහට ආයමත් වතාවක් අපි මුණ ගැහෙන්නේ. හැඩකාර බදාදා දවස තමයි අද මේ විදිහට කතා කර කර ඉන්නේ. දැන් හැඩකාර බදාදා කියපු ගමන් ලස්සන ගැනනේ අපි ඇත්තටම කතා බහ කරන්නේ. දැන් ලස්සන ගැන කතා කරනකොට ඉන්දියාව ගැන කතා නොකරම බැහැනේ නේද? ආලියා බාත් කියපු ගමන් අපිට ඇත්තටම මතක් වෙන ඉන්දියාවනේ, ලංකාව මතක් වෙන්නේ නෑනේ. දැන් මේ මම මොකද මේ එකපාරටම ආලියා බාත් ගැන කිව්වේ? කල්පනා කරනවා නේද මොකටද මනීෂ මේ ආලියා බාත් ගැන මතක් කරේ? එහෙම හිතෙන්නේ නැත්ත. ආලියා බාත් ගැන මතක් කරේ එක්තරා මේ ඉන්දියාවේ රූපවාහිනී වැඩසටහනකදී ආලියා බාත් ගැන මාධ්‍යවේදියෙක් අහනවා, මැඩම් මේ හැම දීප්ති ඔය විදිහටම එක විදිහට තියාගෙන ඉන්න ඔයා මොනවද පාවිච්චි කරන්නේ කියලා. ඊට පස්සේ දන්නවද ආලියා බාත්ගේ උත්තරේ වුණේ මොකද්ද කියලා? ආලියා බාත් කියනවා, හැම ඉන්දියාවේ මුළු තැන්ගේ එකම තියෙන ගිතෙල් තමයි මගේ දීප්තිය, මගේ හැම දීප්තිය වැඩි කරන්න මගේ රහස තියෙන්නේ අන්න එතන කියලා ආලියා බාත් කියනවා. ඉතින් ඇත්තටම අර කතාවකුත් තියෙනවනේ, ණය වෙලා හරි ගිතෙල් කන්න කියලා. ඉතින් ඒ විදිහට කියන්න වෙන මුකුත් නිසා නෙවෙයි ගිතෙල් කියන්නේ, පුදුමාකාර විදිහේ ගුණ තියෙන, ඒ වගේම පෝෂණයක් තියෙන, ලස්සන වෙන්න පාවිච්චි කරන දෙයක්. ඉතින් ඒ නිසා තමයි මේ විදිහේ කතන්දර ගෙතිලා තියෙන්නේ. කොහොම වුණත් ආලියා බාත්ගේ උත්තරේ වෙලා තියෙන්නේ අන්න ඒක. ඉතින් ඇත්තටම ඉන්දියාවේ ඔය ගොඩාක් ලස්සන වෙන්න ගිතෙල් පාවිච්චි කරනවා. ඉතින් ඒ නිසාම මට හිතුණා ඉන්දියාවේ අයට ඒ විදිහට ලස්සන වෙන්න පුළුවන් නම්, ඇයි අපිට ගිතෙල් පාවිච්චි කරලා ලස්සන වෙන්න බැරි? අපිටත් පුළුවන් නේ ලස්සන වෙන්න. ඉන්දියාවේ කියන්නේ අල්ලපු වැටනේ නේද? හරි, ඉතින් මට හිතුණා ගිතෙල් පාවිච්චි කළා අපිට හදාගන්න පුළුවන් බොඩි බටර් එකකුයි, ඒ වගේම දෙතොල් වලට කරන්න පුළුවන් පුංචි සත්කාරෙකුයි ඔයාට කියලා දෙන්න ඕනේ කියලා. මම මුලින්ම බොඩි බටර් එක ගැන මතක් කරලා ඉන්නම්. ඉතින් ඇත්තටම මේ බොඩි බටර් එක වියලි සමක් තියෙන කෙනෙක් නම් ඔනේ වගේ කෙනෙක්ට අනිවාර්යයෙන්ම හොඳම හොඳ ගෙදැතිම හදාගන්න පුළුවන් බොඩි බටර් එකක් තමයි මේක. ඉතින් මේකට ඔයාට පාවිච්චි කරන්න තියෙන්නේ පුංචි පුංචි දේවල් ටිකක්. ඔයාට පුංචි භාජනයක් අරගෙන ඒකට කොකෝ වකුඩු මේස හැන්දක්, ඒ වගේම පොල් තෙල් මේස හැන්දක්, ගිතෙල් මේස හැන්දක් එකතු කරලා හොඳට මිශ්‍ර කරලා මේ මිශ්‍රණය ඔයාගේ අත්වලයි දනහිස්වලයි හැමේ ඔයාට ආලේප කරන්න පුළුවන්. ඉතින් මේ විදිහට ඔයා සතියක් සතේ එකහමාරක් ඒ විදිහට මාසයක් විතර කරගෙන යද්දී ඔයාට තේරෙනවා ඔයාගේ හැමේ තියෙන වෙනස ගැන. ඉතින් ඒ නිසා අනිවාර්යයෙන්ම මේ බොටි බටර් එක ඔයා අනිවාර්යයෙන්ම පාවිච්චි කරන්න කියලාත් හදලා පාවිච්චි කරන්න කියලාත් මම මතක් කරනවා. ඔන්න ඒ විදිහට තමයි ගිතෙල් පාවිච්චි කළා ඉන්දියාවේත් මේ බොඩි බටර් එක ගොඩාක් වෙලාවට පාවිච්චි කරනවා. ඔයා දැකලා ඇතිනේ නේද? හරි, ඉතින් ඔන්න ඔය බොඩි බටර් එක ඔයාටත් පුළුවන් ගෙදර හදලා පාවිච්චි කරන්න. ඒ වගේම ඔයාගේ දෙතොල් වලට කරන්න පුළුවන් සත්කාරයක් ගැනත් මට හිතුණා කියන්න ඕනේ කියලා. දැන් ඇත්තටම සමහර වෙලාවල් වලට අපේ ඔය තියෙන ලිප්ස්ටික් පාවිච්චි කරන නිසා, එතකොට අනිත් අනිත් දේවල් නිසා අපේ දෙතොල් අවපැහැගෙන වෙලා තියෙනවට වෙන මේකටත් ගිතෙල් වලින් හොඳ සත්කාරයක් කරන්න පුළුවන්. ඔයාට පුළුවන් ගිතෙල් ටිකක් මී පැණි, ඒ වගේම සීනි ටිකක් එක්ක හොඳට මිශ්‍ර කරලා ඔයාගේ දෙතොල් වල හරි හෙමින් ආලේප කරන්න පුළුවන්. මේක ඉතින් පොඩි ස්ක්‍රබ් එකක් වගේ තමයි. ඉතින් මෙහෙම ආලේප කළා ඔයාට පුළුවන් මේක පිරිසිදු රෙදි කෑල්ලකින් ඉවත් කරන්න. මේ විදිහට සතියක් විතර කරගෙන යනකොටම ඔයාට වෙනස බලා ගන්න පුළුවන්කම තියෙනවා. ඉතින් ඒ නිසා ඔන්න ඔය විදිහට ඔයාගේ දෙතොල් වලටත් ගිතෙල් පාවිච්චි කළා ඔන්න හරි අපූර්වට සත්කාර කරන්න පුළුවන්. ඉතින් මෙන්න මේ විදිහට තමයි දෙවනි පැයේ මුලින්ම ඉන්දියාවේ හරි ප්‍රසිද්ධ වෙලා තියෙන ගිතෙල් වලින් ඔයාටත් ගෙදර ඉඳන්ම කරන්න පුළුවන් පුංචි පුංචි සත්කාර ටිකක් ගැන මම කිව්වේ. අනිවාර්යයෙන්ම මේවා ඉතින් කරලා බලන්න ඕනේ හරිද? මොකද වෙහෙස මහන්සි වෙලා මේ වගේ සත්කාර ගැන හොයාගෙන එනකොට ඔයා ඉතින් මේ දේවල් කරලා පොඩ්ඩක් ට්‍රයි කරලා බලන්න ඕනේ. මේ හැමදේම සෞඛ්‍ය ආරක්ෂිතව ලස්සන වෙන්නනේ නේද? හරි, එහෙමනම් ඉතින් මේ ගැනත් ඒ විදිහට මතක් කරගෙන ලස්සන සින්දුවකින් දෙවනි පැය පටන් ගන්න ඕනේ කියලා මට හිතුණා. මොකද කියන්නේ එඩ්වර්ඩ් ජයකුටි මහත්මයාගේ සින්දුවක් අහමුද? හරි, එහෙමනම් දිගටම අහගෙන ඉන්න අහගෙන ඉන්න ගමන් ඔයාට පුළුවන් මේ පැත්තට කෝල් එකක් ගන්න. ඔයා දන්නවා දැන් කොහොමද කෝල් කරන්න ඕනේ කියලා. ඒ උනාට කමන්නේ මම ආයම සැරයක් මතක් කරන්නම්. ඔයාට පුළුවන් මේ පැත්තට කෝල් එකක් ගන්න 011125510510ට. එහෙම නැත්නම් එවන්න පුළුවන් WhatsApp පැත්තට මැසේජ් එකක් 0718 8093 8093ට. දිගටම අහගෙන ඉන්න 11 විනාඩි 11 දැන් වෙලාවා.

0: සුප්‍රීම් රේඩියෝ
1: වෙලාව මතක් කරන්න 11 විනාඩි 15 දැන් වෙලාව. කම්මැලි හිතුනොත් ඇයි මම මේ වැඩේ කරන්න පටන් ගත්තේ කියලා කල්පනා කරන්න. එතකොට අවශ්‍ය ශක්තිය අනිවාර්යයෙන්ම ඔයාට ලැබෙයි. සිහින දිනන ජයග්‍රහී දවසකට පාර කියන්නේ NLB සුබ දවසක්.
2: සුබ දවසක්.
1: අලුත් වෙලා.
2: පහසු වෙලා.
1: තෑගි
2: පැඩි වෙලා. අංක 1යි ලග්න 1යි.
1: 100ක්ම ඔබ යකේ.
2: අංක 2ක් ගැලපුණාම
1: රුපියල් 1000ක්ම අතේ.
2: අංක 2යි ලග්න 1යි
1: 2500ක් අතේ. අංක 3ට
2: 50000.
1: ප්‍රවර්ධන අංකයට රුපියල් 25000.
2: අංක 3යි ලග්න 1යි 105ද ඉලෙක්ට්‍රික් බයික් එකද.
1: කැමති එකක් අපේ අතේ. සුබ දවසක්.
3: දවස සුබයි සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය.
1: දශක පහක් පුරා පිත්තල භාණ්ඩකරණයේ ශ්‍රී ලංකේ ජනතා විශ්වාසය දෙනෝ. කිරිපත්ගොඩ, චාර්ලික බ්‍රාස්ටේනස්, සරුවේරෝ, දොරලෝ, පිත්තල පහන් ඇතුළු සියලුම පිත්තල අවශ්‍යතාවයන් වෙනුවෙන් චාර්ලික බ්‍රාස්ටේනස් නුවරපාල කිරිපත්ගොඩ. හැම දෙයකම එක වගේ නෙවෙයි. ලාඕචි පරම්පරා ගණනාවක් විශ්වාසයෙන් තෝරන ඉතා වගේ අදත් නොවෙනස් වූ තේ රසය. ඔබත් අදම ලාඕචි ගන්න.
4: මහරජ උත්තමයන් වහන්සේ රාජ සභාවට සැපත් වෙන වගයි.
5: පුරෝහිත වහාම රාජද්‍රෝහියාව රැගෙන එනු.
6: එම මෙහෙම
7: පස්වන් දහසකන සමාවසර රාජෝත්තමයන් වහන්ස
5: අහල පහල නිවැසියන්ට බාධා වන ලෙස තා ഘോഷා පවත්වන්නේ මන්ද? පවසව.
8: අනේ මහරජතුමනි, මගේ මායියගෙන් විසුමක් වෙන්නේ නැහැ. දහවල් දෙකට සුප්‍රීම් රේඩියෝ නොදැම්මොත්.
5: ඈ හැබෑවට
1: සතිය දවස් පහේම දවල් දෙකට
9: සින්දු කපේ with Nimesha. The welcome show.
10: ඇහෙන අහන කතා අතර රස කතා ඇහෙන පෑ තුන.
11: පෘතුගීසීන්ගේ ලංකාවේ ආක්‍රමණයත් එක්ක සිදුවුණු ප්‍රබලතම සටනක්නේ දන්තුරේ සටන කියලා කියන්නේ. දන්තුරේ සටන මෙහෙවුවේ දෙවන රාජසිංහ රජතුමානේ. දෙවන රාජසිංහ රජතුමාගේ අසීමාන්තික යුද්ධ බලය සහ ඒ උපක්‍රමශීලීත්වය ලංකේ රජවංශයේ ඉතාමත් විශිෂ්ට විදිහට ලේවිලා තියෙන ඉතිහාසයක්. හරි, රජතුමා සටනට යනකොට දොඩම්වෙල ශ්‍රීනාථ දේවාලය බාරහාර වෙලා තියෙනවා සටන ජයග්‍රහණය කරන්න උදව් කරන්න කියලා. කිව්ව වගේම දෙවන රාජසිංහ රජතුමාට ඉතිහාසයේ නොවූ පරාජයක් අත්කර දෙන්න පුළුවන්කමක් ලැබෙනවා පෘතුගීසින්ට මේ දන්තුරේ සටනේදී.
10: ඒ වගේ කතා අහන්න සතිය දිනවල උදේ 7ට
9: The Welcome Show. 89.1 89.3 Supreme Radio.
10: මගේ රට.

0: 89.1 සුප්‍රීම් රේඩියෝ උසස්මතත්වයේ අත්‍යවශ්‍ය භාණ්ඩ දෙවේනේ අඩුම මිලට ගත හැකි නවතම සුපිරි වෙළඳ සල්ජාලය කසාගල ග්‍රීන් සුප ශාකා මාතලේ අතුරුගිරිය කඩුවිල ගණේමුල්ල නාරම්මල සහ ගම්පොළ ෆයිබලේස CNC ලේස ප්ලාස්ටික් ලේස සමග නවීන ලේස තාක්ෂණයෙන් සමරුපලක පදක්කම් පාසල් නිල ලාංඡන නාමපූර්දෙන් අනර්ග නිමාවකින් බෙල්ලන්විල පන්සලසල ඔප්නින් ප්‍රොඩක්ෂන් වෙතින් අමතන්න 011129189
1: කාලේ වැලි තලාවෙන් වැසී ගියත් සමහර මතකයන් තවමත් හදවතේ සුවඳ දෙනවා.
2: සුවඳ දැනි දැනි
3: සොදුරු අතීතයේ සෙවනැලි අතරින් වර්තමානයේ ආදර සිතුවිලි සිතුවම් කරන Dream Night
1: සතියේ දිනවල රාත්‍රී 7ට
4: අනුග්‍රහය
5: එන්න පිය

0: ඩෙංගු මාරාන්තිකයි. දැනුවත්වී වලකාලමු.
1: ඉවතලන ප්ලාස්ටික්, වීදුරු බඳුන්, බෝතල් සහ ටින් ආදිය එකතු කර ජලය නොරදෙනසේ තබා ගන්න. ඉවතලන ටයර් රාදියට වැලිපුරවා සිදුරු කර ජලය නොරදෙනසේ කපටා කරන්න.
0: මෙය සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේ පණිවිඩයකි. 89.1 89.3 Supreme Radio.

හැමෝම ගැන වද වෙන ඔයාට ඔයා ගැන හිතන්න කියලා දෙලා සුප්‍රීම් ලයිෆ්ස්ටයිල්. එකොළහය විනාඩි 37යි දැන් වෙලාව. ලස්සන ගැන කතා කරනකොට වෙලාව යනවා තේරෙන්නේ නැහැ නේද? හරි. දැන් අපි කතා කරන්නේ කකුල් දෙක කොහොමද ලස්සනට තියාගන්නේ? එතකොට ලස්සන වෙන්න අපිට කරන්න පුළුවන් සත්කාර මොනවාද? ඔය හැමදේම අපි කතා කරන්නේ. මට හිතුණා වෙනද විදිහටම මූණේ ලස්සන ගැනත් අනිවාර්යෙන් කතා කරන්න ඕනේ කියලා. ඔය හැමදේම කතා කරලා මූණේ ලස්සන ගැන කතා නොකර හිටියොත් එහෙම එදෙන පුංචි අඩුපාඩුවක් තියෙනවා. ඒ නිසා තමයි මට හිතුනේ මූණේ ලස්සන ගැනත් අනිවාර්යෙන්ම කතා කරන්න ඕනේ කියලා. දැන් මූණේ ලස්සන ගැන කතා කරනකොට කුරුලය කියලා කියන්නේ අපි හැමෝටම අපේ ලස්සන අවලස්සන කරන දෙයක් නේද? අපිට තියෙන ලස්සන තව කෙනෙක්ට පෙන්වන්න බැහැ. එහෙමත් නැත්නම් අපේ ලස්සන ඔප්නන්ව ගන්න බැහැ මේ කුරුලය කියන ප්‍රශ්න නිසා. මට හිතුණා කුරුලය ගැන චුට්ටක් කතා කරන්න ඕනේ කියලා. දැන් ඇත්තටම කුරුලය ඇති වෙන්න තියෙන හේතු මොනවද? අපි දන්නේ නැති වුණාට අපි කරන සමහර දේවල් නිසා තමයි අපේ මූණේ කුරුලය ඇති වෙන්නේ. එකටම තෙල් සහිත කෑම බීම නිතර ගන්න කෙනෙක් නම් ඔන්න ඔයාට කුරුලෑ අවදානම එන්න තියෙන ප්‍රමාණය වැඩි වෙනවා. ඒ වගේම තමයි ප්‍රමාණවත් තරම් නිින්දක් ගන්න නැති කෙනෙක් නම් ඔයා බලන්න ඔයාගේ මූණෙත් සමහර විට කුරුලෑ දැන් තියෙනවා වෙන්න පුළුවන්. ඒ වගේම ඔයාට හිස්සුරි තත්වයක් තියෙනවා නම් අනිවාර්යයෙන්ම කුරුලෑ ඇති වෙන්න එකත් එක හේතුවක් වෙනවා. ඒ වගේම තමයි හෝමෝන්ස් වල සිද්ධ වෙන වෙනස්කම් වලටත් මේ කුරුලෑ ඇතිවීම සිද්ධ වෙන්න පුළුවන්. ඉතින් ඔන්න ඔය දේවල් නිසා තමයි අපේ මූණ අවලස්සන කරන කුරුලෑ ඇති වෙන්න මූලික වශයෙන්ම බලපාන්නේ. හරි, දැන් මේ දේවල් මෙහෙම සිද්ධ වෙති අපිට කුරුලෑ වලින් බේරෙන්න මොනවද කරන්න පුළුවන්? ඒකත් ඇත්තටම කියන්න ඕනේ නේද? අර ඇති වෙන්න හේතු ටික කිව්වා වගේම බේරෙන්න පුළුවන් හේතු ටිකත් කියන්න ඕනේ. හරි, අංක එකටම ඔයා කරන්න ඕන දේ තමයි සතියට දෙපාරක් ඔයා නිදාගන්න කොට උරේ මාරු කරන්න ඔයා මතක තියාගන්න ඕනේ. එහෙම මාරු කරන්නේ නැත්නම් ඔන්න ඉතින් පොඩි ප්‍රශ්නයක් තියෙනවා. පොඩි නෙමෙයි, ලොකු ප්‍රශ්නයක් තියෙනවා. ඒ වගේම කොහොඹ කොළ හොඳට දාලා උණු වතුරට කොහොඹ කොළ දාලා මූණ ස්ටීම් කරන්නත් ඔයා මතක තියාගන්න ඕනේ. එතකොට ඉතින් මෙහෙම ස්ටීම් කරන එකෙන් ඔයාට පුළුවන් ඔයාගේ මූණේ තියෙන ඔයිල් ගතිය පාලනය කරගන්න. ඒ වගේම තමයි තෙල් කෑම නොකා ඒ වෙනුවට ඇඟ නිවෙන කෑම කන්න ඔයා මතක තියාගන්න ඕනේ. රණවරා, බෙලිමල් මේ වගේ දේවල් සතියේ දෙපාරක් විතර පාවිච්චි කරන්නත් මතක තියාගන්න. ඒ විතරක් නෙවෙයි, මම කලින් දවසක ඔයාට මතක් කරා අයිස් කියුබ් සත්කාරය කරන විදිහන්නේ. අයිස් කියුබ් සත්කාරය ඔයාට මෙතෙන්දි කරන්න පුළුවන් මේ කුරුලෑ වදෙන් බේරෙන්න. හරිද? ඒ වගේම කොහොඹ දළු අමුකහ එක්ක උරච්චි කරලා පැක් එකක් හදාගෙන මේක මූණට ඇප්ලයි කරන්න පුළුවන්. මෙන්න මේ දේවල් වලිනුත් ඔයාට ඔය කුරුලෑ වදෙන් ඉක්මනටම ගැලවෙන්න පුළුවන්. ඉතින් මම මේ කියපු පුරුදු ටික අකුරට මේ විදිහටම කරොත් ඔයාට පුළුවන්කම ලැබෙනවා ඔය කුරුලෑ තියෙන ප්‍රශ්නෙන් ඉක්මනටම ගැලවෙන්න. කුරුලෑ කියන්නේ අපේ තියෙන නරක පුරුදු නිසාම ඇති වෙන දෙයක්. ඉතින් ඒ නිසා ඒ දේවල් වළක්ව ගන්න පුළුවන් අපිටම විතරයි. අර මම කියපු දේවල් ඔයා එකින් එක කරොත් එහෙම ඉක්මනින් ඔයාට ඔයාගේ කුරුලෑ ප්‍රශ්නෙනුත් ගැලවෙන්න ඔයාට අවස්ථාව තියෙනවා. එහෙමනම් ඉතින් ඒ දේවල් ගැනත් මතක් කරපු එකේ මට හිතෙනවා ලස්සන සින්දුවකට ගියොත් හොඳයි කියලා. මොකද ඉතින් සින්දු අහන්න කවුද අකමැති නේද? මොකද කියන්නේ ක්ලරන්ස් විජේවර්ධන මහත්මයාගේ සින්දුවක් අහමුද? හරි, දෙකටම අහගෙන ඉන්න ගමන් ඔයාට පුළුවන් මේ පැත්තට කතා කරන්න 0112 510 510. එහෙම නැත්නම් එවන්න පුළුවන් අපේ WhatsApp එක පැත්තට WhatsApp message එකක් 0718 893 8983. දෙකටම අහගෙන ඉන්න වෙලාවත් මතක් කරන්නම් 11:37. දැන් වෙලාව 5.

0: අපි දැන් ඇවිල්ලින්නේ කාර්යබහුල නගරයකට. කට්ටිය දවල් 12ට මොකද කරන්න කියලා අපි සමීක්ෂණයක් කරනවා. ඔව් කෙනෙක් මේ පැත්තට එනවා. අපි යගෙන් අහලා බලමු මොකද කරන්න කියලා. හා අයිබෝන් අංක දවල් 12ට ඔයා මොනවද කරන්නේ?
1: අනිත් අය කරන එකම තමා පුට.
0: හරි. තව කෙනෙක් එනවා. අපි එයාගෙන්වත් අහලා බලමු දවල් 12ට මොකද කරන්න කියලා. මේ නංගි දවල් 12ට ඔයා මොකද කරන්නේ?
2: අයියෝ අයියා. අතන මෙතන කවුරුත් දවල් 12ට අහන්නේ සුපින් රේඩියෝ ලන්ච් බ්‍රේක්නේ.
3: අතන මෙතන කොතනත් සතිය දවස් පහම දවල් 12ට අහන්නේ
2: සුප්‍රීම් ලන්ච් බ්‍රේක් තමයි.
4: සුප්‍රීම් ලන්ච් බ්‍රේක් වෙන් වී මැක්.
3: කුබුකවත්ත මංජුල ක්‍රීඩා සමාජය විසින් 6 වන වරටත් සංවිධානය කරනු ලබන මංජුල කලනයි සංගීත රාත්‍රිය. සලින්ද ප්‍රනාන්දු ප්‍රමුඛ ඕල් රයිට් සංගීතයට කින්ස්ලි පීරිස්, අජිත් මුතුකුමාරණ, තුෂාර ජෝසප් ඇතුළු ප්‍රවීණ ගායක ගායිකාවන් රැසක් සමගින් ජූලි මාස 11 වන දින රාත්‍රී 7ට කුබුකවත්ත ප්‍රජාශාලා ක්‍රීඩාංගණයේදී නිල මාධ්‍ය අනුග්‍රහය සුප්‍රීම් රේඩියෝ. ලෝකය තවත් දවසකට අවදි වුණා. ලක්ෂ ගානක වතුර කේතල් රත් වෙන්න පටන් ගත්තා. උදේට හදපු තේ කෝප්ප එක උගුරට හිස් වුණා. කලබලෙන් හැමදේම පටන් ගන්න උදෑසන එක දෙයකට විතරක් මිනිස්සු කලබල නැතුවම වටුණා.
4: The welcome show.
2: I work for that and I can allow with that on
4: the Supreme Radio the welcome show.
3: සතිය දවස් පහේම උදේ 7ට.
4: The welcome show.
2: අනුග්‍රහය.
5: වාර්තා පිට වාර්තා තමයි කෝටි 8 NLB තනඩි තහනේ ලොතරැයි රුපියල් කෝටි 13.98 ඉක්ම වූ දවන්ත සුපිරිතයග ලබා දෙමින් රටේ සංවර්ධනයේ දවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතිය මහතන සම්පත තනනි තහනේ විලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්.
6: නවීන තාක්ෂණයෙන් නියම බරට සරිලන ඝනකම් ප්‍රමාණ සඳහන් කර අපේම රටේ නිපදවන GI box බානම් මෙල්වා.
7: මෙල්වා එක ලංකාවේ එක අපේම එක.
8: 89.1 89.3
3: Supreme Radio.
8: මගේ හඬ මගේ රටේ

වෙන ඔයාට ඔයා කැන හිතන්න කියලා දෙලා සුප්‍රීම් ලයිෆ්ස්ටයිල්. එකොළහයි විනාඩි 52 දැන් වෙලා. ඔය කියන්නේ යන්න වෙලාව වෙලා තියෙන්නේ, කාටුණත් යන්න වෙලාවක් වෙනව එනවනේ නේද? එහෙම ආපු ගමම්ම අපිට ඉතින් බෑ කියන්න බෑ, අනිවාර්යයෙන්ම යන්න සිද්ධ වෙනවා. ඉතින් මටත් ඔන්න යන්න වෙලාව ඇවිල්ලා තියෙන්නේ, මං කියන්නේ මේ ප්‍රෝග්‍රෑම් එකෙන්, හරිද? නැත්නම් ඉතින් මේ පැත්තට කතා කරලා මට ආයෙමත් බයින්න පටන් ගන්නේ කට්ටිය මොනවද මනීෂ් ඔයා මේ කියන්නේ කියලා. හරි, මේ යන්න කලින් කට්ටියක් ඉන්නවා මතක් කරන්න. මුලින්ම වට්ස්ඇප් එක පැත්තට තමයි යන්න ලෑස්ති වෙන්නේ. ඒ පැත්තෙන් ලක්ෂ්මන් මැසේජ් එකක් එවලා තියෙනවා, ආයිබෝ වේවා. මට පාත ලක්ෂ්මන්, තමරා නිශානි චේතනා එවගෙම තේජවර් පුංචි පුතා භාග්‍ය අවිෂ්කත් එක්ක සෙරුවාවිලින් කෙඩි සමුර සිංහවත් එකතු කරගෙන ලස්සන සින්දුවක් දෙන්න කියලා තමයි කියලා තියෙන්නේ. ඔන්න ලක්ෂ්මන් ඔයාවත් එකතු කරගන්නවා. ඒ වගේම මොරටුවට යනවා. අපි මොරටුවේ ලක්ෂාන් පැන්ට්‍රි කබඩ් එකේ සෙට් එක අපි අත ලස්සනම ලස්සන සින්දුවකට එකතු කරගන්න, රන්දික මදු ලක්ෂාන් අසංක ඔන්න ඒකට එකතු කරගන්න කියලා තමයි කියලා තියෙන්නේ. එහෙමනම් ඉතින් මේ කට්ටිය ඔක්කොම එකතු කරගෙන ඊට පස්සේ කතා කරපු කට්ටියවත් මතක් කරන්න ඕනේ, මොකද ඉතින් දෙපැත්තම සමාන වෙන්න ඕනේ නේද? මං යනවා කොළඹට, කොළඹින් දෙව්මි කතා කරා දෙව්ලි. හරිද, මනීෂ හරියට කියවන්නකෝ. දෙව්ලි කතා කරා අම්මා තාත්තා එවගේම නංගි එකතු කරගෙන ලස්සනම ලස්සන සින්දුවක් දෙන්න කියලා තමයි දෙව්ලි කිව්වේ. එවගේම ජගත් පානදුරෙන් කතා කරා අදත් වෙනද විදිහටම ලස්සනම ලස්සන කවියක් දුන්නා. සුලන් රොදකට පවා නොනිමෙන දැල් වෙනා පහනකි මිනි, සිනහවෙන් ආදරය පුරවා ළඟින් ඉන්නා බව තනි, මිහිරි වදනින් සිහින ලොවකට අපිව කැඳවා, අපිව ඔබ කැඳවා ගනි මනීෂා, අපි ඔබේ ළඟමයි, ඔයා නෑ කිසිදා තනි. බොහොමත්ම ස්තූතියි. ඉතින් මෙන්න මේ විදිහට ලස්සනම ලස්සන කවි අපි හැමෝටම දෙනවට ගොඩක් ගොඩක් ගොඩක් තැන්ක්යූ. ඉතින් එකතු කරගන්න කියලා කිව්වා කුමාර, නිදුක, කලින්දු, සන්ධ්‍යා විතරක් නෙවෙයි, පානදුර අපේ සෙට් එකමයි, සරත් මාලා, මේ කට්ටිය ඔක්කොම එකතු කරගෙන ඔන්න ලස්සන සින්දුවක් දෙන්න කියලා තමයි කිව්වේ. එහෙමනම් ඉතින් මේ කට්ටිය ඔක්කොම එකතු කරගෙන මමත් යන්න තමයි ලෑස්ති වෙන්නේ. මොකද කියන්නේ, ගිහිල්ලෙන්නම් සතුටින් පරිස්සමින් ආදරෙන් ඉන්න ඕනේ. ඔන්න අද ලස්සන ගැන මම කියලා දුන්නා නිතිනේ කියලා දීපු දේවල් ඒ විදිහට මතක තියාගන්න කල්පනාවෙන් ඉන්න. හරිද, මොකද අපිට හරි ඉක්මනට අමතක වෙනවනේ. හරි, එහෙමනම් ගිහිල්ලෙන්නම් සතුටින් පරිස්සමින් ආදරෙන් ඉන්න. මම ගියාට තව කෙනෙක් මගේ ඉන්නව එන්න. 11:54 දැන් වෙලාව. දෙකට මහගෙන ඉන්නවා.

0: සුබ දහවල කෙතෝතුනේ වෙලව දවල් තුලහයි දැන්.
1: ජීවිතයේ සිහින සැබෑ කරන වාසනාවේ වෙලා මතක් කළේ
2: වාර්තා පිට වාර්තා කබන කෝටි 8 එන්.එල්.බී. තනට තහනේ රුපියල් රුපියල් කෝටි 13.9 අත ඉක්ම වූ දැවන්ත සුපිරිතයාග ලබා දෙමින් රටේ සංවර්ධනයට දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතියේ මහත් ධන සම්පත ධන නිධානය වෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්නේ.

0: සුප්‍රීම් රේඩියෝ.
1: කම්මැලි හිතුනොත් ඇයි මම මේ වැඩේ කරන්න පටන් ගත්ත කියලා කල්පනා කරන්න. එතකොට අවශ්‍ය ශක්තිය අනිවාර්යෙන්ම ඔයාට ලැබෙයි. සිහින දිනන ජයග්‍රාහි දවසකට පාර කියන්නේ එන්.එල්.වී. සුබ දවසක්.
2: සුබ දවසක්.
1: අලුත් වෙලා.
2: පහසු වෙලා.
3: පැඩි පැඩි වෙලා.
2: අංක එකයි ලග්න එකයි.
1: සියයක්ම ඔබ යතේ.
2: අංක දෙකක් ගැලපුණාම.
1: රුපියල් 1000ක් අතේ.
2: අංක දෙකයි ලග්න එකයි.
1: 2500ක් අතේ. අංක තුනට.
2: 50000.
1: ප්‍රවර්ධන අංකයට. රුපියල් 25000.
2: අංක තුනයි ලග්න එකයි. 105ද ඉලෙක්ට්‍රික් බයික් එකද.
1: කැමති එකක් අපේ අතේ. සුබ දවසක්.
4: දවස සුබයි සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි

අයිබෝන් සුබම සුබ දහවලක් වේවා හිතවතුනි වෙලාවද වදුලහයි විනාඩි හතයි එෆ මසුන වේදශම එකෙන් අසුන වේදශම තුනෙන්නයා මේ හගෙනෙන්නේ සුප්‍රීම් රේඩියෝ ලන්ච් බ්‍රේක් සතිය දවස් පහම දවල් 12 ඉඳන් 2 වෙනකන් වාට ලන්ච් බ්‍රේක් අහන්න පුළුවන් කියලා මතක් කරනවා දැන් දන්නෝ. ඉතින් මේ අද දවස කියලා කියන්නේ බදාදා දවස කියලා කියන්නේ හරි ලස්සන දවසක්. කොහොමත් අද දවස හරිම සෞම්‍ය කාලගුණයක් තියෙන හරි ලස්සන දවසක් නේ, හරි සුන්දර දවසක්. ඉතින් මේ සුන්දර ලස්සන දවසේ 70 දශකයට යන්න තමයි අපි සූදානම් වෙන්නේ, 80 දශකයට ගිහින් එන්න තමයි අපි සූදානම් වෙන්නේ. ඉතින් බදාදා දවස කියලා කියන්නේ අපි වාට විශේෂයෙන් අපිට සෑහෙන ප්‍රතිචාර තියෙන දවසක්. මොකද මේ නොස්ටැල්ජික් සින්දු කියලා කට්ටිය අපිට කියනවා. ඒ කියන්නේ මේ අර පරණ සින්දු නේ, පරණ ෆිල්ම් වල සින්දු නේ, අපිට ඇහිච්ච සින්දු නේ. අර මේ අර කතාවක් තියෙනවා මේ අලුත් පරම්පරාවේ කට්ටිය ඔය පරණ සින්දු වලට කැමති නෑ කියලා. ඒකට එකඟ නෑ මම. මොකද දන්නවද, සෑහෙන් අපේ TikTok live එක පැත්තට ආවොත් ඔයාට පුළුවන් බලාගන්න, සෑහෙන් අපේ නේ කොල්ලො කෙල්ලො සෑහෙන පිරිසක් මේ ආදරය කරනවා බදාත දවසට. මොකද මේ ලස්සන සින්දු අපිට අහන්න පුළුවන්, වෙනම ලෝකයකට අපි එක්කන් යනවානේ, වෙනම වයිබ් එකකට එක්කන් යනවා. නිකන් අර මේ 70-80 දශකයට අපි එක්කන් යනවා. ඒ දවස් කොච්චර සුන්දරදනේ. ඉතින් අපිට කතා කරන කට්ටිය කියනවාට පුළුවන් 70-80 දශකෙනේ මොන වගේද, කොහොමද පරිසරය තිබි, මොන වගේ වයිබ් එකද තිබුණේ, මේ සින්දු අහද්දි වාට දැනෙන්නේ කොහොමද, මොන වගේද කියලා අපිට කතා කරලා කියන්න පුළුවන්. 0718-893-893ට WhatsApp message එකක් දාන්න පුළුවන්. එහෙම නැත්නම් වාට පුළුවන් 0112-510-510 අපේ hotline එක on වෙලා තියෙනවා මේ වෙලාව විඳ. ඉක්මනට මේ පැත්තට දුරකථන ඇමතුමක් වාට දෙන්න පුළුවන්කම ලැබෙනවා හිතවතුනි. රයිට්, ඉතින් අපි TikTok live එක පටන් අරගෙන තියෙනවා. මේ පැත්තේ කට්ටිය ඉන්නවනේ, එක එක රටවල් වලින් කට්ටිය ඉන්නවා, එක එක පළාත් වලින් ඉන්නවා, එක එක ගම් වලින් ඉන්නවා. ඉතින් හැමෝම බොහොම ආදරෙන් අපි පිළිගන්නවා. අයිබෝන් සුබ සුබ දහවලක් වේවා කියලා. ඉතින් වාටත් පුළුවන් TikTok පැත්තට යන්න කියන සර්ච් කරන්න Supreme Radio කියලා. ඔන්න අපි live එක පටන් අරගෙන තියෙනවා. ඒ විතරක් නෙමෙයි, අපි follow කරන්න කියලා මතක් කරනවා. follow නොකරපු කට්ටිය ඉන්නවනම් Facebook පැත්තර යන්න. අපේ Facebook pages දෙකක් තියෙනවා, අනිවාර්යෙන්ම අපි follow කරන්න කියලා මතක් කරනවා. ඒත් එක්කම Insta page එකක් තියෙනවා හිතවතුනි, Insta page එකත් follow කරන්න කියලා මතක් කරනවා. අපි එකතු කරගන්නවා. ඉතින් මේ ඉක්මනටම TikTok live එකට ආපු කට්ටිය මුලින්ම මේ සුද්දා ඉන්නවා මං හිතන්නේ රුමේනියා වලින්, Mr. සුද්දා. ඒත් එක්කම කුවේට් වලින් ඉන්නවා අපි වහගෙන, සඳු ඉන්නවා අපි වහගෙන බලාගෙන, නෆී ඉන්නවා, චන්ද්‍රලතා ඉන්නවා. ඉතින් මේ ඔක්කොම ඒත් එක්කම ශාරක ෆනෑන්ඩෝ ඉන්නවා. මේ හැමෝම එකතු කරගන්නවා. රසනායක ඉන්නවා. මේ හැමෝම එකතු කරගෙන අපි යනවා අපේ ක්ලරන්ස් විජේවර්ධන මහත්තයාගේ ලස්සන සින්දුවක් අහන්න. වෙලාව දවල් 12යි විනාඩි 10යි. දිගට මහගෙන ඉන්න දවල් 2 වෙනකන් මැකිනෝ මේ පැත්තේ අද කතා කරන්නත් නියම මාතෘකාවක් තියෙනවා.

0: 89.1 සුප්‍රීම් රේඩියෝ
1: සස්මුතත්වයේ අත්‍යවශ්‍ය භාණ්ඩ දිවයිනේ අඩුම මිලට ගත හැකි නවතම සුපිරි වෙළඳ සැලචාලය කසාගල ග්‍රීන් සුෆා ශාකා මාතලේ අතුරුගිරිය කඩුවෙල ගණේමුල්ල නාරම්මල් සාගම්පල කසාගල සමූහ ව්‍යාපාර හා සම්බන්ධවන්න අමතන්න 01112 8412
2: දශක පහක් පුරා පිත්තල භාණ්ඩකරණයේ ශ්‍රී ලංකේ ජනතා විශ්වාසය දෙනෝ කිරිබත්ගොඩ චාර්ලික බ්‍රාස් ස්ටේනස් සරුමේරු දොරලු පිත්තල පහන් ඇතුළු සියලුම පිත්තල අවශ්‍යතාවයන් වෙනුවෙන් චාර්ලික බ්‍රාස් ස්ටේනස් නුවර පාර කිරිබත්ගොඩ හැපනින් ඊවනින් ඩ්‍රයිව් එක
3: ලීඩ් කරන ඔබ ඉන්නේ
4: කොහෙද කියලා වරු කියනවා ඉතින් ඒ මාත් උඹලට වරු කියන්න බෑනේ
5: Back to back, Sindhu Ahana.
6: Let's go.
7: Every weekday at 4 p.m. in Porto with Ashi Ali.
8: බලන්නකෝ අනේ අපේ ළමයට හරි ලස්සනට සින්දු කතන්දර කියන්න පුළුවන්. හැබැයි ඉතින් ඒවට තැනක් නැහනේ.
9: ඇයි අනේ? සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩක්ගේ උදෑසන තියෙන්නේ.
10: අපිට ජපාන් ඉගෙන ගන්නත් පුළුවන්. ලස්සන ලස්සන කතන්දර අහන්න පුළුවන්නේ.
11: හැඩකාර දඟකාර පොඩිත්තු වෙනුවෙන්මයි.
10: මේ ඔක්කොටම සතියේ දින පහම උදේ 6 ඉඳන් 7 වෙනකන් සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩන්ගේ උදෑසන අහනෝනේ.
0: 89.1 89.3 සුප්‍රීම් රේඩියෝ.

0: නොනවතින සින්දු එක්ක පැය දෙකක් එක දිගට සුප්‍රීම් ලන්ච් බ්‍රේක්.
1: සුබ දහවලක් හිතවතුනි, වෙලාව දවල් 12:23. ඉතින් සුබ දහවලක් කියලා පිළිගන්නවා මේ වෙලාව අපි වහන්න පටන් ගත්ත කට්ටියට. ඉතින් අපිට කෝල් කරන්න පුළුවන් ඔයාලට 0112 510 510 අපේ හොට්ලයින් එක ඔන් වෙලා තියෙනවා. හිතවතුනි ඔයාලට පුළුවන් දුරකථන නැවතුමක් ලබා දෙන්න. ඉතින් අපිට කතා කළා බොරලස් ගමෙන් අපේ තිලක් අය කතා කළා. ඔය වෙන්දර අපි වහගෙන ඉන්නේ හැමෝම ඔෆිස් එකේ ඔක්කොමත් එක්ක අපි වහගෙන ඉන්නවලු. මේ රසාලට පණිවිඩයක් දෙන්න කියලා කිව්වා. රසාල ටිකක් ආහාර අනුභවය වැඩි කියලා කිව්වා. ඉතින් එහෙම තමයි නේ. ලන්ච් බ්‍රේක් අහගෙන ඉන්නකොට නේ ලන්ච් එක වැඩිපුර ගන්නවා. ඉතින් රසාල ඇතුළු අපේ හැමෝම අපි එකතු කරගන්නවා. අපි බොහොම ආදරෙන් අහගෙන ඉන්නවා. හැමදාම අපිට කතා කරනවා. ඉතින් අපි ඔයගොල්ලන්ට හරි ආදරේ හැමෝටම. එතකම අපි යනවා ශාන්තියක් ඔන්න ප්‍රෝග්‍රෑම් එක පටන් ගත්ත ගමන් අපිට කෝල් එකක් දුන්නා. අපි වහගෙන ඉන්නවා කියලා මොරටු පරණ පාරේ යලු සෙට් එකත් එක්කම අපි වහගෙන ඉන්නවා කියලා තමයි කිව්වේ. රයිට් හිතවතුනේ, අද මට හම්බුණා ලස්සනම ලස්සන පෝස්ට් එකක්. හරිද? පෝස්ට් එකක් කෙනෙක් ලියලා තිබුණා. මේ දැන් ඔයාගේ ජීවිතේ ඔයාට ඉන්නවද, ඇත්ත කියන්න ඔයාට ඉන්නවද හතුරු? ඔයාට හතුරු ඉන්නවද කියලා මම දැනගන්න කැමති. නෑ ඕන්නෑ එක මට කියන්න ඕනේ. වා හිතින් හිතන්නකෝ, හතුරු ඉන්නවද? මිතුරු කොහොමත් ඉන්නවනේ. මෙහෙමයි, මිතුරු වෙසින් සිටින සතුරුවද ඇත හිතවතුනි. එහෙම කතාවකුත් තියෙනවනේ. මේ හතුරු ඉන්නවද ඔයාට? හතුරු ඉන්නවනම් ඒක ඉතින් කරන්න දෙයක් නැහැ. ඉතින් හතුරු කොහොමද ඇති වුණේ කියලා අපිට දැන් හොයන්න බෑ. හතුරු ඇත්තට ඩෙෆිනීට්ලි කියලා දානවා. TikTok live එකට අපි එන්න කියලා කියන්නේ ඔන්න ඔය හේතුව නිසා. මොකද දන්නවද, මේ එවලම අපිට ප්‍රතිචාර ප්‍රතිපෝෂණය ලැබෙනවා හේතුව තුනේ. එවලම කියන අර ඩෙෆිනීට්ලි අනිවාර්යෙන් ඉන්නවා, පොඩි කාලෙ ඉඳන් ඉන්නවා කියලා අපිට WhatsApp පැත්තට message එකක් දාලා තිනවා. එහෙම නෙමෙයි මම කියන්නේ, හතුරු හදාගන්න නැති වෙන්න විදිහක් වන් දැක්ක post එකක් දාලා තිනවා. ඒ post එක කවුරු හරි කල්පනා කරලා නේ ඒක නිර්මාණය කරපු කෙනෙක් ඉන්නවා නම් එයාට credits ටික යන්න ඕනේ. මටත් මේ WhatsApp එකෙන් එවපු post එකක් තමයි ඒක. දැන් මේ හතුරු හදාගන්න නැත්තරමඩ ඔයාගේ ජීවිතේ වල ලේසින් ඉන්න පුළුවන් කියලා කියනවානේ. දැන් හතුරු ඉන්නවා නම් දැන් කරන්න දෙයක් නැහැ. හතුරු හදාගන්න නැතුව ඉන්න අපි උත්සාහ කරමු. හරිද? පුළුවන් තරම් මිතුරු වෙමු, අපි හතුරු නොවෙමු. දැන් මේ මුලින්ම හැමෝටම ගෞරවයෙන් කතා කරොත් ඔන්න ඔයාට හතුරු හැදෙන්නේ නැහැ. දැන් මෙහෙමනේ, දැන් ඔයා නිකන් හිතලා බලන්න කවුරු හරි වත් එක හොඳින් කතා කරනවා නම් අපි ඒක නම හිතේ තියාගන්නවා. මෙයා මේ මාත් එක්ක අපිත් එක්ක හොඳින් කතා කරන කෙනෙක්. මෙයා හරි හොඳ මිනිස්සෙක්. අපි ඒක එහෙම කියනවනේ ඕන තරම් කියලා ඇති. ඒ නිසා හැමෝටම පොඩ්ඩක් ගෞරව කරලා, පොඩ්ඩක් නෙමෙයි අදාළ ගෞරවය දීලා කතා කරොත් ඔන්න ඔයාට හතුරු හැදෙන්නේ නැහැ. හා මතක තියාගන්න, හතුරු හැදෙන්නේ නැහැ කියලා කියන්නේ ඔයාගේ ජීවිතේට හොඳයි, හොඳයි ඔයාගේ වැඩවලට හරි හොඳයි. වටින වැඩක් ඒක. මේ කතා කරනවට වඩා අහන්න පුරුදු නම්වත් හතුරු හැදෙන එක අඩු වෙනවලු. මං හිතන්නේ අපිට නම් සෑහෙන ගොඩක් වෙලාවට හතුරු හැදෙනවා ඇත්තේ අපි කතා කරන එකන කරන්නේ. අහගෙන ඉන්නේ නැහැ. කොහොමරි කමන්නේ, පුළුවන් නම් ඔය කතා කරන එක චුට්ටක් අඩු කරලා අහගෙන ඉන්න පුරුදු වෙන්න හිතවතුනේ. සෝෂල් මීඩියා බැලුවම් පේනවා අහගිරින් එක කොච්චර වැදගත්ද කියලා. අපේ කට්ටිය සෝෂල් මීඩියා වලත් වැඩිපුර කරන්නේ කතා කරන එක, ලියන එක. අහගෙන බලන්නේ නැහැ. වෙලාව දවල් 12:26. තව තියෙනවා දේවල් කියන්න. දිගටම අහගෙන ඉන්න.

0: නවයයි එකෙන් 89.3 තුනෙන් සුප්‍රීම් රේඩියෝ
1: උසස්ම තත්වයේ අත්‍යවශ්‍ය භාණ්ඩ දෙවෙනේ අඩුම මිලට ගත හැකි නවතම සුපිරි වෙළඳ සල් ජාලය කසාගල ග්‍රීන් සුපර් ශාකා මාතලේ අතුරුගිරිය කඩුවෙල ගණේ මුල්ල නාරම්මල සාගම්පල
2: හැමතේකම එක වගේ නෙවෙයි ලාඕචී පරම්පරා ගණනාවක් විශ්වාසයෙන් තෝරන එදා වගේ අදත් නොවෙනස් වූ තේ රසය ඔබත් අතම ලාඕචී ගන්න
3: මෙච්චර ඉක්මනට උදේ වෙලාද හදත් එක්කම රූටින් එක
4: අනේ පුතේ ඔය ටූත් පේස්ට් එක නෙවෙයි ඕක අම්මගේ මූණේ ගාන පේස්ට් එක
2: මොකද අනේ ඔය මේස් දෙක පටලන් පේන්නේ නැත්ද හරියට දාගන්නකෝ
5: The Welcome Show
6: කලබලෙන් කම්මැලිකමෙන් පටන් ගන්න උදෑසන hina vela aasawen padana gannatu patan ganna satiya dawas pahema udeyata
5: The Welcome Show
2: අනුග්‍රහය
7: එන්න

0: ඉංජිනේරුවෙක් විදිහට මුදලට වඩා ප්‍රමිතිය මගේ වගකීමක්. නවීන තාක්ෂණයෙන් අපේම රටේදී 100%ක් පිරිසිදු බිලට් වලින්ම හදන නිසායි මම මෙල්වා RV500 විශ්වාසයෙන් නිර්දේශ කරන්නේ.
1: මෙල්වා එක ලංකාවේ එක අපේම එක.
2: ඩෙංගු මාරාන්තිකයි. දැනුවත් වී වලකනමු.
3: ඩෙංගු නිරෝගය සඳහා සුදුසුයයි ප්‍රචාරය වන අත්පිහෙත්තා ව්‍යාජ ඖෂධයන් භාවිතා කිරීමෙන් වළකින්න. තද උණ, වමනය, හිසරදය, ඇඟපත වේදනාව, මුහුණ හා උඩුකය ප්‍රදේශයේහි රත් පැහැගතිය, සමමත කුඩා ලේ පැල්ලම් මතුවීම හා සුළු වශයෙන් සිදුවන ලේ කැලීම් තත්ත්වයන් නැත්නම් නොපමාව නිවැරදි වෛද්‍ය උපදෙස් ලබා ගන්න.
2: මෙය සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේ පණිවිඩයකි. 89.1 89.3 Supreme Radio. Supreme Radio. Supreme Radio. Magi hande. Magi rata.

වෙලව දවල් 12:38 හිතවතුනේ. දැන් අපි TikTok live එක පැත්තේ ඉන්න කට්ටිය මතක් කරන්න ඕනේ. අපි හිරුණියක් ඇවිල්ලා තියෙනවා සිරිකුසා සිසිලියා දූපතේ කතානිය ඉඳන් නෙමේ මිලාන් වල ඉඳන් අපිව අහගෙන බලාගෙන ඉන්නවා. ඉතින් මෙහෙමනේ දැන් අපි ඕගොල්ලොන්ට සුබ දහවල් කියලා කිව්වට හරි ප්‍රශ්නයක් තියෙනවා මෙතන TikTok live එකේ ඉන්න කට්ටිය මට good morning ලු සමහර කට්ටිය good evening සමහර කට්ටිය අපි යනවා good night ලු. මේක තමයි එහෙම තමයි නේ. ලෝකෙ වටේම ඉන්න අපේ ලාංකික ජනතාව අපිත් එක්ක සුප්‍රීම් රේඩියෝ අපිත් එක්ක දවස පුරාවට ඒගොල්ලොන්ට පුළුවන් වෙලාවට අපිත් එක්ක ඉන්නවා. ඉතින් මතක් කරනවා බොහොම ආදරෙන් ඉතාලිය පැත්තෙන් හිරුණිය අක්කා, ඒත් එක්කම අපේ අංජුනිය අක්කා ඉන්නවා නවසිලන්තෙන්. අංජුනියව මතක් කරනවා බොහොම ආදරෙන්. ඒත් එක්කම නෆාෂා ඉන්නවා කුවේට් වලින්, ඒත් එක්කම සුදු ඉන්නවා කුවේට් වලින්. ඉතින් මේ හැමෝම අපි බොහොම ආදරෙන් මතක් කරනවා. ඉතින් මේ දැන් මෙහෙමයි, දැන් එන්නලු බලන්න. මම දැන් ඇහුවා දැන් මිලාන් වලට ආවොත් එහෙම අපිට බලන්න පුළුවන් දේවල් මොනවද? දැන් එතකොට කියනවා මේ හිරුණියක්ක කියලා තියෙනවා මේ අනිවාර්යෙන් එන්න, මේ කන්න අඳින්න දීලා ඕගොල්ලෝ බලා ගන්න. එන්න යනකම් අපි බලා ගන්නවා ඕගොල්ලෝ එන්න. ඇවිල්ලා මේ බලලා යන්න. බලන්න අපි ආවත් නැතත් මං කියන්නේ මේ වචනේ වටින්නේ නැද්ද හිතවතුනි? වටිනවා. ඉතින් අපි බොහොම ආදරෙන් ඒගොල්ලෝ මතක් කරන ගමන් වෙබ්සයිට් එක මතක් කරනවා අපේ www.supremeradio.lk. අපේ වෙබ්සයිට් එකෙන් ඔයාලට පුළුවන් දැන් ලෝකෙ කොහේ ඉඳියත් අපි වහන්න ඔයාලට හැකියාව තියෙනවා. ඉතින් අපිව දිගට මහගෙන ඉන්න කියලා මතක් කරන ගමන් ඔයාට මතක් කරනවා නැවත වතාවක් අපේ ඉන්ස්ටා පේජ් එකක් තියෙනවා, ඒක ෆලෝ කරන්න. TikTok live එක පටන් අරගෙන තියෙනවා දැන්. ඉක්මනට මේ පැත්තට එන්න, මේ පැත්තට ඇවිල්ලා මේ අපි සාකච්ඡා කරමු. බොහෝ දේවල් අපිට සාකච්ඡා කරන්න තියෙනවා හිතවතුනේ. ඒත් එක මතක් කරන්න ඕනේ මේ ඒක ඊළඟ පැයේදී මතක් කරන්න. හෙට දවසේ විශේෂයි හිතවතුනේ. Tomorrow is a special day හිතවතුනේ. කොහොමද මගේ ඉංග්‍රීසි නියමයිනේ. හෙට දවසේ විශේෂයි, live එක මිස් කරගන්න එපා. ඒ හේතුවත් අපි කියන්න දිගට මහගෙන ඉන්න. හතුරු අඩු කරගෙන, හතුරු නැති කරගන්න, හතුරු ඇති නොකරගන්න පුළුවන් විදිහත් මම ආද කියලා දෙනවා. පොතක් අරන් ළඟට කරලා තියාගෙන ලියාගන්න.

0: ප්‍රීම් රේඩියෝ
1: හැම දෙයකම එක වගේ නෙවෙයි. ලාඕචී පරම්පරා ගණනාවක් විශ්වාසයෙන් තෝරන එතා වගේ අදත් නොවෙනසූ තේරසය. ඔබත් අතම ලාඕචී ගන්න.
2: සමුරු බලක බදකම් කුසලාන පාසල් නිල ලාංඡන අකුරු සහ මෝස්තර කැපීම දැන් නවීන ලේසර් තාක්ෂණයෙන් හොඳම නිමාවකින් බෙල්ලන්විල ඔප්නිම් ප්‍රොඩක්ෂන්ස් වෙතින් අමතන්න 0077 600 1022.
3: The welcome show.
2: ඇහෙන අහන කතා අතර රස කතා ඇහෙන පැය තුන.
4: පෘතුගීසීන්ගේ ලංකාවේ ආක්‍රමණයත් එක්ක සිදුවුණු ප්‍රබලතම සටනක්නේ දන්තුරේ සටන කියලා කියන්නේ. දන්තුරේ සටන මෙහෙවුවේ දෙවන රාජසිංහ රජතුමානේ. දෙවන රාජසිංහ රජතුමාගේ අසීමාන්තික යුද්ධ බලය සහ ඒ උපක්‍රමශීලීත්වය ලාංකේය රජවංශයේ ඉතාමත් විශිෂ්ට විදිහට ලේවිලා තියෙන ඉතිහාසයක්. හරි, රජතුමා සටනට යනකොට දොඩම්වෙල ශ්‍රීනාථ දේවාලය බාරහාර වෙලා තියෙනවා සටන ජයග්‍රහණය කරන්න උදව් කරන්න කියලා. කිව්ව වගේම දෙවන රාජසිංහ රජතුමාට ඉතිහාසයේ නොවූ පරාජයක් අත්කර දෙන්න පුළුවන්කමක් ලැබෙනවා පෘතුගීසින්ට මේ දන්තුරේ සටනෙන්.
2: ඒ වගේ කතා අහන්න සතියේ දිනවල උදේ 7ට
3: The Welcome Show.

0: පුරෝහිත, වහාම රාජද්‍රෝහියාව රැගෙනේනු.
1: එම මෙහෙම
2: පස්වාන් දහසකන සමාවසන රාජෝත්තම යනන් වහන්ස,
0: අහල පහල නිවැසියන්ට බාධාවන ලෙස තා ഘോഷා පවත්වන්නේ මන්ද? පවසව.
3: අනේ මහරජතුමනි, මගේ මායියගෙන් විසුමක් වෙන්නේ නැහැ. දහවල් දෙකට සුප්‍රීම් රේඩියෝ නොදැම්මෝ.
0: ඈ හැබෑවට
4: සතිය දවස් පහේම දවල් දෙකට
5: සින්දු කැෆේ විත් නිමේෂා.
6: 89.1 89.3
5: සුප්‍රීම් රේඩියෝ.

මෙලව දව 12යි විනාඩි 50යි හිතවතුනි. එෆ්එම් 89.1 89.3න් ඔයා මේ හගෙන ඉන්නේ සුප්‍රීම් රේඩියෝ ලන්ච් බ්‍රේක්. දැන් ඉතින් මේ අද නියම මාත්‍රකාවක් තමයි අපි සාකච්ඡාවට බඳුන් කරමින් ඉන්නේ හිතවතුනි. මේ අර හතුරු ඉන්නවද කියලා ඇහුවනේ. සෑහෙන්න දෙනෙක් අපිට කතා කරලා කියනවා හතුරු ඉන්නවලු, හතුරුගේ නමුත් අපිට කියනවා. ඉතින් ඒව අපිට කියන්න බෑ. හතුරු ඉන්නව නම් ඉතින් කොහොම හරි ට්‍රයි කරගන්න ඕනේ එක්කෙනා එක්කෙනා හරි ඔය හතුරු ටික අඩු කරගන්න. එන්න ඔය හතුරු මේ කවුන්ට් එක තියෙන හතුරු කවුන්ට් එක අඩු කරගෙන ඒගොල්ලොන්ව මිතුරු කරගන්නවද නැත්නම් ඒගොල්ලොන්ව අයින් කරලා දානවද පොඩ කොහොම හරි කමන්නේ හතුරු කවුන්ට් එක අඩු කරගන්න. අපිට කැස් බෑවෙන් සමන්තය කතා කරලා කිව්වා හතුරු ඉතින් මේ ඉන්නවා, ඉතින් ඒ වුණාට මේ ආර ආචාරශීලී වෙලා නිහතමානීව ජීවත් වෙනවා නම් හරි සරල කාරණාව තමයි නිහතමානීව ජීවත් වෙනවා නම් ඔය හතුරු ඇති වෙන්නේ නැහැ කියලා තමයි අපේ කැස්බර් පැත්තෙන් අපිට කතා කරලා කිව්ව. කැලුම් කතා කරලා කිව්ව අපෝ ඕන තරම් හතුරු ඉන්නවලු, වැඩිපුරම හතුරු වෙන්නේ නෑදෑයෝ කියලා අපිට නවසීලන්ත පැත්තෙනුත් කිව්වා. ඒක නම් මම දන්නේ නැහැ ඇත්තටම. හින්ට් එකක් ඇහුවත් දන්නෙත් නැහැ කාට හරි. කොහොම හරි ගමන්නේ. ඉතින් හතුරු ඉන්න අර කැස්බර්වින් සමන්තය කිව්වා වගේ මේ අර සමහර වෙලාවට ජීවිතේ විශේෂයෙන් ලංකාවේ අපිට ප්‍රශ්න නැති වුණාමත් අර ජීවිතේ කිසි ගෝ එකක් නැහැ අර ඉස්සරහට යන්නේ වගේනේ. ඒ නිසා ප්‍රශ්නයක් දෙකක් තියෙන එක හොඳයි. අර අපි ජීවත් වෙනවා කියලා දැනෙන ප්‍රශ්න කීපයක් තියෙන එකත් හොඳයි කියලා. දැන් මට බැනුම් ගන්න වෙයිද දැන් මේවා කියලා. අර එහෙම තියෙන එකත් හොඳයි කියලා සමහරලාට හිතනවා. නේද? අර හැම දෙයක්ම හරියටම තියෙනවනම් නේ, හැම දෙයක්ම ඔයාලට තියෙනවනම් ඊට පස්සේ හැම දෙයක්ම හරියටම සිද්ධ වෙනවනම් හැම දෙයක්ම ඔයාට ඕන විදිහටම සිද්ධ වෙනවනම් ඒකෙත් කිසි අර ගතියක් නැහැනේ. ඒ නිසා ප්‍රශ්නයක් දෙකක් තිබ්බා කියලා ඉතින් ලොකු ප්‍රශ්නෙකුත් නැහැ. කොමාරි අර හතුරු ඉන්දියා කියලත් එහෙම ලොකු ප්‍රශ්නයක් නැහැ. හැබැයි පුළුවන් තරම් අර හතුරු කවුන්ට් එක අඩු කරගත්තොත් හොඳයි. දැන් මේ ඔයාට අර වැඩිපුරම හතුරු ඇති වෙන්නේ දන්නවද? අර ඒකේ නා නැති වෙලාවට අපි එක එක කතා කියනවනේ ඒකේ නාට. දැන් අර කවුරු හරි කෙනෙක් ඉන්නවා. ඊට පස්සේ ඒකේ නා එතනින් ගියාට පස්සේ එයා ගියපු එළේ ඉඳන් මාතෘකාව එයා වෙනවනම් අන්න කොහෙන් අර නිවුස් එකක් එහෙම මෙහෙම් ගිහිල්ලා ඒකේ නා ඔයාගේ හතුරෙක් බවට පත් වෙනවා. ඒ නිසා පුළුවන් නම් ඔය කට්ටිය නැති තැන්වල දේවල් කතා වෙනව නේද? මේ ඒ සමහර අය ගැන. අන්න ඒක පොඩ්ඩක් අඩු කරගත්තොත් මොනවද අඩු කරගන්න පුළුවන්? හතුරු කවුන්ට් එක. ලොරෙන්සෝ ඩි අල්මේදාත් එහෙම වෙන්නේ නැති නේද හතුරු කවුන්ට් එක අඩු කරගත්තේ? රයිට්. ලස්සන සින්දුවක් වෙලවදවල 12:53 අපි යනවා ඊළඟ පැයට.

89.3 සුප්‍රීම් රේඩියෝ සුප්‍රීම් රේඩියෝ.

0: සුප්‍රීම් රේඩියෝ.
1: කම්මැලි හිතුනොත් ඇයි මම මේ වැඩේ කරන්න පටන් ගත්තේ කියලා කල්පනා කරන්න. එතකොට අවශ්‍ය ශක්තිය අනිවාර්යයෙන්ම ඔයාට ලැබෙයි. සිහින දිනන ජයග්‍රාහී දවසකට පාර කියන්නේ එන්එල්බී සුබ දවසක්.
2: සුබ දවසක්.
1: අලුත් වෙලා,
2: පහසු වෙලා,
1: වැඩි
2: වැඩි වෙලා, අංක එකයි ලග්න එකයි
1: 100ක්ම ඔබ යකේ,
2: අංක දෙකක් ගැලපුණාම
1: රුපියල් 1000ක්ම අතේ,
2: අංක දෙකයි ලග්න එකයි
1: 2500ක් අතේ, අංක තුනට
2: 50000,
1: ප්‍රවර්ධන අංකයට රුපියල් 25000,
2: අංක තුනයි ලග්න එකයි 105ද ඉලෙක්ට්‍රික් බයික් එකද,
1: කැමති එකක් අපේ.

0: සුබ දවසක්.
1: දවස සුබයි, සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය.
2: නොනවතින සිංදු එක්ක පැය දෙකක් එක දිගට සුප්‍රීම් ලජ් බ්‍රේක්.
3: වෙලවදවල් එකයි විනාඩි 7යි හිතවතුනි. අපි අලුත් පෑයකට තමයි ඇවිල්ලා තින්නේ සුප්‍රීම් රේඩියෝ ලන්ච් බ්‍රේක් එක්ක. ඉතින් සතිය දවස් පහම දවල් 12 ඉඳන් 2 වෙනකන් ඔයාට ලන්ච් බ්‍රේක් අහන්න පුළුවන්. ලස්සනම ලස්සන සින්දු ටිකක් ඔයාට අහන්න පුළුවන්කම ලැබෙනවා. ඉතින් දවස පුරාවට එක දිගට සුප්‍රීම් රේඩියෝ ඇහුවොත් ඉතින් ඔයාගේ දවස වෙනස් වෙනවා. නේ, ඔයා දවස මොන විදියට පටන් ගත්තත් ඔයා පටන් ගන්න දවස සුප්‍රීම් රේඩියෝ එක්ක නම් ඔයාගේ දවසම ලස්සන වෙනවා. ඒක ඉතින් විශ්වාසෙන් අපි කියනවා. අපි කියනටත් වඩා ඒක අපි වහන ඔයා කියනවා. ඉතින් අපි මතක් කරන්න ඕනේ ලංකාවේ ලෝකෙ වටේ ඉන්න අපේ ලාංකික කොල්ලෝ කෙල්ලෝ, මේ අයියලා අක්කලා, නංගිල මල්ලිලා, නැන්දල මාමලා, නේ සියල ආච්චිලා අපි වහගෙන ඉන්නවා. ඉතින් අපි බොහොම ආදරෙන් ඒගොල්ලොන්ව මතක් කරනවා. එතකම ඔයාට මතක් කරන්න ඕනේ පැයේ මුලම එන්න TikTok live එක පැත්තට, යන්න TikTok app එකට, ඊට පස්සේ ගිහින් search කරන්න Supreme Radio කියලා. මොන අපි TikTok live එක පටන් අරගෙන තියෙනවා. වාට පුළුවන් මේ පැත්තට එන්න. ඉතින් අපි hi කියලා කියන හැමෝටම මේ වෙලාවේ ඉන්නවා. අපිත් එක්ක ගිෂු ඉන්නවා. ගිෂු අපි ආදරෙන් පිළිගන්නවා. ඒත් එක්කම නුනා ඉන්නවා. ඒත් එක්කම චලක ඉන්නවා. අසංග දිල්ෂාන් සුපිරි කියලා මැසේජ් එකක් දාලා තියෙනවා. ඒත් එක්කම සජිත් ඉන්නවා අපිත් එක්ක. එයාවත් බොහොම ආදරෙන් පිළිගන්නවා. සචි ඉන්නවා කුරුණෑගල පැත්තෙන් අපිත් එක්ක. මේ විදිහට ගොඩාක් කට්ටිය පුළු පුළුවන් ඉදිරිය අපි නම් ටික කියන සනුවත් අපි බොහොම ආදරෙන් පිළිගන්නවා. ඉතින් මේ විදිහට තමයි කට්ටිය අපිව අහගෙන බලාගෙන ඉන්නේ. රේඩියෝකින් අපි වහනවටත් පුළුවන්. TikTok live එක පැත්තට આવොත් අපිව බලාගන්න. ස්ටුඩියෝ එක පැත්තේ මොනවද වෙන්නේ විස්තර ඔක්කොම දැන කියා ගන්න. කෝල් කරනවා නම් ඔයාලට මම මතක් කරන්නම් අපේ හොට්ලයින් එක 011-510-510 011-510-510. ඔයාලට පුළුවන් මේ පැත්තට දුරකථන නැමුතුමක් ලබා දෙන්න. එහෙම නැත්නම් ඔයාලට පුළුවන් WhatsApp පැත්තට message එකක් දාන්න 0718-89-3-89-3 ට. WhatsApp පැත්තට message එකක් තියෙනවා. message කීපයක්ම තියෙනවා. අපි කියවන්න. අපි මතක් කරන්න ඕනේ good afternoon mac පානදුරෙන් රත්නමාලි. අයිබෝන් අයිබෝන් කොහමද? අපි වහගෙන ඉන්නවා කියලා message එකක් දාලා තියෙනවා. ඒත් එක්කම අපි යනවා මොරටුවේ ලක්ෂාන් pantry cupboard set එකම. අපි වහගෙන ඉන්නවා ලස්සන සින්දුවකට එකතු කරගන්න කියලා දාලා තිනවා රන්දික මధు ලක්ෂාන් අසංග. ඉතින් මේ හැමෝම එකතු වෙලා අපි වහගෙන ඉන්නවා කියලා නාමල්වත් බොහොම ආදරෙන් එකතු කරගන්නවා. සඳරුවන් අපිට message එකක් දාලා තිනවා. අනුර පුස්සරලාවෙන් අපි බොහොම ආදරෙන් එකතු කරගන්නවා. මේ විදිහට තමයි WhatsApp පැත්තට messages ඇවිල්ලා තියෙන්නේ. තව කීපයක් තියෙනවා, ඒ ටික මතක් කරන්න. ෂයිනි මහවිත් අපි බොහොම ආදරෙන් එකතු කරගන්නවා. ඒත් එක්කම තව කවුද motivate කවුරුයි motivate කෙනෙකුත් අපිත් එක්ක එකතු වෙලා ඉන්නවා. යාමත් පිළිගන්න. එහෙනම් අපි මේ පැය අපි හිතුව මේ සින්දුවේ පටන් ගන්න. හොඳයිනේ. මම මේ ඇත්තටම කල්පනා කරේ මේ සින්දු නැත්තම් ඉතින් අපි ට්‍රිප් ගිහිනුත් ඉවරයි නේ. බෝරින් ට්‍රිප් තමයි. එහෙනම් අපි තියන්නේ වෙලාව දවල් 1:10, දවල් 2 වෙනකන් මං ඉන්නවා මේ පැත්තේ සල්ලි මිටි ගණන්.

0: උසස්ම තත්වයේ අත්‍යවශ්‍ය භාණ්ඩ දිවයිනේ අඩුම මිලට ගත හැකි නවතම සුපිරි වෙළඳ සල් ජාලය කසාගල ග්‍රීන් සුප ශාකා මාතලේ අතුරුගිරිය කඩුවිල ගණේ මුල්ල නාරම්මල සහ ගම්පොළ
1: හැපනින් ඉවිනින් ඩ්‍රයිව් එක
0: ලීඩ් කරන
2: ඔබ ඉන්නේ කොහෙද කියලා
3: වරු කියනවා ඉතින් ඒ මාත් උඹලට වරු කියන්න බෑනේ
1: back to back සින්දු අහන්න
4: let's go
0: Every weekday at 4 p.m. in Porto with Ashi Ali.
1: ජීවිතේ වෙනසක් හොයන ඔබට
3: ඉවතරනේ මේ පෘථිවියට අමතර හිතන්නකෝ තව කොයි හරි
0: හිතට ශක්තිය
1: සිරුරට සුවය
3: ඇති වෙන්න නිකන් ඇති වෙන්න ජානම හේතු බලපාන
0: ලස්සනට ඉන්න අලුත් රහස්
5: සමහර අය යන්න කැමති ෆැන්සි කලර්ස් වලට සමහර අය රිච්
1: කලර්ස් වල පිළිකෑම
3: කියා පොඩි රෙසිපි තියෙනවා එතකොට උදෑසන ආහාරයට
0: මේ හැමදේම එකම තැනකින් දැනගන්න
1: ජීවිතේ ලස්සන කරන හොඳම තැන
0: සුප්‍රීම් ලයිෆ්ස්ටයිල් විත් මනීෂා සතිය දවස් පහේම උදේ
4: The Welcome Show.
0: ඇහෙන අහන කතා අතර රස කතා ඇහෙන පෑ තුන.
6: පෘතුගීසීන්ගේ ලංකාවේ ආක්‍රමණයත් එක්ක සිදුවුණු ප්‍රබලතම සටනක්නේ දන්තුරේ සටන කියලා කියන්නේ. දන්තුරේ සටන මෙහෙවුවේ දෙවන රාජසිංහ රජතුමානේ. දෙවන රාජසිංහ රජතුමාගේ අසීමාන්තික යුද්ධ බලය සහ ඒ උපක්‍රමශීලීත්වය ලංකේ රජවංශයේ ඉතාමත් විශිෂ්ට විදිහට ලේවිලා තියෙන ඉතිහාසයක්. හරි. රජතුමා සටනට යනකොට දොඩම්වෙල ශ්‍රී නාථ දේවාලය බාරහාර වෙලා තියෙනවා සටන ජයග්‍රහණය කරන්න උදව් කරන්න කියලා. කිව්ව වගේම දෙවන රාජසිංහ රජතුමාට ඉතිහාසයේ නොවූ පරාජයක් අත්කර දෙන්න පුළුවන්කමක් ලැබෙනවා පෘතුගීසින්ට මේ දන්තුරේ සටනෙදි.
0: මේ වගේ කතා අහන්න සතියේ දිනවල උදේ 7ට
4: The Welcome Show
0: 89.1 89.3 Supreme Radio

0: 89.3 සුප්‍රීම් රේඩියෝ
1: ෆයිබර් ලේසර් CNC ලේසර් ප්ලාස්ටික් ලේසර් සමග නවීන ලේසර් තාක්ෂණයෙන් සමරුපලක පදක්කම් පාසල් නිල ලාංඡන නාම පෝර්දන් අනර්ගනිමාවකින් බෙල්ලන්විල පන්සල අසල ඔප්නින් ප්‍රොඩක්ෂන් වෙතින් අමතන්න 01112739188
2: හැම දෙයකම එක වගේ නෙවෙයි. ලාඕචී පරම්පරා ගණනාවක් විශ්වාසයෙන් තෝරන ඉතා වගේ අදත් නොවෙන සූතේ රසය. ඔබත් අතම ලාඕචී ගන්න.
3: කාලේ වැලි තලාවෙන් වැසී ගියත් සමහර මතකයන් තවමත් හදවතේ සුවඳ දෙනවා.
4: සුවඳ දැනි දැනි
5: සොදුරු අතීතයේ සෙවනැලි අතරින් වර්තමානයේ ආදර සිතුවිලි සිතුවම් කරන Dream Night
3: සතියේ දිනවල රාත්‍රී 7ට
2: අනුග්‍රහය
6: වාර්තා පිට වාර්තා තමයි කෝටි අතේ NLB තනඩි තහනේ ලොතරැයි රුපියල් කෝටි 13.9 අත ඉක්ම වූ දැවන්ත සුපිරිතයාග ලබා තිබෙන රටේ සංවර්ධනයේ දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතිය මහතන සම්පත තනනි තහනේ විලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්
5: ඩෙංගු මාරාන්තිකයි දැනුවත් වී වනකලමු
2: ඔබගේ ගෙවත්ත පමණක් නොව ගේ වටා ඇති ජලය ගලා යන කාළු පත්තිත හැකිතාක් පිරිසිදුව තබා ගන්න. ප්ලාස්ටික්, පොලිතින් පමණක් නොව ස්වභාවිකව ජලය රැඳිය හැකි ස්ථාන පිළිබඳව අවධානය යොමු කරන්න.
5: මෙය සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේ පණිවිඩයකි. 89.1

0: නොනවතින සිින්දු එක්ක පැය දෙකක් එක දිගට සුප්‍රීම් ලජ්බේ
1: දහල තුන වෙලවදවල් එකයි විනාඩි තිස්සක අප ටෙක්ටක් ලයිව පැත්තරත්වාටන්න පුළුවන් හමනත්තන් වාට පුුවන් ්‍රපල.ම් රඩියෝ.ල්ක අපි වෙබ්සයිට් කරහත් ලෝක කොහින්දතුවාට දැන් අපි හන්න පුළුවන්. දැන් අද අපි නියම මාතෘකාවක්නය කතා කළේ කතා කරමින් ඉන්න මේ අර අපේ ජීවිතය අපි හැමෝටම පොඩිහරි හතුරෙක්කින්නවනේ අඩවතරම මේ පොඩිහරි අර හිතින් හරි හතුරු ඉන්නවා අපිට සමහරලාට ඇත්තට හතුරු නෑඒත් හිතින් හතුරු ඉන්නවන සමහරලාට ඔය හිතින් හතුරු හරි ඇත්තට හතුරු හරිව හතුරු කවුන්ට අඩු කරගන්න කොහොමද කියල තමයි අදම මෝගුල්ලන්ට කියල දුන්නේ. ඒක මමත් ෆේස්බුක් පෝස්ටේකින් දැකපි එක මටත් වත්ස පරහායෝපය එක හතුරු කවුන්් එක කොහොම අඩු කරගන්න නැත්තන් හතුරු කොහොම අපි මිතුර කරගන්න අර අපිට කැස් බෑවෙන් ඉට වස එහෙම මේ කතාකරපු කට්ටි කිවෝගේ මේ හර හතුරෙක් දෙන්නෙක් නැත්තන් හෙමත් හරි අවුල් හරි බෝරිං ජීවිතේ ඇැබැ හතුරු ඉන්න එක පොඩ්ඩක් කමේ ඒ පොඩක් හොඳ නෑ ඒකනේ එක මෙශුව නැති වගේ ගතියක් තියෙන ඒ නිසා මම මේ කියන දේවල්වා කැමති තැනක ලියාගන්න නැත්තම් ෆෝන් එක ටයිප් කරගන්න ඇත රෙකෝඩ් කරගත්තක් කමන්න පොද මෙම හරි වටින හොඳේ ඉඩවස්ස මේ හතුරු නැති කරගන්න මම් මුලින්ම කිවේ මේ පොඩ්ඩක් ගෞරුවෙන් පොඩ්ඩක් නෙමේ ගෞරුවෙන් ඇත්තට හිත ඇතුළෙන් වෙන ගෞරුවෙන් කතා කරන්න කතා කරනට වඩා පොඩ්ඩක් අහගෙනන්න පුරුදුවෙන් ඉට පස්සේ හතුරු ඇතිවෙන ප්‍රධාන දෙයක් තමයි අර දුන්නු වචනය රකිින් නැත්තම් අපි කීයක් නම් වචන දෙනවාද කට්ටීරණේ කල්පනා කරල බලන්න හිතවතුන් ස්කෝලි අනගාලිදං මේ වෙනක කොච්චර අපි කීදනට බලාපොරොත්තු දීලද ඔයා කීදනෙක්ට බලාපොරොත්තු වචන දීල තියෙනවාන් පොරොන්දු දීල තියෙනවාන් ඒ දීපු වචනවලින් පොරොන්දු වලින් කීයෙන් කියක් ඉෂ්ට කරල තියෙනවද නැත්ත එකක්ව තිෂ්ට කරලා නැද් අන්න හිනං ඕක තමයි ප්‍රධානම හේතු හතුරු ඇතිවෙන්. ඒ නිසා අද ඉඳන්වත් පුළුවන් නම් ඔය එක එක්කෙනාට බලාපොරොත්තු දෙන්න යන්න එපා. කරන්න පුළුවන් නම් විතරක් පොරොන්දු වෙන්න. වචන දෙන්න යන්නත් එපා. අපි යනවා ලස්සන සින්දුවක් අහන්න. එම් වචන දීලා පොරොන්දු දීලා හතුරු ඇති කරගත්තොත් නාන්න වෙනවා හිතවතුනේ.

0: සුප්‍රීම් රේඩියෝ
1: දශක පහක් පුරා පිත්තල භාණ්ඩකරණයේ ශ්‍රී ලංකේ ජනතා විශ්වාසය දෙනෝ කිරිපත් ගොඩ චාර්ලික බ්‍රස්ටීන සරුමේරු දොරලො පිත්තල පහන් ඇතුළු සියලුම පිත්තල අවශ්‍යතාවයන් වෙනුවෙන් චාර්ලික බ්‍රස්ටීන නුවර පාර කිරිපත් ගොඩ
2: මහරජ උත්තමයන් වහන්සේ රාජ සභාවට සැපත් වෙන වගයි
3: පුරෝහිත වහාම රාජද්‍රෝහියාව රැගෙනේනු
4: පස්වාන් දහසකන සමාවසර රාජෝත්තම යනන් වහන්ස
3: අහල පහල නිවැසියන්ට බාධාවන ලෙස තා ගෝෂා පවත්වන්නේ මන්ද පවසව
5: අනේ මහරජතුමනි මගේ මායියගෙන් විසුමක් වෙන්නේ නෑ දහවල් දෙකට සුප්‍රීම් රේඩියෝ නොදැම්මෝ
3: ඈ හැබෑවට
1: සතිය දවස් පහේම දවල් දෙකට
6: සින්දු කෆේ විත් නිමේෂා
7: කුබුකවත්ත මංජුල ක්‍රීඩා සමාජය විසින් හයවනවරටත් සංවිධානය කරනු ලබන මංජුල කලනයි සංගීත රාත්‍රිය සලින්දු ප්‍රනාන්දු ප්‍රමුඛ ඕල් රයිට් සංගීතයට කින්ස්ලි පීරිස් අජිත් මුතුකුමාරණ තුෂාර ජෝසප් ඇතුළු ප්‍රවීණ ගායක ගායිකාවන් රැසක් සමකින් ජුලි මස 11 වන දින රාත්‍රී 7ට කුබුකවත්ත ප්‍රජාශාලා ක්‍රීඩාංගණයේදී නිල මාධ්‍ය අනුග්‍රහය සුප්‍රීම් රේඩියෝ
8: ලෝකය තවත් දවසකට අවදි වුණා. ලක්ෂ ගානක වතුර කේතල් රත් වෙන්න පටන් ගත්තා. උදේට හදපු තේ කෝප්ප එක උගුරට හිස් වුණා. කලබලෙන් හැමදේම පටන් ගන්න උදෑසන එක දෙයකට විතරක් මිනිස්සු කලබල නැතුවම වටුණා.
9: The welcome show.
1: I burst the bodas nakavala udasan hala.
9: Supreme Radio the welcome show.
7: Satya davas pahema udey hatata.
9: The welcome show.
1: Anugrahaya.
10: Wartha pita wartha tambeme koti ate NLB tanade tahane loturaiye rupiyal koti 13.98 ikma u davanta supirita galaba dibin rathi sangvardhaneta davanta shaktiyak vemin obat dinawa ratat dinawana jathiye mahatana sampatha tanani tahane biladi gena obat koti patiye kuwan.
11: Meltol hisarathaya una sempratishava angapata දිනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය මෙල්ඩෝල් පැරසිටමෝල් විශේෂ

වෙලව දවල් එකයි විනාඩි 47යි හිතවතුනේ. එහෙනම් ඉතින් මට යන්න වෙලාව තමයි උදා වෙලා තියෙන්නේ. එකයි විනාඩි 48ක් වෙන්න යන්නේ. අටත් වෙලා තියෙන්නේ. එහෙනම් ගිහගෙන මතක් කරන්න දෙයක් තියෙනවා. හෙට අනිවාර්යෙන්ම ලන්ච් බ්‍රේක් ලයිව් එක මිස් කරගන්න එපා. සුප්‍රීම් රේඩියෝ ලන්ච් බ්‍රේක් හරියටම දවල් 12:00 දෙනවා. හෙට එනවා විශේෂ කෙනෙක් අපේ ලයිව් එකට. දක්ෂයෙක් එනවා හෙට. ඉතින් ඔයා Facebook එකට ගිහින් බලන්න. අපි පෝස්ට් එක දාලා තිනවා. දැන්ටමත් ඔයගොල්ලෝ දන්නවා. ඉතින් හෙට ලයිව් එක මිස් කරගන්න එපා නේ. රේඩියෝ ලයිව් එක FM 89.1 89.3 නේ. සද්ද වැඩි කරලා අහගෙන ඉන්න. ඒත් එක මතක් කරනවා TikTok ලයිව් එක හෙට දවසේ ක්‍රියාත්මක වෙනවා. ඔයාලට පුළුවන් මේ වැතරෙන්න නේ. ලස්සනට සින්දු කියන්න පුළුවන්. අර අපේ වචනෙන් කිව්වොත් සංගීතය යන නේ වැඩ කරගෙන යන. දැන් අපි චාන්ස් එක දෙනවා සුප්‍රීම් රේඩියෝ ලන්ච් බ්‍රේක් කරහා නේ. අර අලුතින් තමන්ගේ දේවල් කරගෙන නේ ලස්සන දේවල් කරන අපේ තරුණ කොල්ල කෙල්ලන්ට අපි චාන්ස් එක දෙනවා. ඉතින් ඔයාලත් පුළුවන් මේ පැත්තට මැසේජ් කරන්න 0718 83 83 83. එහෙනම් ඉතින් හෙට ලයිව් එක මිස් කරගන්න එපා කියලා මතක් කරන ගමන් හිතවතුනේ අද ලයිව් එකේ කියපු දේවලුත් අමතක කරන්න එපා. ජීවිතේට හතුරු ඇති කරගන්න එපා. හතුරු ඉන්නවනේ. ඉතින් දැන්නමත් ඉන්නවනම් කොරන්න දෙයක් නැහැ. පුළුවන් නම් ඔය හතුරු කවුන්ට් එක අඩු කරගන්න. හතුරෙක් කරගන්න එපා කිසි කෙනෙක්ව. එහෙනම් මිතුරනේ යන්න තමයි හදන්නේ. හොඳ සිරියාවයි මිතුරනේ. එහෙනම් සුබ දවසක්. මං මැක් වෙලවදවල් 1:49.

0: 89.1 89.3 Supreme Radio.
1: Good afternoon. දැන් වෙලාව දවල් 2යි.
2: ජීවිතයේ සිහින සැපය කරන වාසනාවේ වෙලාව මතක් කළේ
3: වාර්තා පිට වාර්තා කබන කෝටි 8 NLB දනඩි තහනේ රුපියල් රුපියල් කෝටි 13.9 අත ඉක්ම වූ දැවැන්ත සුපිරිතයග ලබා දෙමින් රටේ සංවර්ධනයේ දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතියේ මහත් ධන සම්පත ධන නිධානයේ බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්නේ.

89.1 89.3 Supreme Radio.

0: Sindhu Cafe.
1: අයිබෝවන්, good afternoon. කොහොමද ඒය කියලක විදිහට මොන දවල් දෙක වෙනකොට මගෙනවා මේ පැත්තට කියලවන් කියවන ඒ වගේම ඇවිල්ල තමයි ඉන්න. ඉතින් ඔන්න සුපුරුදු විදිහටම ලස්සන කතා ගොඩක් තියෙනවා, රස කතා ගොඩක් තියෙනවා, ඒවගේම ලස්සනම ලස්සන සිින්දු ගොඩකුත් අද මංගාව තියෙනවා. ඒ වගේම අද දවස විශේෂයි බදාද කියලා කියන වා දන්න අපේ ප්ලේලිස්ට් එක වෙනස් වෙනු කලසික් සිින්දු තමයි ඉතින් අදවාට අහන්න තියෙන්නේ නේද. ඉතින් ඔන්න එක නිසා මෙමතර කෝල් එකක් දෙන්න 01 1 2 5 10 5 10 එහෙමත් නැත්නම් 0718 8939 3 ඔයාට පුළුවන් මේ පැත්තට WhatsApp message එකක් එවන්න. එවකේ www.supremeradio.lk අපේ වෙබ්සයිට් එකෙන් ඔයාට පුළුවන් අපිව ඔන්ලයින් අහන්න. එවකේ මම මේ වෙලාවේ TikTok

ලයිව් එකක් ඇවිල්ලයි ඉන්නේ. ඉතින් ඒක නිසාට මතක් කරන අපේ ලයිව් එක පැත්තටත් එන්න කියලා. එළඟ ඉතින් සුපුරුදු විදිහට සින්දු කැෆේ වැඩ ටික පටන් ගන්න තමයි ලෑස්ති වෙන්නේ. හවස 4 වෙනකම් මා වහගෙන ඉන්න. 2:02 වෙනාඩිය 8යි දැන්. මන්නේ මේෂා.

0: සුප්‍රීම් රේඩියෝ මේක සුපිරියා.
1: කම්මැලි හිතුනොත් ඇයි මම මේ වැඩේ කරන්න පටන් ගත්ත කියලා කල්පනා කරන්න. එතකොට අවශ්‍ය ශක්තිය අනිවාර්යෙන්ම ඔයාට ලැබෙයි. සිහින දිනන ජයග්‍රාහි දවසකට පාර කියන්නේ එන්.එල්.බී. සුබ දවසක්.
2: සුබ දවසක්.
1: අලුත් වෙලා.
2: පහසු වෙලා.
3: පැඩි පැඩි වෙලා.
2: අංක එකයි ලග්න එකයි.
1: සියයක්ම ඔබ යතේ.
2: අංක දෙකක් ගැලපුණාම.
1: රුපියල් 1000ක්ම අතේ.
2: අංක දෙකයි ලග්න එකයි.
1: 2500ක් අතේ. අංක තුනට.
2: 50000.
1: ප්‍රවර්ධන අංකයට රුපියල් 25000.
2: අංක තුනයි ලග්න එකයි. 105ද ඉලෙක්ට්‍රික් බයික් එකද.
1: කැමති එකක් අපේ අතේ. සුබ දවසක්.
4: දවස සුබයි සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය
5: 89.1 89.3 Supreme Radio.

0: සුප්‍රීම් රේඩියෝ
1: වෙලාමතක් කරන්නම් දවල් දෙකයි විනාඩි 16යි.
2: දශක පහක් පුරා පිත්තල භාණ්ඩකරණයේ ශ්‍රී ලංකේ ජනතා විශ්වාසයෙන් දෙනෝ. කිරිපත් ගොඩ, චාන්නික බ්‍රාස් ස්ටේනස්, සරුමේරෝ දොරලෝ පිත්තල පහන් ඇතුළු සියලුම පිත්තල අවශ්‍යතාවයන් වෙනුවෙන් චාන්නික බ්‍රාස් ස්ටේනස් නුවර පාර කිරිපත් ගොඩ.
3: උසස්ම තත්ත්වයේ අත්‍යවශ්‍ය භාණ්ඩ දෙවෙනේ අඩුම මිලට ගත හැකි නවතම සුපිරි වෙළඳ සල් ජාලය කසාගල ග්‍රීන් සුපර්. ශාකා, මාතලේ අතුරුගිරිය කඩුවිල ගණේමුල්ල නාරම්මල සහ ගම්පොළ.
4: අපි දැන් ඇවිල්ලින්නේ කාර්ය බහුල නගරයකට. කට්ටිය දවල් 12ට මොකද කරන්න කියලා අපි සමීක්ෂණයක් කරනවා. ඔව් කෙනෙක් මේ පැත්තට එනවා. අපි යගේ නහලා බලමු මොකද කරන්න කියලා. හා හා. අයි බෝන් අංකල් දවල් 12ට ඔයා මොනවද කරන්නේ?
5: අනිත් අය කරන එකම තමා පුට.
4: හරි. තව කෙනෙක් එනවා. අපි එයාගෙන්වත් අහලා බලමු දවල් 12ට මොකද කරන්න කියලා. මේ නංගි දවල් 12ට ඔයා මොකද කරන්නේ?
1: අයියෝ අයියා. අතන මෙතන කවුරුත් දවල් 12ට අහන්නේ සුපිරි රේඩියෝ ලන්ච් බ්‍රේක් නේ.
6: අතන මෙතන කොතනත් සතියේ දවස් පහම දවල් 12ට අහන්නේ
1: සුප්‍රීම් ලන්ච් බ්‍රේක් තමයි.
7: සුප්‍රීම් ලන්ච් බ්‍රේක් with Mac.
8: The welcome show.
9: ඇහෙන අහන කතා අතර රස කතා ඇහෙන පැය තුන.
10: පෘතුගීසීන්ගේ ලංකාවේ ආක්‍රමණයත් එක්ක සිදුවුණු ප්‍රබලතම සටනක්නේ දන්තුරේ සටන කියලා කියන්නේ. දන්තුරේ සටන මෙහෙවුවේ දෙවන රාජසිංහ රජතුමානේ. දෙවන රාජසිංහ රජතුමාගේ අසීමාන්තික යුද්ධ බලය සහ ඒ උපක්‍රමශීලීත්වය ලාංකේය රජවංශයේ ඉතාමත් විශිෂ්ට විදිහට ලේවිලා තියෙන ඉතිහාසයක්. හරි. රජතුමා සටනට යනකොට දොඩම්වෙල ශ්‍රීනාථ දේවාලය බාරහාර වෙලා තියෙනවා සටන ජයග්‍රහණ කරන්න උදව් කරන්න කියලා. කිව්ව වගේම දෙවන රාජසිංහ රජතුමාට ඉතිහාසයේ නොවූ පරාජයක් අත්කර දෙන්න පුළුවන්කමක් ලැබෙනවා පෘතුගීසින්ට මේ දන්තුරේ සටනේදී.
11: මේ වගේ කතා අහන්න සතියේ දිනවල උදේ 7ට
8: The Welcome Show.
12: අසු නවයයි එක. Supreme Radio.

0: ¡Vinitiera! ¡Dang! ¡Topita hondana ninde hai! ¡Topita! ¡Vinitiera anda timune! ¡Mage mas master ne me yago! ¡Mage! ¡Mage daru petao! ¡Unui! ¡Mage gani! ¡Mage palayatulo na dala! ¡Palate vinitiera piao! ¡Eh! ¡Pasa! ¡Topio coa! ¡Ahandro pasi gila! ¡Budu yao!
1: මම කීප විටක් දැක තිනා මේ ළමයාව ටවුන් එකේදී. මම තොරතුරු සොයාගත්තා. ඊට පස්සේ තමයි මම කෙලිම තීරණය කළේ මේ කෙලිම ඇවිත් වැඩි හිටිය මුණ ගැහෙන්න. මම කැමතියි යාව කසාද බඳින්න.
2: මට කිසි කලක ශ්‍රේෂ්ඨ මිතුරන් මුණ ගැසී නැහැ. එහෙත් මට ශ්‍රේෂ්ඨ සතුරෙකු මුණ ගැසී තිබෙනවා. අපි තාම සාකච්ඡා කරන්නේ පිළිනු වෙච්ච දේ. අලුත් තත්ත්වයේ ඊට වඩා හුඟක් වෙනස්.
3: සඳර සූමේ ආපං උඹ එකිව මගෙන් බේරගත්තා. ඒ වුණත් බං ඒක උඹෙන් උදව්වක් ඉල්ලුවා. ඒකිගේ ජීවිතේ බාරගන්නයි කියලා. උඹට ඒක කරන්න බැරුව ගියා. මොකද උඹ තාම පොඩි එකෙක්. උඹ පොඩි වුණාට බයಾದරි මහලු කුයි බං
4: ඒ ඩෙන්ටි විසිකා දැව වෙනස්
5: අපේක බයික් එකේ ඉස්සුවා වගේම තම උට ගහපු එකත් වැරද්ද. අය වචනකින්වත් ප්‍රශ්න තියාගන්න එපා හොඳේ. මං අපේ ගාගෙන බලා ගන්න. හම්බලා කොහෙද හරි හම්බලා ගහ ගන්නව හැම නෙමෙයි. මුදේ නායමත් පැටලුනොත් දෙන්නටම ගහන. යන්න පුළුවන්. කොහොමද ඔගේ කතාව?
3: පට්ට පොරක්.
6: මං හිතන්නේ කලින් ප්ලේ වෙච්ච වොයිස් කට් එක වාට ඇහෙනකොට ඒ දෙබස් ඒ රූපය ඒ චිත්‍රපට එක දිගට මැවිලා පේන්න ගත්තා නේද? ඒ හඬ කාගෙද කියලා මම හිතන්නේ ඔයා දන්නවා ඒ කවුද කියලා. ඒ තමයි ජැක්සන් ඇන්තනි මහත්මයා. ඉතින් අද විශේෂ දවසක්. මොකද ජැක්සන් ඇන්තනි මහත්මයා කියලා කියන්නේ අපේ රටේ හිටපු අති දක්ෂ රංගන ශිල්පියෙක්, චිත්‍රපට අධ්‍යක්ෂකවරයෙක්, ඒ වගේම තිරපිටපත රචකයෙක්, රූපවාහිනී වැඩසටහන් ඉදිරිපත් කරන්නෙක්, ඒ වගේම ගායකයෙක්, මාධ්‍යවේදියෙක්, ගීපද රචකයෙක්, පුවත්පත් කලාවේදියෙක්, චිත්‍ර ශිල්පියෙක්, ඒ වගේම නවකතාකරුවෙක්, ඉතිහාසඥයෙක්. ඉතින් මේ වගේ එකිනෙකට වෙනස් භූමිකා ගණනාවක් ඔස්සේ අපේ රටේ රසිකයන්ට සමීප වෙච්ච කෙනෙක් තමයි ජැක්සන් ඇන්තනි මහත්මයා කියලා කියන්නේ. ඉතින් එතුමා ලාංකීය කලා ශ්‍රේෂ්ඨය තුළ බිහිවෙච්ච අග්‍රගණ්‍ය නිර්මාණකරුවෙක්. ඉතින් අද විශේෂ දවසක් කියලා මං ඔයාලට කලින්ම කිව්වා. ඉතින් අද ජූලි මාසේ 8 වෙනිදා. ඒ කියන්නේ අද වගේ දවසක තමයි එතුමා මේ ලෝකෙට ඉපදුනේ 1958 ජූලියට. ඉතින් එතුමාගේ නම තමයි ගානකේ ජෝසප් මල්සි ජැක්සන් ඇන්තනි. එහෙමත් නැත්නම් සකල කලා සක්විති ජැක්සන් ඇන්තනි මහත්මයා. ඉතින් අද අවාසනාවට එතුමා ජීවතුන් අතර නැහැ. අද එතුමාගේ 68 වෙනි උපන්දිනය තමයි. ඉතින් අද එතුමා ජීවතුන් අතර හිටියානම් සමරන්නේ. 1993 වර්ෂයේදී ගුරු ගෙදර සිනමාපටයෙන් තමයි සුනන්දගේ චරිතය තමයි එතුමා ඉස්සරහම නිරූපණය කරේ. ඉතින් ඒ චිත්‍රපටයෙන් තමයි සිනමාවට එතුමා පිවිසෙන්නේ. ඉතින් එතන ඉඳලම සිනමාපට 30කට අධික ප්‍රමාණයකට එතුමා සිය රංගන දායකත්වය ලබා දුන්නා. බවදුක, විසිතල, කිනියාවි සහ ගිනිකෙලි, අස්වැසුම, අක්නිදහනය, ඒ වගේම මිල්ලෙසොයා, සූරි යාරණ, ගරිලා මාකටින්, කුසපබා, ප්‍රවේගයේ ගරසර්ප, මේ වගේ චිත්‍රපට ගණනාවකට එතුමා විශිෂ්ට රංගන ප්‍රතිභාවෙන් හැදවුණු නිර්මාණ ගොඩක් චරිත ගොඩක් ලබා දුන්නා. 1994 තිරගත වෙච්ච ජූලියට්ගේ භූමිකාව තමයි එතුමාගේ ප්‍රථම චිත්‍රපට අධ්‍යක්ෂණය. ඊට පස්සේ 2008 වසරේදී අබා සිනමාපටය, 2015 තිරගත වෙච්ච ඇඩ්‍රස් නෑ සිනමාපටයත් එතුමාගේ අධ්‍යක්ෂණය නිර්මාණය වෙච්ච චිත්‍රපට. ඉතින් ඒ වගේ තමයි කොච්චර කාලයක් කියත් අති දක්ෂ කලාකරුවෙක් එතුමාගේ ඒ හඬ ඒ එතුමාගේ රීප්ලේස්මන්ට් කරන්න කෙනෙක් නැහැ ලංකාවේ. ඒ වගේ දක්ෂ කෙනෙක් තමයි ජැක්සන් ඇන්තනි මහත්මයා කියලා කියන්නේ. ඉතින් එතුමාට අපි නිවන් සුවය ප්‍රාර්ථනා කරනවා. ජැක්සන් ඇන්තනි මහත්මයා ගැන කතා කරපු නිසාම මට හිතුණා එතුමාගේ සින්දුවකුත් ඇහුවොත් හොඳයි කියලා. හවස 4 වෙනකන් ඇහගෙන ඉන්න. දවල් 2:26 දැන් වෙලාවා.

0: 89.1 Supreme Radio.
1: වාර්තා පිට වාර්තා තබන කෝටි අටේ NLB ධනරිතහනේ නුතුරයියේ රුපියල් කෝටි 13.9 අත ඉක්ම වූ දැවැන්ත සුපිරිතයාග ලබා දෙමින් රටේ සංවර්ධනයට දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතියේ මහත්ම සම්පත ධන නිධානය බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්.
2: හැමදේකම එක වගේ නෙවෙයි. ලාඕචි පරම්පරා ගණනාවක් විශ්වාසයෙන් තෝරන එදා වගේ අදත් නොවෙනස් වූ තේ රසය. ඔබත් අදම ලාඕචි ගන්න. Happening evening drive එක
3: lead කරලා
4: ඔබ ඉන්නේ කොහෙද කියලා
5: වරු කියනවා ඉතින් ඒ මාත් උඹලට වරු කියන්න බෑනේ
6: බොනි කර තරුවක් තමත් බොනි කර තරුවක්
2: back to back සින්දු අහන්න
7: let's go
8: every weekday at 4 PM in Porto with Ashi Ali
9: ඩෙංගු මාරාන්තිකයි දැනුවත් වී වලකනමු.
2: ඔබට හෝ ඔබේ පවුලේ අයෙකුට පැය 48කට වඩා වැඩි කාලයක් උණ පවතින්නේ නම් වහාම සුදුසුකම් ලත් වෛද්‍යවරයෙකු හමු වී ප්‍රතිකාර ලබා ගන්න. විශේෂයෙන් ගර්භණී මව්වරුන්, කුඩා දරුවන්, වයස්ගත පුද්ගලයින් සහ වෙනත් නිදන්ගත රෝග ඇති පුද්ගලයින් උණ වැළඳුණු වහාම ඉක්මන් වෛද්‍ය ප්‍රතිකාරවලට යොමු වන්න.
9: මෙය සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේ පණිවිඩයකි.
0: 89.1 Supreme Radio. Supreme Radio. Supreme Radio. Supreme Radio. Supreme Radio. Supreme Radio. Supreme Radio.

0: 89.3 සුප්‍රීම් රේඩියෝ
1: ද වෙලාව දක්කරනම් දවල් දෙකයි වෙනාඩි 44යි.
2: උසස් මුදත්වේ අත්‍යවශ්‍ය භාණ්ඩ දිවයිනේ අඩුම මිලට ගත හැකි නවතම සුපිරි වෙළඳ සල්චාලය කසාගල ග්‍රීන් සුෆා ශාකා මාතලේ අතුරුගිරිය කඩුවෙල ගණේමුල්ල නාරම්මල සාගම්පල කසාගල සමූහ ව්‍යාපාර හා සම්බන්ධ වන්න අමතන්න 01112 864 012 සමුරු බලක බදක්කම් කුසලාන පාසල් නිල ලාංඡන අකුරු සහ මෝස්තර කැපීම දැන් නවීන ලේසර් තාක්ෂණයෙන් හොඳම නිමාවකින් බෙල්ලන්විල ඔප්නිම් ප්‍රොඩක්ෂන්ස් වෙතින් අමතන්න 0678 611 22 ලෝකයේ තවත් දවසකට අවදි වුණා. ලක්ෂ ගානක වතුර කේතල් රත් වෙන්න පටන් ගත්තා. උදේට හදපු තේ කෝප්ප එක උගුරට හිස් වුණා. කලබලෙන් හැමදේම පටන් ගන්න උදෑසන එක දෙයකට විතර මිනිස්සු කලබල නැතුවම වටුණා.
3: The welcome show.
1: I work for the Sanakavala with the Sanahana.
3: Supreme Radio, the welcome show.
2: Satya Davas Pahima. Uday Hatata.
3: The welcome show.
1: Anugrahaya.
4: Vartha Pita Vartha Thambame Koti Ate NLB Tanadithane Lutraiye Rupyal Koti Dahatula Name Ata Ikma Vu Devanta Supirithya Galabadimin Rate Sangvardhaneta Devanta Shaktiyak Vemin Obat Dinawa Ratat Dinawana Jatiye Mahatana Sampatha Tanadithane Viladigena Obat Koti Patiyaku Wan.
5: Navina Takshanayen. නියම බරට සරිලන ගණකම් ප්‍රමාණ සඳහන් කර අපේම රටේ නිපදවන GI බොක්ස් බානම් මෙල්වා.
6: මෙල්වා එක ලංකාවේ එක අපේම එක.
7: ලොව සුන්දරතම පාරාදීසේ.
1: මන බැඳුණු ඇස නොගැටුණු තැන් සොයා උතුම්ම යම් සත්‍යයක්.
7: Travel with Supreme.
1: සතිය දවස් පහේම
8: The Welcome Show අහන්න.
9: 89.1 89.3
6: Supreme Radio.

දවල් දෙකයි වෙනාඩී පනහයි දැන් වෙලා මෙමයි විනාඩියත් හර හරියට කියන්න ඕනේ මං හරියටම 49යි කියනකොටම ටග්ගන පනහුණේ මං ටග්ගන 50යි කියලා කිව්වා. මේ හැබැයි මම වෙලාවල් ගැන කතා කරනකොට සමහරක් දේවල් තියෙනවා අන්තිම වෙරකන් අන්තිම වෙලාවට එනකන් අපිට ඇත්තටම හිතා ගන්න බෑ මොනවයි මොනවා වේද කියලා. සමහරක් වෙලට අපි හිතන් ඉනවා රයිට් දැන් මේ ටීම් දෙකක් ගත්තත් මොන හරි හරි මේ ක්‍රිකට් ගමක උදාහරණයක් විදිහට අරගොල්ලෝ තමයි දිනන්නේ බලන්නකෝ බලන්නකෝ මේ ලකුණු ගහගලා තියෙන්නේ දැන් අරගොල්ලෝ තමයි දිනන්නේ එහෙමම කියලා. හැබැයි මැච් එක අන්තිම වෙනකොට එක ලකුණක් එක බෝලයක් ඇති කණිපිට පෙරලන නේද ඒක තප්පරයක් ඇති මැච් එක මනිප් පැත්ත හැරෙන ඒ වගේ වැඩක් ඔන්න ඊයේ වුණා. කොහෙද ක්‍රිකට් වල නෑ ක්‍රිකට් වල නෙමෙයි FIFA වල තමයි එහෙම දෙයක් සිද්ධ වුනේ. දැන් මේ දවස්වල FIFA තියෙනවා කියලා දන්නවා ලොකු කුසලාන පාපන්දු ඉතිහාසයේ අමතක නොවන සුපිරි පෙරලියක් ඔන්න ඊයේ සිද්ධ වුණා. ඒ තමයි ඊජිප්තුවට එරෙහිව ගෝල 3-2ක ඇදහිය නොහැකි ජයග්‍රහණයක් ලබා ගන්න වත්මන් ලොක්ෂෝර ආජෙන්ටිනාව ඔන්න ඊයේ සමත් වුණා. ඉතින් මේ ආජෙන්ටිනාවට ගොඩක් අවදානෙ යන හේතුව තමයි දැන් පහුගිය දවස් දෙකේම නෙයිමාර් එතකොට රොනාල්ඩෝ මේගොල්ලෝ ලෙජන්ඩ්ස්ලානේ ඒගොල්ලන්ගේ අන්තිම ලෝක කුසලානේ පාපන්දු කුසලානේ තමයි මේ 2026 FIFA කුසලානේ. ඉතින් ඉතින් පස්සේ ඒගොල්ලන් ආයේ ලෝක කුසලානේකට සෙල්ලම් කරන්නේ නැහැ කියලා කියලා තිබ්බ. හැබැයි හිතුවක් නැති විදිහට ඒගොල්ලන්ට ඒ හීනේ අහිමි වුණා නේද අන්තිම කුසලානේදී කුසලානයක් ගන්න. ඉතින් ට්‍රයි එකක් දෙන්න දුන්නට ඉතින් හම්බුනේ නැහැ. ඉතින් මෙසීට ලොකු අවධානයක් ගිහිලා තිබ්බ. බලමු මෙසි මොනවා වෙයිද මෙසීට ආජෙන්ටිනාවට මොනවා වෙයිද කියලා ලොකු අවධානයක් ගිහිලා තිබ්බ. හැබැයි කොහොම හරි කමක් නැහැ. ඔන්න ඊයේ ඇට්ලන්ටා ක්‍රීඩාංගණයේ පැවතිච්ච මේ තරගයේ අන්තිම විනාඩි 11ට එනකොට ආජෙන්ටිනාව දැන් අන්තිම විනාඩි 11ට එනකොටත් ආජෙන්ටිනාව කිසිම ගෝලයක් වාර්තා කරලා තිබ්බේ නැහැ. ජිත්තුව ගෝල දෙකක් වාර්තා කළා තිබ්බා. හැබැයි කොහොම හරි තරගයේ මුල් භාගයේ වැඩ පෙන්නුවේ නැතත් අන්තිම මොහොතේදී ඉබ්‍රාහිම් ගහනවා හිසෙන් සුපිරි ගෝලයක් නේද? ඔන්න ඊට පස්සේ තමයි ඊජිප්තුව පෙරමුණ ගත්තේ. තරගයේ ඊට පස්සේ 15 වෙනි විනාඩියේදී යසර් ඉබ්‍රාහිම් හිසෙන් එක සුපිරි ගෝලයක් වර්තා කරනවා. ඊට පස්සේ තමයි ආජෙන්ටිනාව ලැබිච්ච අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්න පළවෙනි ගෝලය. ඒ විදිහට දෙවෙනි ගෝලය ගන්නවා අපේ මෙස්සි. ඊට පස්සේ තුන්වෙනි ගෝලය ගන්න හම්බ වෙන්නේ නැහැ පළවෙනි පැයේදී. ඒක අමතර කාලයක් හම්බෙනවනේ ඒගොල්ලන්ට. මොකද තරගේ සම වෙනවා නේද? 79 වෙනි විනාඩියේ තමයි ක්‍රිස්ටියන් රොමෙලෝ මුලින්ම ආජෙන්ටිනාවේ පළවෙනි ගෝලය වාර්තා කරන්නේ. ඊට පස්සේ 83 වෙනි විනාඩියේදී මෙසි දෙවෙනි ගෝලය වාර්තා කරනවා. ඊට පස්සේ ඔන්න ගෝල දෙකට දෙකක් තරගේ සම වෙනවා. ඊට පස්සේ ආජෙන්ටිනාව ඔන්න වැඩ පටන් ගන්නවා නේද? අතිරේක කාලයේදී, ඒ කියන්නේ 92 විනාඩියේදී තමයි ඔන්න තුන්වෙනි ගෝලය වාර්තා කරලා එන්සෝ ෆර්නෑන්ඩස් තමයි හිසෙන් ප්‍රහාරයක් කරලා ඓතිහාසික ගෝලයක් වාර්තා කරලා තරගේ ජය තහවුරු කරගත්තා. ඉතින් මේ ගෝලය ලෝක කුසලාන ඉතිහාසයේ වාර්තා වෙච්ච 3000 වැනි ගෝලය. 3000 වැනි ගෝලය විදිහට තමයි සටහන් වෙන්නේ. අන්තිම මොහොත වෙනකන් නේද? අර බලාපොරොත්තු වුණත් අපිට තියාගන්න පුළුවන් අන්තිම මොහොත වෙනකන් නේද? ඒක නිසා කිසිම දෙයක් මුලින් ජජ් කරන්න හදන්න එපා. ඉවර වෙනකන් ඉවසීමෙන් බලාගෙන ඉන්න. හරි, අපි යනවා දැන් සින්දුවක් අහන්න. හවස 4 වෙනකන් මාව අහගෙන ඉන්න. දවල් 2:53යි දැන්.

0: సింధు కెఫే.
1: හවස්තුනයි විනාඩි 7යි දැන් වෙලාව. ඉතින් ඔන්න දෙවනි පැය පටන් ගත්ත නිසා මම ඉක්මනට යනවා අපේ TikTok live එක පැත්තට. එපති යාළුවෝ ටික එකතු කරගන්න. සුපටුද විදිහට අද මගේ live එකේ පළවෙනි comment එක සඳු තමයි දාලා තියෙන්නේ. ඉතින් ඔන්න සඳු සමරසේකර ඔයාව තමයි ඉස්සල්ලාම එකතු කරගන්නේ. ජයන්ස් ඉන්නවා, අසංක පතිරණ ඉන්නවා, ඊට පස්සේ RP comment වලින් අපිත් එකතු වෙලා ඉන්නවා, රොමා ඉන්නවා, දුමියා ඉන්නවා, ශ්‍රියාම් ඉන්නවා, වෙනු ඉන්නවා, අපේ ගිෂු ඉන්නවා, කෑගල්ලෙන් අංජුනී ඉන්නවා, ඒ වගේම නිල්මිනි, නිෂා, රාහුල්, එතකම දුරේෂ් ඉන්නවා, කඩියා ඉන්නවා, කුවෙට්වලින් ෆ්‍රෑන්ක් ඉන්නවා, මෙවන් සීෂල්ස් වලින් ඉන්නවා, නිමේෂ් ඉන්නවා, ඒ වගේම කුණා යුකේ වලින් ඉන්නවා, කෙවින් ඉන්නවා, එස්එල් ඩිලන් ඉන්නවා, එතකම

ඉෂාන ඉන්නවා, දුලිප් අසංක ඉන්නවා, දුලිප් ඉන්නවා, ශන්දි ඉන්නවා, දමිත ඉන්නවා. ඒත් එක්කම අපේ සාශ්වත් හිරද මේ ගොඩක් ආදරෙන් එකතු කර ගන්නවා. සාශ් බලන් ඉන්න මාව කියන්නේ, මාව කියන්නේ, මාව කියන්නේ නාටියන්ට කිව්වා. හරි, මේ විදිහට තමයි යාළුවෝ ටික ඉන්නේ. මේ කට්ටිය එකතු කරගෙන මට කතා කරපු යාළුවෙකුත් ඉන්නවා. ඒවත් ගොඩක් ආදරෙන් මතක් කරන්න ඕනේ. මම මෙතනට ඇවිල්ලා ඉඳගත ගමම මට යාගින් තමයි කෝල් එක ආවේ. මම යනවා වලස් මොල්ලට. වලස් මොල්ල බෙලියත්ත පාරේ ප්‍රේමසිරි මෝටර්ස් එකේ මට පුෂ්පිකා කතා කළා. ප්‍රේමසිරි වයි චූටි පුතා පන්සිලු වයි චූටි දුව පහන්දි වයි ලස්සනම ලස්සන සින්දුවකට එකතු කරගන්න කියලා මට කිව්වා. ඔන්න එනම් අපේ පුෂ්පිකාවයි යාගේ අලෝ ටිකයි යාගේ ෆැමිලි මෙම්බර්ස්ලවයි හැම කෙනෙක්ම එකතු කරගෙන වට්ස්ඇප් එකේ කට්ටියවත් මතක් කරන්න ඕනේ. නැත්තම් ඒගොල්ලෝ බලනෝනේ ඇයි අපි මතක් කරන්නේ නැත්තේ කියලා. රයිට්, මොරටුවට යන්න ඕනේ. මොරටුව ලක්ෂාන් පැන්ට්‍රි කබඩ් එකේ සෙට් එක එකතු කරගන්න කියලා මැසේජ් එකක් එවලා තියෙනවා. රන්දික, මදුව, ලක්ෂාන්, අසංක මේ කට්ටිය තමයි ඉන්නේ. එනවා මේ සෙට් එක එකතු කරගන්නවා. ඊට පස්සේ ඒ සේරුවා වෙලින් කෙඩියේ සමර් සිංහ ඉන්නවා. මඩපාදින් ලක්ෂ්මන් ඉන්නවා. ලක්ෂ්මන්වත් ඔන්න ගොඩක් ආදරෙන් එකතු කරගන්නවා ඊළඟ සින්දුවට. හරි, මේ විතර තමයි අපේ යාළුව සෙට් එක ඉන්නේ. එහෙනම් ඉතින් මට කතා කරපු යාළුවන්වයි ලයිව් එකේ ඉන්න යාළුව හැම කෙනෙක්වමයි මට වට්ස්ඇප් එකට මැසේජ් කරපු යාළුවන්වයි හැම කෙනෙක්ම එකතු කරගෙන අපි යනවා සින්දුවක් අහන්න.

0: සුප්‍රීම් රේඩියෝ මේක සුපිරියක්.
1: කම්මැලි හිතුනොත් ඇයි මම මේ වැඩේ කරන්න පටන් ගත්තේ කියලා කල්පනා කරන්න. එතකොට අවශ්‍ය ශක්තිය අනිවාර්යයෙන්ම ඔයාට ලැබෙයි. සිහින දිනන ජයග්‍රාහී දවසකට පාර කියන්නේ එන්එල්වී සුබ දවසක්.
2: සුබ දවසක්.
3: අලුත් වෙලා.
2: පහසු වෙලා.
3: තෑගි
2: පැඩි වෙලා. අංක එකයි ලග්න එකයි.
3: 100ක්ම ඔබ යතේ.
2: අංක දෙකක් ගැලපුණාම.
3: රුපියල් 1000ක්ම අතේ.
2: අංක දෙකයි ලග්න එකයි.
3: 2500ක් අතේ. අංක තුනට.
2: 50000.
3: ප්‍රවර්ධන අංකයට. රුපියල් 25000.
2: අංක තුනයි ලග්න එකයි. 105ද ඉලෙක්ට්‍රික් බයික් එකද.
3: කැමති එකක් අපේ අතේ. සුබ දවසක්.
4: දවස සුබයි සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය
5: 89.1 89.3 Supreme Radio.

0: හැමදේකම එක වගේ නෙවෙයි. ලාඕචි පරම්පරා ගණනාවක් විශ්වාසයෙන් තෝරන ඉතා වගේ අදත් නොවෙන සූතේ රසය. ඔබත් අතම ලාඕචි ගන්න.
1: ජීවිතේ වෙනසක් හොයන ඔබට
2: පරණමේ පෘථිවියට අමතර හිතන්නකෝ තව කොයි
3: හරි හිතට ශක්තිය
1: සිරුරට සුවය
4: ඇති වෙන්න නිකන් ඇති වෙන්න ජානන හේතු බලපාන
3: ලස්සනට ඉන්න අලුත් රහස්
5: සමහර අය කියන්නේ කැමති ෆැන්සි කලර්ස් වලට සමහර අය රිච්
6: කලර්ස් කුල පිළිකේම
7: කියා පොඩි රෙසිපි තියෙනවා එතකොට උදෑසන ආහාරයට
3: මේ හැමදේම එකම තැනකින් දැනගන්න
6: ජීවිතේ ලස්සන කරන හොඳම තැන
3: සුප්‍රීම් ලයිෆ්ස්ටයිල් විත් මනීෂා සතිය දවස් පහේම උදේ The Welcome Show. ඇහෙන අහන කතා අතර රස කතා ඇහෙන පැය තුන.
8: පෘතුගීසීන්ගේ ලංකාවේ ආක්‍රමණයත් එක්ක සිදුවුණු ප්‍රබලතම සටනක්නේ දන්තුරේ සටන කියලා කියන්නේ. දන්තුරේ සටන මෙහෙවුවේ දෙවන රාජසිංහ රජතුමානේ. දෙවන රාජසිංහ රජතුමාගේ අසීමාන්තික යුද්ධ බලය සහ ඒ උපක්‍රමශීලීත්වය ලාංකේය රජවංශයේ ඉතාමත් විශිෂ්ට විදිහට ලේවිලා තියෙන ඉතිහාසයක්. හරි. රජතුමා සටනට යනකොට දොඩම්වෙල ශ්‍රීනාථ දේවාලය බාරහාර වෙලා තියෙනවා සටන ජයග්‍රහණ කරන්න උදව් කරන්න කියලා. කිව්ව වගේම දෙවන රාජසිංහ රජතුමාට ඉතිහාසයේ නොවූ පරාජයක් අත්කර දෙන්න පුළුවන්කමක් ලැබෙනවා පෘතුගීසින්ට මේ දන්තුරේ සටනේදී.
3: ඒ වගේ කතා අහන්න සතියේ දිනවල උදේ 7ට The Welcome Show. Supreme Radio.

0: හවස තුනයි විනාඩි 23යි දැන් වෙලාව. ඉස්සරහට එන තියෙන අලුත් ඇනිමේෂන් වැඩක් ගැන තමයි ඔබට මේ වෙලාවේ මතක් කරන්න ලෑස්ති වෙන්නේ. රයිට්, මොකද්ද මේ ඇනිමේෂන් වැඩේ? ඒ තමයි Avatar Aang, එහෙම නැත්නම් The Last Airbender. දැන් දන්නවා මොකද්ද කියන්නේ. The Last Airbender කිව්ව ගමන් මතක් වුණා ඔයාට. නැත්නම් Avatar කිව්ව ගමන් අපිට මතක් වෙන්නේ අපි දන්න වෙන Avatar කෙනෙක්නේ. Avatar සොදෙන්නෙක් ඉන්නවනේ නේද? හරි, ඉතින් කොහොම හරි The Last Airbender චිත්‍රපටිය ජූනි මාසේ 25 වෙනිදා ඔන්න රිලීස් වෙනවා Paramount ඔස්සේ. ඉතින් ඔන්න ඔයාට පුළුවන් මෙනිල වශයෙන් තමයි මේක නිවේදනය කරලා තියෙන්නේ. ඉතින් මුලින්ම මේ චිත්‍රපටිය ඔක්තෝබර් මාසේ 9 වෙනිදා තමයි රිලීස් කරන්න මේගොල්ලෝ ප්ලෑන් කරලා තිබ්බේ. කොහොම හරි මේ නෝටි වැඩක් වෙලා තියෙනවා. හරිද, මේ අවුරුද්දේ අප්‍රේල් මාසේ මුළු චිත්‍රපටියම මේ ලීක් වෙලා තියෙනවා. ඉතින් යන්නේ හේතු නිසා තමයි මේගොල්ලන් ජූලි මාසේ 25 නිල වශයෙන් නිකුත් කරනවා කිය තීරණයට ඇවිල්ලා තියෙන්නේ. ඉතින් කොහොම හරි මේ චිත්‍රපටිය Avatar The Last Airbender මේ කතා මාලාවේ ඉන්න චරිතවල වැඩි හිටි අවධියට ආවට පස්සේ සිද්ධ වෙන සිදුවීම් මාලාවක් අල්ලලා තමයි මේ ෆිල්ම් එක නිර්මාණය කරලා තියෙන්නේ. ඉතින් ඒ වගේම මේ ෆිල්ම් එකේ එරික්, එහෙම නැත්නම් එරික් ඇන්ක්, එහෙමත් නැත්නම් ඒ වගේම ජෙසිකා මැටන් කටාර විදිහටත්, රෝමන් සරගෝසා සෝකා විදිහටත් ඔන්න හඬ දායකත්වය ලබා දෙනවා මේ චරිතවලට. හැබැයි ඉතින් කොහොම හරි අපි බලලා තියෙන්නේ පොඩි කාලේ තිබ්බ ඒ ෆිල්ම් එකනේ. දැන් මෙතන මේගොල්ලෝ වැඩි හිටි තත්ත්වයට පත් වෙච්ච ඒ හරහා තමයි ලස්සනට කතාව ගොඩනගලා තියෙන්නේ. ඉතින් සංස්කෘතිය වඳ වීගෙන යාමෙන් බේරා ගන්න ඇන්ග් දරන උත්සාහය තමයි මේ චිත්‍රපටයේ ප්‍රධාන කතා තේමාව විදිහට අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ. හරි, ඉතින් ඔන්න ඔය විදිහට ජූලි මාසයේ 25 වෙනිදා පස්සේ අපිට ඔන්න Avatar Aang The Last Airbender චිත්‍රපටිය බලා ගන්න පුළුවන්. හරි, එහෙනම් ඔය කතාවත් එක්ක අපි යමු සින්දුවක් අහන්න. මං කල්පනා කරේ හින්දි සින්දුවක් අහනවාද කියලා. ඔව්, හින්දි සින්දුවක් අහමු. අපි ඇහුවෙම නෑනේ. හවස 3යි වෙනාඩි 25යි දැන්.
1: Sindhu Cafe. Sindhu Cafe.

0: 89.1 සුප්‍රීම් රේඩියෝ
1: හවසදුනයි වෙනට තිස්ස කයිදැන් දශක පහත් පුර අපිත්තල බාණ්ඩ කරණේ ශ්‍රී ලංකේ ජනතා විශ්වාසය දෙනෝ කිරිපත් ගොඩ චාලික බ්‍රස්ටීන සරුනේරු දොරලො පිත්තල පහන් ඇතුළු සියලුම පිත්තල අවශ්‍යතාවයන් වෙනුවෙන් චාලික බ්‍රස්ටීනස් නුවර පාර කිරිපත් ගොඩ හැම දෙයකම එක වගේ නෙවෙයි ලාඕචි පරම්පරා ගණනාවක් විශ්වාසයෙන් තෝරන එදා වගේ අදත් නොවෙනස් වූ තේ රසය ඔබත් අදම ලාඕචි ගන්න
2: ලෝකය තවත් දවසකට අවදි වුණා. ලක්ෂ ගානක වතුර කේතල් රත් වෙන්න පටන් ගත්තා. උදේට හදපු තේ කෝප්ප එක උගුරට හිස් වුණා. කලබලෙන් හැමදේම පටන් ගන්න උදෑසන එක දෙයකට විතරක් මිනිස්සු කලබල නැතුවම වටුණා.
3: The welcome show.
1: I burn for that sakavala udasana hada.
3: Supreme Radio the welcome show.
2: Satya divas pahema ude hatata.
3: The welcome show.
1: Anugrahaya.
4: Wartha pita wartha tambeme koti ate NLV tanade dahane loturaiye rupiyal koti 13.98 ikma u davanta supiritya galaba dibin rathi sangvardhaneta davanta shaktiyak vemin obat dinawa ratat dinawana jatiye mahatana sampata tanani dahane biladi gena obat koti patiye kuwan.
2: Mentol hisaratiya una sempratishava angapata දිනව අපහසු දින සඳහා ඉක්මන් සහනය මෙල්ඩෝල් පැරසිටමෝල් විශේෂයකි.
5: අපි යනවා වාස කරන ආදරය කරන
2: කුබකවත්ත මංජුල ක්‍රීඩා සමාජය විසින් 6 වන වරටත් සංවිධානය කරනු ලබන මංජුල කලනයි සංගීත රාත්‍රිය. සලින්ද ප්‍රනාන්දු ප්‍රමුඛ ඕල් රයිට් සංගීතයට කින්ස්ලි පීරිස්, අජිත් මුතුකුමාරණ, තුෂාර ජෝසප් ඇතුළු ප්‍රවීණ ගායක ගායිකාවන් රැසක් සමගින් ජූලි මාස 11 වන දින රාත්‍රී 7ට කුබුකවත්ත ප්‍රජාශාලා ක්‍රීඩාංගණයේදී නිල මාධ්‍ය අනුග්‍රහය සුප්‍රීම් රේඩියෝ. ඩෙංගු මාරාන්තිකයි, දැනුවත් වී වළකනමු.
1: ඉවතලන ප්ලාස්ටික්, වීදුරු බඳුන්, බෝතල් සහ ටින් ආදිය එකතු කර ජලය නොරදෙනසේ තබා ගන්න. ඉවතලන ටයර් රාතියට වැලිපුරවා සිදුරු කර ජලය නොරදෙනසේ කපටා කරන්න.
2: මෙය සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේ පණිවිඩයකි.
0: 89.1 89.3 Supreme Radio. Supreme Radio. Supreme Radio. Supreme Radio. Supreme Radio. Supreme Radio. Supreme Radio.

0: Sindhu Cafe.
1: හවස 3යි වෙනාඩේ 36ත් වෙලා දැන් වෙලා ආයෙම සැරයක් යනවා අපේ යාළුවෝ ටික මතක් කරන්න TikTok live එක පැත්තට යන්න ඕනේ බ්‍රසීල් වලින් අපේ ෆාබියෝ ඉන්නවා ඉතින් ෆාබියෝ ඔයාව ගොඩක් ආදරෙන් එකතු කරගන්නවා මේ පැත්තට ඊට පස්සේ අපේ චේ ඉන්නවා ඔන්න චේ ඔයාවත් ඊළඟ සින්දුර ගොඩක් ආදරෙන් මතක් කරනවා ඊට පස්සේ අපේ සුලා ඉන්නවා කාලෙකට පස්සේ තමයි ඔන්න අපි බලන්න ඇවිල්ලා තියෙන්නේ රයිට් ඒ වගේම යෙනු ගර්ල් ඉන්නවා ඔන්න යෙනු ඔයාවත් ඊළඟ සින්දුර ගොඩක් ආදරෙන් මම එකතු කරගන්නවා ඊට පස්සේ මොනරාගරින් මේනක සඳරුවන් ඉන්නවා ඔන්න මේනක ඔයාවත් මං එකතු කර ගන්නවා කුවෙට් වලින් අපේ දමිත ඉන්නවා දමිත ඔන්න ඔයාවත් ඊළඟ සින්දුවට ගොඩක් ආදරෙන් මම මතක් කරනවා රසික කුමාර හයි කියලා මැසේජ් එකක් ඉවර තියෙනවා හයි ඊට පස්සේ අපේ ස්කාරියෝන් ඉන්නවා ඔන්න ඔයාවත් ඊළඟ සින්දුව මම මතක් කරනවා ඊට පස්සේ විකාශ් ඉන්නවා විකාශ් හයි අනේ දැනෙයි මම ඔයාව දැක්කේ අනේ නුරේෂ් ඉන්නවා නුරේෂ් ඔන්න ඔයාවත් ඊළඟ සින්දුවට මම මතක් කරනවා ඒ වගේම තව කවුද මේ රම්මයා කුවෙට් වලින් අපිත් එක්ක එකතු වෙනවා ඊට පස්සේ පි රමේෂ් ඉන්නවා රමේෂුත් ඔන්න ඉන්නවා මේ පැත්තෙන් අපේ අංජුනී ඉන්නවා අංජුනීවත් මතක් කරන්න ඕනේ ඒ වගේම ප්‍රියන්ත ෆර්නැන්ඩෝ ඉන්නවා හයි කියලා මැසේජ් එකක් ඉවලා තියෙනවා හයි රයිට් මේ විදිහට තමයි අපේ TikTok live එකේ යාළුවෝ සෙට් එකේ ඉන්නේ අපේ චෙෆ් චානා ඉන්නවා ඩුබයි වල ඉන්න යාළුවෝ හැම කෙනෙක්වම එකතු කරගන්න කියලා තමයි මට මැසේජ් කියවලා තියෙන අනිවාර්යෙන්ම එකතු කරගන්න කියා සින්නවා කියාස්වත් ඔනේ ඊළඟ සින්දර මම මතක් කරනවා. හරි. අයවස්සේ තව කවුද මේ ඉන්නේ? කැනඩ වලින් අපේ දෙබෝරා ඉන්නවා. දෙබෝරා ඔයවත් මතක් කරනවා. කටා වලින් සමීම් ඉන්නවා. හයි කියලා මැසේජ් එකක් කියවලා තියෙනවා. හයි. හරි. මේ විදිහට තමයි අපේ TikTok live එකේ යාළුවෝ සෙට් එක ඉන්නේ. ඒ කට්ටිය මේ විදිහට එකතු කරගෙන මේ පැත්තට කතා කරපු යාළුවෝත් ඉන්නවා. යාළුවත් මතක් කරන්න ඕනේ. නිෂුනි කතා කරා පිළියන්දලින් අම්මවයි තාත්තවයි අක්කවයි අයියවයි සින්දුවකට එකතු කරගන්න කියලා මට කිව්වා. ඊට පස්සේ අකුර ඇස්සට යන්න ඕනේ ශ්‍යාමලී ඉන්නවා මාව අහගෙන. ශ්‍යාමලීත් මට කිව්වා අම්මවයි තාත්තවයි මල්ලිවයි අක්කවයි ආච්චිවයි සීයවයි පවුලේ හැම කෙනෙක්වම ලස්සනම ලස්සන සින්දුවකට එකතු කරගන්න කියලා. රයිට්. එහෙනම් මේ කට්ටිය මේ විදිහට එකතු කරගෙන තව දෙයක් තියෙනවා ඔයාට මතක් කරන්න විශේෂ දෙයක්. යන Facebook එකට FB එකට ගිහිල්ලා සර්ච් කරන්න සර්ච් බාර් එකේ Supreme Radio කියලා. ඉතින් එතකොට ඔයාලට අපේ page එක බලා ගන්න පුළුවන්. ඉතින් අපිව follow කරලා නැත්නම් අපිව follow කරන්න, අපේ page එකට like එකක් දාන්න, page එකේ ඔයාට වැදගත් වෙන ඔයාට වටින videos ගොඩක් අපි share කරලා ඉතින් upload කරලා තියෙන්නේ. ඔයාලට පුළුවන් ඒ videos බලලා ඒවට comment කරන්න, like කරන්න, ඔයාගේ යාළුවොත් එක්ක ඒ දේවල් share කරගන්න. Facebook එකෙන් නවතින්න නැතුව Instagram එකටත් යන්න. Instagram එකෙත් අපි follow කරලා තියාගන්න, TikTok එකෙත් අපි මතක ඇතිව follow කරලා තියාගන්න. මොකද එතකොට අපි ලයිව් ආපු ගමන් ඔයාලට නොටිෆිකේෂන් එකක් එනවා ඉක්මනට එන ලයිව් එකට කියලා. ඒ විදිහට වෙනවා. ෆලෝ කරලා බලන්නකෝ මං කියනවට. ඉතින් TikTok එකෙන් නවතින්න එපා. YouTube එකටත් යන්න. අපේ YouTube channel එක තියෙන අපිව subscribe කරන්න. bell icon එකත් මතක ඇතිව click කරලා තියාගන්න. හරි. ඉතින් ඔන්න ඔය විදිහට ඔය ටිකත් ඔයාලට මතක් කරගෙන අපි යනවා සින්දුවක් අහන්න. හවස 3යි වෙනාඩි 39යි දැන්.

0: සල්ලාල මඟනල වාලා රඟන්ඩ සිව්මැලියේ. කුල සල්ලාල පදනල වාලා රඟන්ඩ සිව්මැලියේ.
1: සුප්‍රීම් රේඩියෝ මේක සුපිරියක්.

0: 89.3 සුප්‍රීම් රේඩියෝ
1: උසස්ම තත්ත්වයේ අත්‍යවශ්‍ය භාණ්ඩ දිවයිනේ අඩුම මිලට ගත හැකි නවතම සුපිරි වෙළඳ සල්ජාලය කසාගල ග්‍රීන් සුපර් ශාකා මාතලේ අතුරුගිරිය කඩුවිල ගණේමුල්ල නාරම්මල සහ ගම්පොළ
2: හෆනින් ඒවිනින් ඩ්‍රයිව් එක
1: ලීඩ් කරන
3: ඔබ ඉන්නේ කොහෙද කියලා
4: වරු කියනවා ඉතින් ඒ මාත් උඹලට වරු කියන්න බෑනේ
2: Back to back, Sindhu Ahanna.
5: Let's go.
1: Every weekday at 4 p.m. in Port Town with Aashi Ali.
6: බලන්නකෝනේ අපේ ළමයට හරි ලස්සනට සින්දු කතන්දර කියන්න පුළුවන්. හැබැයි ඉතින් ඒවට තැනක් නැහනේ.
7: ඇයියනේ සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩක්ගේ උදෑසන තියෙන්නේ.
8: අපිට ජපාන් ඉගෙන ගන්නත් පුළුවන්. ලස්සන ලස්සන කතන්දර අහන්න පුළුවන්නේ.
1: හැඩකාර දඟකාර පොඩිත්තු වෙනුවෙන්මයි.
8: මේ කොටම සතියේ දින පහම උදේ 6 ඉඳන් 7 වෙනකම් සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩන්ගේ උදෑසන අහන්න ඕනේ.
6: කාලේ වැලි තලාවෙන් වැසී ගියත් සමහර මතකයන් තවමත් හදවතේ සුවඳ දෙනවා.

0: අතීතයේ සෙවනැලි අතරින් වර්තමානයේ ආදර සිතුවිලි සිතුවම් කරන Dream Night
1: සතියේ දිනවල රාත්‍රී 7ට
2: අනුග්‍රහය
3: එන්න යල් 40ට දිනුම් අවස්ථා පහක්ම දෙන කොටු දෙකට 1000ක් කොටු තුනට 4000ක් කොටු හතරට 50000ක් එක්ක මහා දිනුම ලක්ෂ දෙකම ආරක් දෙන අරිස්ටි වගේ සුපිරි අලුත්ම ටිකට් එක අද සම්පත ජාතික ලෝකරේ මණ්ඩලයේ
4: 89.1 89.3

0: Sindhu Cafe.
1: අවසරද මට යන්න යන්න කලින් තව වැඩක් කරන්න තියෙනවා. ඒ වැඩේ කරන්න තුව මට යන්න අවසර නෑ කියලත් මම දන්නවා. රයිට්, මේ පැත්තට කතා කරපු යාළුවෝ ඉපදෙක් ඉන්නවා. ඒගොල්ලන්ව මතක් කරන්න ඕනේ අනිවාර්යයෙන්ම. මට පණි පිටියෙන් ශාමණී කතා කරා. යාගේ අක්කා දමයන්තිවත් උන ලස්සනම ලස්සන මිල්ටන් මල්ලවරච මහත්තයාගේ සින්දුවකට තමයි මට එකතු කරගන්න කියලා කිව්වේ. ඒ වගේම මඩ පාතින් අපේ දෙවුලි කතා කළා. නංගිවයි අම්මවයි තාත්තවයි ඔන්න ලස්සනම ලස්සන සින්දුවකට එකතු කරගන්න කියලා තමයි කිව්වේ. එහෙනම් ඉතින් ඔය විදිහට මේ පැත්තට කතා කරපු යාළුවන්වත් එකතු කරගෙන මම යනවා. මම ගියාට ආශිය වෙලා ඉන්නේ. අශිතක හවස 4ට ඔයාට පුළුවන් ටෙම්පර් ටවුන් අහන්න. අපි ඒ හැම වෙනවා හෙට දවල් 2ට සුපුරුදු වෙලාවට සුපුරුදු විදිහට. ගිහින් නම් සතරින් පරිස්සමින් ආදරෙන් ඉන්න. වන්නිමේෂා.

0: සුබ සඳෑවක්. දැන් වෙලාව සවස 4යි.
1: ජීවිතයේ සිහින සැබෑ කරන වාසනාවේ වෙලා මතක් කළේ
2: වාර්තා පිට වාර්තා කබන කෝටි 8 NLB දනඩ තහනේ ලොතරැයියේ රුපියල් කෝටි 13.9 අත ඉක්ම වූ දැවන්ත සුපිරිතයාග ලබා දෙමින් රටේ සංවර්ධනයේට දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතියේ මහත් ධන සම්පත ධන නිධානය බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්නේ.

89.1 89.3 Supreme Radio.

හවසහ අතරයි වෙනාඩිය කයි හිතපතුනේ ආවා ආවා අද කැසික් බදාදා කලසික් බදාදා අද දවස පුරාවටම කලසික් සිදු තමයි ඔගලන්ට අහන්න තියෙන්නේ. ඉතින් ටෙම්පටවුන් එකනුත් එවම තමයි අහන්න තියෙන. හැබැයි ඊට අමතරව කතා නම් තියෙනවා අහන්න ගොඩක්. හරි, ඉතින් කතාවක් කියන්න. හිත හිතා එක එක දේවල් හොය හොයා හොය හොයා ඉන්නකොට මට හිතුණා කාලීන දෙයක් කතා කරන්න ඕනි කියලා. මගේ ප්‍රෝග්‍රෑම් එකේ මගේ වැඩසටහනේ තේමාව වෙන්නේ කාලීන දොරතුරුනේ. හරි, කාලීන දොරතුරු වලින් මේ දවස්වල වැඩිපුරම කතා බහට ලක් වෙන කතාව තමයි මීගමෝ වන්දනාගාරයේ කතාව. ඉතින් මේ වෙනකම් මම නම් ඒකන වචනයක්ව කතා කරේ නැහැ. උනාට මට හිතුණා අද ඒකන මම කතා කරන්න ඕනි කියලා. කතා කරන්න මොනතර කතා නොකර ඉඳලා හරියන්නේ නැහැ. ඒ නිසා කතා කරන්න ඕනි කියලා හිතුණා. සිංහෙක් දැක්කද තමන්ගේ ජොබ් එක හරියට කරපු හැටි? මම වගේ එහෙම ඇහුවොත් ඔයාගේ උත්තරේ මොකද්ද කියලා මම දන්නවා. වන්දනාගාර ඉතිහාසයේ මම දුටුපු නිර්භීතම සිදුවීමක් තමයි මේක. ඇත්තට මේක විශ්වාසයක්. හරි, ඒ තීරණේ නැති වෙන්න ඔය දොර පිටිපස්සේ විරු කෙනෙක් වියරුවෙන් ආයුධ සන්නද්ධව හිටපු සියලුම දෙනා කඩාගෙන නීඩ තිබ්බනේ. ඔය සිතේ මං කියන්නේ මොකක් ගැනද කියලා ඔබ දන්නවා මේ වෙනකොට. ඔතෙන්ට වෙනකන් ඒ රැඳවියන් ඇවිත් තිබුණා කියන්නේ මුළු වන්දනාගාරයේම තිබිච්ච සිකියුරිටි ලේයර් සේරම බිඳලා නැතෙන්ට ඇවිල්ලා තියෙන්නේ.

අයට වැරදි නැතුව බඳනාගාරගත වෙච්ච රැඳ වියුත්තින්ව නොය අතර මං හිතන මේ වගේ වැඩකට ඒවගේ සම්බන්ධ වෙන්න නැති වෙන්න ඇති කියලා. දශමයක්වත් ඉතින් නේද ඒ වගේ දෙයකට සම්බන්ධතාවයක් ලබා දෙන්න නැතුව ඇති. ඉස්සරහා හිටියේ කවුද කියලා බලන්ගන්න ඕනම කෙනෙකුට තේරණය කරන්න පුළුවන්. එයාලත් මිනිස්සු තමයි. හැබැයි ඒ දැන් අපි තෝරගන්න ඕනේ වඩාත් නිවැරදිදේනේ. ඒක තමයි හරිම අමාරු. අන්නේ අමාරු තීරණය තමයි ඒ වෙලාවේදී අර නිලධාරියා ගත්තේ කියලා මට හිතෙනවා. මොකද ඒ වෙද්දි බන්ධනාගාරයේ එළියේ හැමෝම සිවිල් වැසි වේදන පෙරලා හිටියා. නිකන් හරි මේ දොර කඩාගෙන කැඩුනා නම් අද අපිට මේ කතා කරන්න වෙන කතාව වෙනස්ම විදිහේ කතාවක් වෙන්නත් තිබ්බ. කෙටියෙන්ම කියනවා නම් ඕනෑකෝ ඒ කතාව මං කියන්නේ. මං ඉදිරියට ලංකාවේ මෙහෙම කෙලින් තීරණ ගන්න හැමෝම ආරක්ෂා කරන්න අපේ මිනිස්සු එකතු වෙන්න ඕන කියලා මට හිතෙනවා. වෙලක් මිනිස්සු මේක අර 2012 වෙච්ච සිද්ධියට සමාන කරන්න හදනවා. ඒ ගැනත් මම අද කතා කරන්න ඕනට. ඒක බඳනාගාර රැඳවීම සහ ආරක්ෂක අංශ අතර ගැටුමක්. මේක රැඳවීම අතර ගැටුමක්. ඉතින් කොහොම වුණත් මහරෑ ලිස්ට් ඇවිත් නෑ. රෑ දෙකට විතර බඳනාගාරයට ඇවිල්ලා ආරක්ෂක අංශ පැනලා නෑ. ඉතින් උදේ වෙද්දි ජීවිත නැති වෙලා නෑ. තුවක්කු ළඟ වැටිලා. ඉතින් ඔය වගේ දේවල් එදා වුණාට මේ පාර එහෙම සිද්ධයක් සිද්ධ වෙලා නෑ. නමුත් මේක එකට අදාළ ආඳගෙන බොරදී මාළු බා ගන්න හදන අය ගැන නම් ඇත්තටම දුකයි නේද? අපිට නම් ඒ නිලධාරියා මට අනුව මන් දන්නේ වාට අනුව මට නම් වීරෙක්. ඔයා රටට වීරෙක්. ඔයා ජොබ් එක අකුරටම කරපු හොඳ නිලධාරි. එච්චරයි. අද කතාව මේ දවස් ටිකේ අපි හැමෝම කතා වෙච්ච බන්ධනාගාරය ගැන. මේක මේ බන්ධනාගාර සිද්ධිය සහ 2012 ඇති වෙච්ච බන්ධනාගාරයේ ගැටුම සම්බන්ධයෙන් මම අදවත් එක කතා කරනවා. ඉතින් කතාව හොඳ වෙයි කියලා මම හිතනවා. ඉනිසා අහගෙන ඉන්න කියලා හැමෝටම මතක් කරනවා. යන්න සුප්‍රීම් රේඩියෝ TikTok ෆෑන් පේජ් එක පැත්තට ගිහිල්ලා ලයිව් එකටත් එන්න. මොකද ලයිව් එකේ ගොඩාක් දේවල් ෂෙයා කරගන්න පුළුවන්. ඔයගොල්ලන්ගේ අදහස් මට දැනගන්නත් පුළුවන් නේ. මොකද මං කියන දේවල් වලට හැමෝම එකඟ වෙන්න ඕනෙත් නෑ. මං කියන දේවල් හැමෝම අහන්න ඕනෙත් නෑ. එහෙම කිසිම දෙයක් නෑ මෙතන. එනිසා එන්න ඒ පැත්තට කියලා මතක් කරලා 0718839893 WhatsApp නම්බර් එකක් තියෙනවා. මේ පැත්තට කෝල් එකක් දාන්න, මැසේජ් එකක් දාන්න පුළුවන්කමක් තියෙනවා කියලා මතක් කරන්නම්. කෝල් කරන්න 0112 510 510 hotline එකට. පටන් ගන්නවා ටෙම්පෝ ටවුන් වේ.

0: වෙලාව හවස 4 විනාඩි 15යි.
1: මෙල්ඩෝල් හිස රතය උණ සෙම් ප්‍රතිශ්‍යාව ඇඟපත වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය මෙල්ඩෝල් පැරසිටමෝල් විශේෂයකි.
2: දශක පහක් පුරා පිත්තල භාණ්ඩකරණයේ ශ්‍රී ලංකේය ජනතා විශ්වාසයෙන් දෙනෝ කිරිපත් ගොඩ චාර්නික බ්‍රාස්ටේනස් සරුවේරෝ දොරලො පිත්තල පහන් ඇතුළු සියලුම පිත්තල අවශ්‍යතාවයන් වෙනුවෙන් චාර්නික බ්‍රාස්ටේනස් නුවර පාල කිරිපත් ගොඩ.
3: හැමදේකම එක වගේ නෙවෙයි. ලා ඕචි පරම්පරා ගණනාවක් විශ්වාසයෙන් තෝරන එතා වගේ අදත් නොවෙනසූ තේරසය. ඔබත් අදම ලා ඕචි ගන්න.
4: The Welcome Show.
5: ඇහෙන අහන කතා අතර රස කතා ඇහෙන පැතුන.
6: ලංකාවේ මේවා ජනප්‍රවාද කතාවල සහ නිකන් මනක් කල්පිතවල වගේ තියෙන නමක් මං ඔයාලට කිව්වොත් ගවරා. ගවරා ගැන නිකන් සාමාන්‍ය අපි අහලා තියෙනවා නේද? ගවරා ලංකාවේ සිටියා කියලා තහවුරු කිරීම ටිකකුත්
7: තියෙනවා.
6: කිලෝග්‍රෑම් 1000ක් 1500ක් අතර බරක් තියෙනවලු. රොබර්ට් නොක්ස් ලියපු පොතක සඳහන් වෙලා තියෙනවා වාර්තාවල ඒ කාලේ උඩරට රජතුමාගේ රාජමාලිගාවේ මේ ගවරා කියන ගොනුන් විශේෂය හිටියා කියලා මහජන ප්‍රදර්ශනයේට. ගම් සහ විවිධ ප්‍රදේශ හඳුන්වන්නත් මේ ගවරාගේ නම භාවිතා කරලා තියෙනවා.
5: මේ වගේ කතා අහන්න සතියේ දිනවල උදේ 7ට
4: The Welcome Show.

යන්න කුමාරි කොහෙද යන්න පටක් කියන්න මගේ කතාව අහලා යන්න කුමාරි මැනික චුට්ටක් ඉන්න පැටියෝ 4:20 වෙලාව අද කතාව බැලිකඩ බන්ධනාගාරය ගැන නෙමෙයි බන්ධනාගාර ගැන මීගමී බන්ධනාගාර ගැන මෙච්ච සිද්ධිය සම්බන්ධයෙන් තමයි අද දවසේ මම කතා කරන්නේ මං කිව්වනේ මට අද චුරි කතාවක් ඔයාලට කියන්න තියෙනවා හරිද හිරකරුවෝද මිනිස්සයෝ කියලා අපි හිතුවාට ඇත්තටම සිරකරුවන් ඇතුලේ අමනුස්සයෝ ඉන්නවා කියනක හොඳටම අපිට මේ දවස් ටිකේ ඔප්පු වුණා නම් කලිනුත් කිව්වේ වැලිකඩ බන්ධනාගාරය ඉස්සරහෙන් මං උදේට වැඩට යනකොට එනකොට මොකද මේ මම ඉන්නේ ඒ පාරේ මම හැමදාම දගෙන වදනක් තමයි ඔක හරි ඉස්සරහ මේ බන්ධනාගාරය ඉස්සරහ ගහලා තිනවා සිරකරුවෝද මිනිස්සුයෝ කියලා නේ ඒක දකින හැම මොහොතකම මට හිතුනේ ඒ කතාව හරි නිවැරදි වගේම හරි සංවේදී කතාවක් කියලා. ඒක දකින හැම වෙලාවෙම මම ඒ ගැන ටිකක් වැඩිපුර හිතනවානේ මගේ කවුරු හරි මේක ඇතුලේ හිටියා නම් එතකොට මට දැනෙන හැඟීම් මොකක්ද අන්න ඒ වගේ. හැබැයි ඊයේ ඉඳලා ඒ කතාව මගේ ඔළුවෙන් සම්පූර්ණයෙන්ම අයින් වුණා. අයින් කරලා දැම්මා මම. අහිංසක නිරායුධ නිලධාරීන් 7 දෙනෙක් උදේ කෑම ටික මේ මිනිස්සයෝ කියලා හිරගත වෙලා ඉඳපු අමනුස්සෙන්ට කන්න දෙන්න ගියාම ඒ මිනිස්සුන්ට ගහලා මරලා දාන තරම් සාහසික වෙන්න පුළුවන්ද? මනුස්සයෙන්ට කෑම දෙන්න යන මනුස්සයෙන්ට ගහලා මරලා දාන්න තරමට මනුස්සයෙකුට ඒ දේ කරන්න පුළුවන්ද? ඔව්, පුළුවන්. ඒකනේ ඔය කලේ. ඉතින් අපිට බෑ ඔය හිරකාරින්ට මනුස්සයෝ කියලා කියන්න. ඔවුන් හිරකාරයෝ, මැරයෝ, කුඩුකාරයෝ තමයි. එතනින් හැර දෙයක් නැහැ. මොකද හිරේ යන්නේ නැහැනේ හොඳ මිනිස්සු. හිරේ යන්නේ වැරදි කරපු අය. ඉතින් කවුරුත් සුද්ධවන්ත අහිංසක උන්දලා උතන හිටියේ නැහැ. ඔය හිරකාරයින්ගේ ඥාති පිරිස කියනවා අහිංසක අහිංසකයිලු අපේ මිනිස්සු. තව කෙනෙක් කියනවා මම අහගෙන හිටියා. මේක එක සෝෂල් මීඩියා වල යනවනේ එක එක පොඩි පොඩි වොයිස් කට්ස් එක එක මාධ්‍ය ආයතන වලින් ගිහිල්ලා යූටියුබර්ස්ලා ගිහිල්ලා මයික්ස් අල්ලනවනේ ඒගොල්ලන්ට. ඇත්තට මේවා කරන්නේත් ඒගොල්ලන්ගේ තියෙන ඒ කියන්නේ මන් මාධ්‍යවේදීන් විදිහට මම නම් හිතන්නේ ඔයගේ මිනිස්සුන්ට ගිහිල්ලා මයික්ස් අල්ලන්න කැමරා අල්ලන්න ඕනේ නැහැ. හැම එහෙම කරනවා. ඉතින් වීව්ස් යවා ගන්න එපා. ඒකත් ඉතින් රස්සාවේ කොටසන්නේ. නේ ඒකත්. හරි. මේ තව කෙනෙක් කියනවා මගේ පුතාලා දෙන්නයි මහත්තයයි 3 දෙනාම ඇතුලේ එයාලා අහිංසකයි එයාලව බේරලා දෙන්න කියලා. මට අහන්න හිතෙනවා ඒ කාන්තාවගෙන් පවුල් පිටින් ඉරේ ගියේ බෙහෙත් ගන්නද එහෙම නැත්නම් ගෙදර නිදාගන්න ඉඩමදි හින්දාද දන්නේ නේද? අනේ මෙහෙමත් මිනිස්සු පවුල පිටින් ඉරේ යන්නේ ගෙදර නිදාගන්න ඉඩමදි හින්දාද? ඈ කන්න බොන්න නැති හින්දාද නෑනේ. එහෙම නෙමෙයි පැරදි කරන්නේ නේද? එතකොට අනිත් එක මේ මිනිස්සු කතා ගන්න හැටි දැක්කම හරියට නිකන් මේ සිද්ධියෙන් පස්සේ ඒ කියන්නේ මේ සිද්ධිය සිද්ධ වෙන වෙලාවේදී අර උසාවියෙන් වරදකාරව කරලා හිරේ දාපු මිනිස්සුන්ට අග්ගල ගෙදර අරන් යන්න දෙන්න ඕනි මේගොල්ලන්ට. ඒ කියන්නේ ගෙදර තමයි මේගොල්ලන්ට ආරක්ෂාව තියෙන අපරාධකාරින්ව ගෙදර අරන් යන්න ඕනි. ඒ ඇවිල්ලා ඉල්ලන්නේ ඒ ටික තමයි ඒගොල්ලෝ ඇවිල්ලා මීගමුවේ මම දන්නේ මීගමුවේද කොහෙද ඊට පෝයේ මිනිස්සු කොහෙද කියලා අපිට අදාළත් නැහැ වැඩකුත් නැහැ. ඒගොල්ලන් ඇවිල්ලා බන්ධනාගාරය ඇවිල්ලා බන්ධනාගාර ගාවට ඇවිල්ලා කියන අපේ කට්ටියව දෙන්න අපිට දෙන්න අපිට ගෙනියන්න මේ අපරාධකාරය උසාවියෙන් මේ අපරාධකාරයෝ කියලා අහමඩු ගහලා අච්චු කරපු මිනිස්සුන් ගෙදර ගෙනියන්න ඉල්ලනවා. මෙහෙමයි හරියට දරුව හැදුවා නම් හරි අධ්‍යාපනයක් දුන්නා නම් කිරගෙවල් වලට දරුව යන්නේ නැහනේ. ඔය ප්‍රිසන් එකේ ඉස්සරහට වෙලා ලොකු වීරකමක් කරපු අය වෙනුවෙන් කෑ ගහනවා වගේ ඉස්සරහට ලා කෑ ගහ ඉඳපු අය හරියට සාධාරණ විදිහට රස්සාවක් කරගෙන ඉඳියා නම් එහෙම නැත්නම් හරියට දරුව හැදුවා නම් 1000ක් දාන්න පුළුවන් කිරගෙවල් වල 3000ක් දාන්න සිද්ධ වෙන්නේ නැහනේ නේද? එහෙම වෙන්නේ නැහැ නෝන මහත්තයලා. ඒක මතක තියාගන්න. අනික පොලිසිය දේශපාලඥයන්ගේ වැඩ වැරදි වලට මේ කවුරුත් හිරේ යන්නේ නැහැ. උසාවියෙන් වැරදිකාරය වුණු මිනිස්සු විතරයි හිරේ යන්නේ. ඒක මතක තියාගන්න ඕනේ. කාගේ හරි ගේමකට හරි පොලිසියේ අයිට චෝදනා කරනවා. එතකොට දේශපාලකින්ට චෝදනා කරනවා. විවිධ නිලධාරීන්ට ඒගොල්ලන් දැන් ඇවිල්ලා ඉඳපු කට්ටිය චෝදනා කරනවානේ. එතකොට කාගේ හරි ගේමකට යමක් කරනවා නම් ඒකේ වගකීම Taman සතුව මිසක් ඒ මිනිස්සුන්ගේ පිටින් යන්නේ නැහැනේ. ඉතින් වැරදි කරපු හින්දා තමයි හිරේ ගිහලා තින්නේ. රැකියාව නිසා නිර්පරාධ නැති උනේ අහිංසක ජීවිත වලට වගේ යන්න ඕනි කවුද? ඒකට මේ කුඩුකාරයෝ, ජාවරම්කාරයෝ පාතාලේ නැති වෙන්න ඕනි, නැති කරන්න ඕනි. ඒවා ඉතින් පිරිත් කියලා නූල් බැඳලා කරන්න පුළුවන් දේවල් නෙමෙයි. අවුරුදු ගානක් තිස්සේ අපි දැකලා තියෙනවානේ මේවත්. ඒවට නිසි පියවර ගන්න ඕනි. මේක වෙන්නේ නැහැ හැබැයි. අපි කොච්චර කතා කරත් වැඩක් නැහැ. එච්චරයි කියන්න තියෙන්නේ. තව කියනවාද? අහගෙන ඉන්න ඕම්. පිරිත් කියලා නූල් බැඳලා දේව පූජා තියලා පාලනය කරන්න පුළුවන් කොට්ටාසයක් නෙමෙයි බන්ධනාගාරය ඇතුළේ ඉන්නේ කියන එක මතක තියාගන්න.

0: උසස්ම තත්ත්වයේ අත්‍යවශ්‍ය භාණ්ඩ දිවයිනේ අඩුම මිලට ගත හැකි නවතම සුපිරි වෙළඳ සල්ජාලය කසාගල ග්‍රීන් සුෆා ශාකා මාතලේ අතුරුගිරිය කඩුවෙල ගණේමුල්ල නාරම්මල සාගම්පල කසාගල සමූහ ව්‍යාපාර හා සම්බන්ධ වන්න අමතන්න 011 2 864 012 Fiber Laser, CNC Laser, Plastic Laser, Samaga Navina Laser Takshanin, Samarupalaka, Padakkam, Pasal Nilalanchana, Namapur, then Anarganimavakin, Bellangila Pansalasala, Opening Production Within, Amadana, Bindu Aikai Kaidekai, Hatsi Tisnavia, Ekasia Suata, Lova Sundar Tanupara, they say.
1: Mana Bentulu, Esteno Getulu Tansoya, Utumayam Sachara.
0: Travel with Supreme.
1: Satya Davas Paheva.
2: The Welcome Show Ahana.
0: ඩෙංගු මාරාන්තිකයි දැනුවත්වී වලකානමු.
1: ඩෙංගුන රෝගය සඳහා සුදුසුයයි ප්‍රචාරය වන අත්පිහිත්තා ව්‍යාජ ඖෂධයන් භාවිතා කිරීමෙන් වලකින්න. තද උණ, වමනය, හිසරදය, ඇඟපත වේදනාව, මුහුණ හා උඩුකය ප්‍රදේශයෙහි රත් පැහැගතිය, සමමත කුඩා ලේ පැල්ලම් මතුවීම හා සුළු වශයෙන් සිදුවන ලේකැලීම් තත්ත්වයන් නැත්නම් නොපමාව නිවැරදි වෛද්‍ය උපදෙස් ලබා ගන්න.
0: මෙය සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේ පණිවිඩයකි.

රයිට්. සිරකරුවද මනුස්සයෝ දැඩි කතාවත් කතිකාවතක් යනවා මෙතන ටික්ටොක් ලයිව් එක පැත්තේ. ඒ වගේ වට්ස්ඇප් එකට මැසේජුත් ඇවිල්ලා තියෙනවා. සමහර අය විවිධ මත පල කරලා තියෙනවා. වට්ස්ඇප් එක පැත්තේ තියෙන මැසේජ් මන් නොකියවා ඉන්නම්. ඒක හොඳයි යකට. හරි, කමක් නැහැ. මං කියන ඒවත් එක්ක ගෙවෙන අයත් ඉන්නවා, නැතුමට බයින අයත් ඉන්නවා. බොහොම ස්තුතියි. කොහොම නැත් කමක් නැහැ. සිරකරුවද මනුස්සයෝ ඇත්ත හිරකාරයෝ අතර මනුස්සයෝ ඉන්නවා වගේම මනුස්සයෝ ඉන්නවා වගේම මනුස්සයොත් ඉන්නවා. අපි නෑ කියන්නේ. හැබැයි ඒ මනුස්සයෝ කියන හිරකාරයෝ මීගමුවේ වන්දනාගාරයේ ගේට්ටු ගාව ඉඳලා ආරක්ෂකංශවලට ඔවුන්ගේ රාජකාරියට බාධා වෙන විදිහට හැසිරෙන්නේ නෑනේ. මනුස්සයෝ වුණා නම්, එහෙම හැසිරුණා නම් ඔවුන් හිරකරුවන් අතර ඉන්න මනුස්සයෝ වෙන්නත් බෑ. ඒ නිසා තමයි අර මේ වන්දනාගාර නිලධාරියා තමගේ රාජකාරි ගෙනියවිය අවියෙන් අර ඇතුළට වෙඩි තියන්නේ. STF එකේ එකට ඇතුළට යන්න මම දන්නා යා වන්දනාගාර නිලධාරියෙක්ද, එහෙම නැත්නම් පොලිසි නිලධාරියෙක්ද, එහෙම නැත්නම් විශේෂ කාර්ය බලකාය නිලධාරියෙක්ද කියලා මම එහෙම දන්නේ නැහැ. හරිද? අපි අර දැක්කගෙන අපි කියන්නේ මේ සෝෂල් මීඩියා වල දැක්ක දෙන්නේ. ඒ ගිය නිසා තමයි මේ එතුමා අර වැඩි තියපු නිසා තමයි වන්දනාගාර පාලනය ආරක්ෂකංශ අතර ගන්න පුළුවන් වෙන්නේ. එහෙමයි කියන්නේ. ඉතින් අපරාධකාරයෝ මෙල්ල කරගන්නේ මේ සිද්ධිය නිසා. පාර්ලිමේන්තුවේ අර මේ දැක්ක එක්කෙනෙක් කතා කරනවා, නම කියන්න ඕනේ නැහැ නේ, පිම්බත් කන කට්ටියනේ පාර්ලිමේන්තුවේ ඉන්නේ. මන්ත්‍රී කියන කෙනෙක් අහනවා, මන්ත්‍රී කවුද කියලා අහන්න එපා. ඒ කරපු වැඩේ මානුෂිකද අමානුෂිකද කියලා කියන්න. ඒ තිබ්බේ ටියර් ගෑස්ද, එහෙම නැත්නම් රබර් උණ්ඩද, එහෙම නැත්නම් අජීවී උණ්ඩද, ජීවී උණ්ඩද කියලා කියන්නලු එයාට. මොකටද දන්නේ? මොකටද? ඒ මිනිස්සු තමයි අපරාධකාරයෙක් උදේ හවස රස්සාව කරන්නේ. ඒ මිනිස්සු මන්ත්‍රීතුමා ඒක අමතක කරන්න එපා. නැතුව රජේ හරිද පඩියට ඒ මිනිස්සු මේ පින්නට පිම්බත් කකයි ඉන්නේ. ඒ මිනිස්සු රාජකාරියක් කරනවා එතන. ඒක බොරු තර්ක කතා කර කර පාර්ලිමේන්තුවට අර සැප වාහන වලින් ගිහිල්ලා කැපිලා පේන ගොන් කතා කියන්න එපා. දේශපාලනය කරන ඔබතුමන්ලා නෙමෙයි එතන රාජකාරි කරන්නේ. මිනිස්සු එමිනිසුන්ගේ රාජකාරියට මනාව පුහුණුවක් දීලා තිනවා. ඒ පුහුණුවට අනුව තමයි එමිනිසු වැඩ කරන්නේ. එතන තිබ්බ රබර් උණ්ඩයක්ද, එහෙම නැත්නම් කඳුළු ගෑස්ද, ජීවී උණ්ඩද, අජීවී උණ්ඩද කිය ඔයාට කියලා දෙන්න ඕනේ නැහැ. ඒකට අදාළ විදිහට එයා උත්තර දෙයි. ඔයා මේ මන්ත්‍රී කෙනෙක් විදිහට ඔයාගේ රාජකාරිය කරන්න. ඒ ඝාතනය වුණේ වන්දනාගාර පොලිස් නිලධාරීන්. මේ නිලධාරීන්ගේ රාජකාරිය ප්‍රධානම කොටස තමයි මේ පොලිස් නිලධාරීන්. ඒ කියන්නේ වන්දනාගාර පොලිස්. ඒගොල්ලන්ගේ ප්‍රධානම කොටස තමයි මේ රදවියන් පරීක්ෂා කරන එකනේ. ඒ කියන්නේ අර ඇතුළට ෆෝන්ස් ගේනවද, මත්ද්‍රව්‍ය ගේනවද, ඔවා පරීක්ෂා කරන කට්ටියනේ ඒගොල්ලෝ. ඉතින් මේ නිලධාරීන් එක්ක ලොකු වෛරයක් තියෙන්නේ නැති එක. එහෙම පොඩි ඇරියස් එකක් තියෙන්නේ නැති ඇතුළ කට්ටියනේ. ඒ අතර කුඩ්ඩන්ට අපරාධකාරීන්ට සහාය දෙන්න නිලධාරීන් ඉන්නව නැතුව නෙමෙයි. එහෙම චෝදනා ලැබපු ඕන තරම් බන්ධනාගාර නිලධාරීන් ඉන්නව. මං හිතන්නේ මේ ජීවිතක්ෂයට පත්වෙච්ච නිලධාරීන් ඒවට සහාය දීපු අය කියලා. සහාය දීපු කෙනෙක් වුණා නම් කවදාවත් ওই විදිහට අමානුෂික විදිහට ඝාතනය වෙන්නේ නැත. මගේ මතයට අනුව ඒකනේ. බන්ධනාගාර නිලධාරීන්ම අමානුෂිකව ගහලා ඝාතනය කරපු එක නොදැක්ක පාර්ලිමේන්තු මන්ත්‍රීතුමා අර දොරේ හිලෙන් වෙඩි තියපු එක ගැන අහනවා. නේ මන්ත්‍රීතුමා ඔයා. අනේ ඉතින් මේ වගේ උන්දලවනේ පාර්ලිමේන්තු යවලා තියෙන්නේ. කවුද? අපිනේ ඉතින් කරන්න දෙයක් නැහැ. ඔයිට වැඩි ඉතින් ගොන් කතා අහන්න මේ ඉතින් ඔයිට වැඩි බුද්ධිමත් ප්‍රශ්න අහයි කියලා අපිට බලාපොරොත්තු වෙන්නත් බෑ ඉතින් නේද? කමක් නැහැ. මොනා කරන්නද? ගොන් ගොන් ගොන් තමයි. හොයලා බලන්න මේ මන්ත්‍රීතුමා කවුද කියලා.

0: වාර්තාපිට වාර්තා තබන කෝටි අටේ එන්.එල්.වී. ධනනිධානය ලොතරැයියේ රුපියල් කෝටි 13.98 ඉක්ම වූ දැවැන්ත සුපිරිතයාග ලබා දෙමින් රටේ සංවර්ධනයට දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතියේ මහතන සම්පත ධනනිධානය බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්.
1: නවීන තාක්ෂණයෙන් නියම බරට සරිලන ඝනකම් ප්‍රමාණ සඳහන් කර අපේම රටේ නිපදවන GI box බානම් මෙල්වා.
2: මෙල්වා එක ලංකාවේ එක අපේම එක.
3: උසස්ම තත්වයේ අත්‍යවශ්‍ය භාණ්ඩ දිවයිනේ අඩුම මිලට ගත හැකි නවතම සුපිරි වෙළඳ සල් ජාලය කසාගල ග්‍රීන් සුපර් ශාකා මාතලේ අතුරුගිරිය කඩුවිල ගණේ මුල්ල නාරම්මල සහ ගම්පොළ
4: හැම දෙයකම එක වගේ නෙවෙයි. ලා ඕචි පරම්පරා ගණනාවක් විශ්වාසයෙන් තෝරන ඊතා වගේ අදත් නොවෙනස වූ තේ රසය ඔබත් අතම ලා ඕචි ගන්න.
5: අපි දැන් ඇවිල්ලා ඉන්නේ කාර්යබහුල නගරයකට. කට්ටිය දවල් 12ට මොකද කරන්න කියලා අපි සමීක්ෂණයක් කරනවා. ඔව් කෙනෙක් මේ පැත්තට එනවා. අපි යගින් අහලා බලමු මොකද කරන්න කියලා. හා හයිබෝ නංග දවල් 12ට ඔයා මොනවද කරන්නේ?
6: අනිත් අය කරන එකම තමා පුට.
5: හරි. තව කෙනෙක් එනවා. අපි එයාගෙන්වත් අහලා බලමු දවල් 12ට මොකද කරන්න කියලා. මේ නංගි දවල් 12ට ඔයා මොකද කරන්නේ?
7: අයියෝ අයියා. අතන මෙතන කවුරුත් දවල් 12ට අහන්නේ සුපින් රේඩියෝ ලන්ච් බ්‍රේක් නේ.
8: අතන මෙතන කොතනත් සතිය දවස් පහම දවල් 12ට අහන්නේ
7: සුප්‍රීම් ලන්ච් බ්‍රේක් තමයි.
9: සුප්‍රීම් ලන්ච් බ්‍රේක් වෙන්නේ

නවයයි එක අසු නවයයි තුන්න සුප්‍රීම් රේඩියෝ සුප්‍රීම් රේඩියෝ හසෙ පිළේ පොළොවෙ පලේ කොතන ඇහේ

රයිට් දෙවනව හවස පහ විනාඩිකාප දෙවැනි පැට් ආවා. ඕකේ. අද කතාව සිරකරුවෝද මිනිස්සයෝය කියලා අපි හිතුවට තමන් වැරද්දක් කරලා ඒක ඔප්පු වෙලා ඇතුළට ගියාය තමා ගොඩක් කලාවට මේ වගේ වෙලාවට මෙහෙම වෙලාවට කුලප්පු වෙන්නේ. පොඩ්ඩක් ඉඩක් ලැබිච්ච ගම කාගේ හරි උසිගැන්වීමකට ක්‍රියාත්මක වුණත් දැන් ඇතුළට ගිය වරදටත් වඩා වැරදි ගොඩ ගැහුණා. හරිද? මුන්ට මොලයක් ඇත්තෙම නැහැ. අඩුම තර මේක තේරුම් ගන්නවත් මොලයක් නැහැ. තේරුණාද? වැරද්දට හිරේ දාලා තිබ්බ කියලා එළියට එන දවසට මේගොල්ලෝ හොඳ මිනිස්සු වෙන්නෙත් නැහැ. හොඳේ. ඒක මතක තියාගන්න. රයිට්. එළියට එන්නම හිටියත් වඩා දරුණු බලගැනීමේ චේතනාව එක්ක අවස්ථාවක් ලැබෙනකම් බලාගෙන තමයි මේ මිනිස්සු අමාරයි හිරේ ගිහලා එළියට එන්නේ. සමහරක් මිනිස්සු හැදිලා එනවා. එතකොට හිර කරලා තියෙන එක අතීතයේ ඉඳලම දඬුවමක්නේ. මට ඉගෙන රජ කාලේ ඉඳලම හිර කිරීම කියන එක දඬුවමක්. දඬුවම් ක්‍රමයක් තමයි හිර කරලා තියෙන එක. ඒක දැන් මට හිතෙන්නේ කල්ලිකුත් වෙලා එක්ස්පයර් වෙලා වගේ කියලා හිතනවා මට. අහිංසක මිනිස්සුගේ බඩු සල්ලි වලින් වැඩකට නැති අපරාධ කාරයන්ගේ හිරගෙවල් වලට දාගෙන පෝෂණය කරන ක්‍රමය වහාම අයින් විය යුතුයි. බදු ගෙවන්නේ අපි අපේ බදු සල්ලි වලින් තමයි. ඔය අහිංසකයි කිය කියා හිරගෙවල් ඇතුළටලා පිම්බත් බුදි බුදි බුදි ඉන්නේ. අර ලොක්කා අර කටා මේ කටා මේ මූණ අර මූණ අර සුදා අර කළුවා මේ කළුවා ඕකී කියා නම් දාගෙන එන චරිත විදියට සමාජයේ ලොකුවට පුම්බල අරගෙන මීඩියා වලිනුත් ගිහිල්ලා උස්සගෙන කැමරා වලින් පෙන්නගෙන මේ ඔය පුම්බගෙන කාලා ඉන්නේ අපේ සල්ලි වලින්. ලැජ්ජ නැද්ද? මන් දන්නේ මහලුකු චණ්ඩිය අපේ සල්ලි වලින් ඔය කකා ඉන්නේ ඉරගෙදට වෙලා ඉඳගෙන. වැඩක් නැහැ නේද? ඔය කල්ලිකුත් එච්ච වැඩ නේද? මොනාරි වෙනස් කරන්න ඕනේ මට නම් හිතන විදිහට කිසිම වැඩක් නැහැ. සත්‍ය වශයෙන්ම වැරදිකාරයෙක් අපරාධකාරයෙක් නම් රජ කාලේ තිබුණානේ අර මරණ දඬුවම ක්‍රියාත්මක කළ යුතුයි කියලා. සත්‍ය වශයෙන්ම වැරදිකාරයෙක් අපරාධකාරයෙක් නම් පමණයි. හරිද? ඉතින් මරණ දඬුවම ක්‍රියාත්මක කළ යුතුයි කියන රජ කාලේ තිබ්බනේ මරණ දඬුවම කියන එක. උල තියෙනවා එක එක මාර ක්‍රම

නැද්ද මන් දන්න. අපේ වදු සල්ලි වලින් තම කකා ඉන්න ඔය පැටන් නෑනේ ගුල්ලන් මොනාද ගැන පුරාවස්තු වගේ තියාගන්න පරිස්සම් කරගෙන ඇතුල තියාගෙන වැඩන්න කිසි වැඩක් නැති වැඩක් ඔය කරන්න අර්ථ ශූන්‍යයි. හවස 5 විනාඩි 4යි.

0: සමරුපලක පදක්කම් කුසලාන පාසල් නිල ලාංඡන අකුරු සහ මෝස්තර කැපීම දැන් නවීන ලේසර් තාක්ෂණයෙන් හොඳම නිමාවකින් බෙල්ලන්විල ඔප්නිම් ප්‍රොඩක්ෂන්ස් වෙතින් අමතන්න 0.7 6001822
1: හැම දෙයකම එක වගේ නෙවෙයි. ලාඕචි පරම්පරා ගණනාවක් විශ්වාසයෙන් තෝරන ඉතා වගේ අදත් නොවෙන සූතේ රසය. ඔබත් අතම ලාඕචි ගන්න.
0: කුබුකවත්ත මංජුල ක්‍රීඩා සමාජය විසින් 6 වන වරටත් සංවිධානය කරන ලබන මංජුල කලනයි සංගීත රාත්‍රිය. සලින්ද ප්‍රනාන්දු ප්‍රමුඛ ඕල් රයිට් සංගීතයට කින්ස්ලි පීරිස්, අජිත් මුතුකුමාරණ, තුෂාර ජෝසප් ඇතුළු ප්‍රවීණ ගායක ගායිකාවන් රැසක් සමගින් ජූලි මස 11 වන දින රාත්‍රී 7ට කුබුකවත්ත ප්‍රජාශාලා ක්‍රීඩාංගණයේදී නිල මාධ්‍ය අනුග්‍රහය සුප්‍රීම් රේඩියෝ. ලෝකය තවත් දවසකට අවදි වුණා. ලක්ෂ ගානක වතුර කේතල් රත් වෙන්න පටන් ගත්තා. උදේට හදපු තේ කෝප්ප එක උගුරට හිස් වුණා. කලබලෙන් හැමදේම පටන් ගන්න උදෑසන එක දෙයකට විතරක් මිනිස්සු කලබල නැතුවම වටුණා.
2: The welcome show.
1: I burn subodasana kavala udasana hata.
2: Supreme Radio the welcome show.
0: Satya davas pahema ude hatata.
2: The welcome show.
1: Anugrahaya.
3: Wartha apita wartha tabene koti ate NLB tanade tahane loturaiye rupiyal koti 13.98 ikma u davanta supiritya ga laba dibin rathi sangvardhaneta davanta shaktiyak wemin obat dinawa ratat dinawana jatiye mahatana sampatha tanane tahane weladigena obat koti patiye kuwan.
4: Navina taakshanayen නියම බරට සරිලන ගණකම් ප්‍රමාණ සඳහන් කර අපේම රටේ නිපදවන GI බොක්ස් බානම් මෙල්වා.
5: මෙල්වා එක ලංකාවේ එක අපේම එක.

නල්ලි කැන්ඩිලා මිසි කැත කටාන කැතයි කර අපි සැලෙනද නැතන තැනලා අපිකසි කවි ගායදා කරන එක ගීත ගායනා කරන එක නවත්තන්නේ නැත. හරි ජදස් දොළහට අපව යන්නයි හදන්නේ අපේ. අල්ලල සෙල්ලං කළ අහිංසක සිරකරුවන් එලව යැවූ දෙදස් දොළහා වැලිකට බන්ධනාගාරයේ කතාව කියන්නයි මං හදන්නේ. දෙදස් දොළහා වැලිකට බන්ධනාගාරය කියන්නේ අපේ රටේ බන්ධනාගාර ඉතිහාසයේ ලියවුණු අතිශය දරුණු සහ ආන්දෝලනාත්මක සිදුවීමක් සිද්ධ වෙච්ච දවසක් තමයි 2012 නොවැම්බර් මාසේ 9-10 කියන්නේ. මේ දවස්වල සිද්ධ වෙච්ච ඛේදවාචකයින් රැඳවයන් 27 දෙනෙකුට ජීවිතය නැති වුණා. ඒ වගේම ආරක්ෂක අංශ සමාජිකයන් ඇතුළු තවත් 40කට වැඩි පිරිසකට තුවාල සිත වුණා. මේ සිද්ධිය ආරම්භ වෙන්නේ මෙන්න මේ විදිහට. බන්ධනාගාරය තුළ තියෙන මේ නීති විරෝධී ජංගම දුරකථන, මත්ද්‍රව්‍ය, එහෙම නැත්නම් තහනම් භාණ්ඩ සොයන්න මෙහෙයුමක් සංවිධානය කරලා තිබ්බා. මේක නොවැම්බර් මාසේ 9 වෙනිදා හවස් වරුවේ පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් කණ්ඩායමක් බන්ධනාගාරය ඇතුළට ගිහිල්ලා මේ සෝදිසි මෙහෙයුම ආරම්භ කරනවා. මේ සෝදිසි මෙහෙයුම සිදු කරන ස්ටේෆ් නිලධාරීන්ට නිලධාරීන් ආපහු ආවට ආපහු එන අවස්ථාවේදී ගල් මුල් ප්‍රහාරවලින් ප්‍රහාරයට ලක් වෙන සිද්ධ වෙනවා. ගල් මුල් වලින් ගහන්න ගන්නවා. බරවචන ඕනේ නැහැ. ඊට පස්සේ තත්ත්වය පාලනය කරන්න ආරක්ෂකංශ කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කළා. කඳුළු ගෑස් ප්‍රහාර හමුවේ නොසන්සුන් වූ රැඳවියන් බන්ධනාගාරයේ ආයුධ ගබඩාව බිඳලා ඒකේ තිබිච්ච 56 ගිනිය විසහ වෙන ස්වයංක්‍රීය ගිනි අවි ඔවුන්ගේ අතර ගන්නවා. අවිගත් රැඳවියන් බන්ධනාගාරයේ වහල උඩට නැගලා බිම හිටපු ආරක්ෂක අංශ වෙත වෙඩි තියන්න පටන් ගන්නවා. එතකොට දෙපාර්ශ්වය අතර දරුණු වෙඩි හුමාරුවක් රාත්‍රිය පුරා සිද්ධ වෙනවා. ඇතැම් රැඳවියන් නිලධාරීන් ප්‍රාණාපයට ගන්න උත්සාහ කරා. එදත් මේ සිද්ධිය වගේම තමයි තත්ත්වය දරුණු අතට හැරීමත් එක්ක ඒක පාලනය කරන්න ශ්‍රී ලංකා යුද හමුදාවේ සේනාංක සහ සන්නද්ධ රථ බන්ධනාගාරය තුළට යොමු කරන්නට එවකට පැවති රජ තීරණය කරනවා සහ ක්‍රියාත්මක වෙනවා. එතකොට නොවැම්බර් මාසේ 10 වෙනිදා අලුයම වෙනකොට හමුදා මෙහෙයුමකින් පස්සේ බන්ධනාගාරයේ පාලනය නීතිය රැහැනට ගන්නට ආරක්ෂක අංශ නැවත සමත් වෙනවා. ඉතින් විශේෂයෙන්ම මේ තත්ත්වය පාලනය කිරීමෙන් පස්සේ ඇතැම් රැඳවියන් මේ ගෙනම් ලේඛන බලලා වෙන වෙනම ප්‍රකාශ කරලා ඔවුන් එළියට කැඳවාගෙන ඇවිල්ලා තිබ්බා කියලා චෝදනා තිබ්බා. එතකොට තෝරාගත්ත රැඳවියන් 8 දෙනෙක් බන්ධනාගාරයේ කාර්මිකාංශයට ගෙන ගිහිල්ලා ඒගොල්ලන් අත්මාංචු දාලා වෙඩි තියලා ඒගොල්ලෝ ඝාතනය කරා කියලා චෝදනා එල්ල වුණා. ඉතින් ආරක්ෂකංශ වෙත වෙඩි තිබ්බ බව ආරක්ෂකංශ වෙත වෙඩි තියන්න උත්සාහ කරලා එතනදී රැඳවියන් එක්ක ඇති වෙච්ච ගැටුමකින් රැඳවියන් ඝාතනය වුණා කියලා පෙන්වන්න ආයුධ තියලා කරා කියලා චෝදනා තිබ්බා. විවිධ කතා ඒ දවස්වල ගියා. ඉතින් මේ කතාවත් يعني වැලිගඩ බන්ධනාගාරයේ සිද්ධ වෙච්ච කතාවට හා සමාන කතාවක් නෙමේ. පෙරේද දෙකෙදි සිද්ධ වෙන්නේ. ඉතින් සමහර විට ඒ බෑදී දැන්නේ පරීක්ෂණ කටයුතු ආරම්භ කළා තියෙන පරීක්ෂණ විමර්ශන කටයුතු ආරම්භ කළා තියෙන. එතකොට දැන් ඉතින් විවිධ කතා ඇයි නේද? ඒ වගේම මේ චෝදනා විමර්ශනයෙන් පස්සේ 2019 අවුරුද්දේදී නීතිපතිවරයා විසින් ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ මේ සම්බන්ධයෙන් නඩුවක් පැවරුවා. එතකොට ඒකට අනුව හිටපු බන්ධනාගාර කොමසාරිස් එමිනල් රංජන් ලමාහේවා සහ පොලිස් මත්ද්‍රව්‍ය නාශකාංශයේ පොලිස් පරීක්ෂක නියෝමාල් රංගජීව ඇතුළු පිරිසකට එරෙහිව මිනිමැරුම් සහ කුමන්ත්‍රණ ඇතුළු අධිචෝදනා 33ක් ගොනු කරනවා. දීර්ඝාණ්ඩු විභාගයකින් පස්සේ 2022 ජනවාරි මාසයේදී කොළඹ මහාධිකරණය විසින් හිටපු බන්ධනාගාර කොමසාරිස් නිමල් රංජන් ළමාහේවා වැරදිකරු කරලා ඔහුට මරණ දඬුවම නියම කරලා සාක්ෂි ප්‍රමාණවත් නොවීම හේතුවෙන් පළමු චූදිතයා වෙච්ච නියෝමාල් රංගජීව නිදොස් කොට නිදහස් කරන්න අධිකරණය තීරණය කරනවා. ඊට පස්සේ කොළඹ මහාධිකරණයේ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් විසින් 2022 ජනවාරි මාසයේ හිටපු බන්ධනාගාර කොමසාරිස් එමිල් රංජන් ළමාහේවාට පැන වූ මරණ දඬුවමට එරෙහිව ඔහු විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට අපැලක් ඉදිරිපත් කරනවා. මේ අපැල සලකා බැලලා විජිත් අපි නම් නොකියමුකෝ. එතකොට ඒ හිටපු පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල 2024 අගෝස්තු මාසේ 8 වෙනිදා ඔහුව සියලු චෝදනාවලින් නිදහස් කරලා ඒකමතිකව නියෝග කරනවා. ඒ වෙන කවුරුත් නෙමෙයි හිටපු බන්ධනාගාර කොමසාරිස් එමිල් රංජන් ළමාහේවා මහත්මයව. ඒ විතරක් නෙමෙයි නිදහස් වෙලාවෙන් ආවට පස්සේ ඔහු බන්ධනාගාර නිලධාරියෙකු විදිහට වසර 37ක් පුරා සේවය අගය කරලා සංවිධානය කරපු උත්සවයකදී මේ
ඇගේම් සම්මානයකුත් ලබා ගන්නවා. අවසානයේ සියලු අය නිදොස්කොට නිදහස් වුණා. ඉතින් ඔන්න ඔහොමයි වැලිකඩ බන්ධනාගාරයේ ඛේදවාචකය අවසන් වුණේ. අපි බලාගෙනමු මීගමෝ බන්ධනාගාරයේ ඛේදවාචකය කොහොමද අවසන් වෙන්නේ විමර්ශන කටයුතු වලින් පස්සේ. ඒ කියන්නේ අවුරුදු කීයක් ඇයිද කියන නම් අපි දන්නේ නැහැ. ඒ කොහොම වුණත් ඒ දේ සිද්ධ වෙනකන් ඉතින් අපිට බලාගෙන ඉන්න සිද්ධ වෙනවා. කොහොම වුණත් ඒ කතාව ওই විදිහට ඉවර කළා අපි යනවා TikTok live එක පැත්තට. විශේෂයෙන්ම මේ වෙලාවේ බලාගෙන ඉන්න හැමදෙනාම එකතු කරගන්න ඕනේ. චේයිනෝ චේව මතක් කරන්න ඕනේ. ඒත් එක්කම රුවන් ලක්මාල් ඔයාව එකතු කරගන්නවා. එඹිලි පිටියේ CEBK කට්ටිය ඔක්කොමත් එක්ක භාග්‍යයින ඔයාව, තුවන් සබාර ඔයාව, ඒ වගේම සාශ ඔයාව, ඊට අමතරව තව කවුද ඉන්නේ කට්ටිය TikTok live එකේ ඉන්න හැමදෙනාම එකතු කරගන්නවා. සංජය මధుරංග, ඒ වගේම අංජුලි, ඇලෙක්ස් ගොඩක් හිටියේ ඉන්නවා. කට්ටිය ඔක්කොම ආදරෙන් මතක් කරලා හැමෝම ඉල්ලපු විදිහට පරණ හින්දි සින්දුවක රීමික්ස් එකක් අහන්නයි සූදානම් වෙන්නේ.

0: දශක පහක් පුර අපිත්තල භාණ්ඩකරණයේ ශ්‍රී ලංකේ ජනතා විශ්වාසය දෙනෝ කිරිපත්ගොඩ චාලික බ්‍රස්ටේන සරුමේරු දොරලෝ පිත්තල පහන් ඇතුළු සියලුම පිත්තල අවශ්‍යතාවයන් වෙනුවෙන් චාලික බ්‍රස්ටේන නුවර පාර කිරිපත්ගොඩ
1: නවීන තාක්ෂණයෙන් නියම බරට සරිලන ඝනකම් ප්‍රමාණ සඳහන් කර අපේම රටේ නිපදවන GI box බානම් මෙල්වා
2: මෙල්වා එක ලංකාවේ එක අපේම එක
3: උසස් මතත්වයේ අත්‍යවශ්‍ය භාණ්ඩ දෙවෙනේ අඩුම මිලට ගත හැකි නවතම සුපිරි වෙළඳ සල් ජාලය කසාගල ග්‍රීන් සුපර් ශාකා මාතලේ අතුරුගිරිය කඩුවිල ගනේ මුල්ල නාරම්මල සහගම්පොළ
4: The welcome show
3: ඇහෙන අහන කතා අතර රස කතා ඇහෙන පැය තුන
5: ලංකාවේ මේවා ජනප්‍රවාද කතාවල සහ නිකන් මනක් කල්පිතවල වගේ තියෙන නමක් මං ඔයාලට කිව්වොත් ගවරා. ගවරා ගැන නිකන් සාමාන්‍ය අපි අහලා තියෙනවා නේද? ගවරා ලංකාවේ සිටියා කියලා තහවුරු කිරීම් ටිකකුත් තියෙනවා.
6: තියෙනවා.
5: කිලෝග්‍රෑම් 1000ක් 1500ක් අතර බරක් තියෙනවලු. රොබර්ට් නොක්ස් ලියපු පොතක සඳහන් වෙලා තියෙනවා වාර්තාවල ඒ කාලේ උඩරට රජතුමාගේ රාජමාලිගාවේ මේ ගවරා කියන ගොනුන් විශේෂය හිටියා කියලා. මහජන ප්‍රදර්ශනයේට ගම් සහ විවිධ ප්‍රදේශ හඳුන්වන්නත් මේ ගවරාගේ නම භාවිතා කරලා
6: තියෙනවා.
3: ඒ වගේ කතා අහන්න සතියේ දිනවල උදේ 7ට
4: The Welcome Show.
7: ඩෙංගු මාරාන්තිකයි. දැනුවත් වී වලකනමු.
0: ඔබගේ ගෙවත්ත පමණක් නොව, ගේ වටා ඇති ජලය ගලා යන කාණුපත්තිත හැකිතාක් පිරිසිදුව තබා ගන්න. ප්ලාස්ටික් පොලිතින් පමණක් නොව ස්වභාවිකව ජලය රැඳිය හැකි ස්ථාන පිළිබඳව අවධානය යොමු කරන්න.
7: මෙය සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේ පණිවිඩයකි.

රයිටෝකේ වෙලාව හව සුපහයි විනාරි 37යි මට නිකන් අද නිකන් හඬේ පොඩි වෙනසක් තේරෙනවා. මේ මයික් එක හැරිලාද නැද්ද? දැන් දුරින් ඇහෙනවා වගේ සීන් එකක් දෙනවා. ඒ මොකක් හරි අවුලක් තියෙනවා. මොකක් හරි නිෂ්පාදකතුමා සද්දේ මොකක් හරි අවුලක් තියෙනවා. රයිට්. අපි යනවා TikTok live එක පැත්තට කලින් WhatsApp කියලා දානවා. WhatsApp. රයිට් MJ ඔයාව ගොඩක් ආදරෙන් එකතු කරගන්නවා ගෑණි ලක්ෂි. ගෑණියා ඇවිල්ලා තිනවා ගොඩ දවසකින් පොඩි වැඩකට හිර වෙලා ඉන්න කමක් නැහැ ගෑණි ආදරෙන් එකතු කරගන්නවා. WPR තිලන ඔයාව ජපානේ ඉඳලා. ඒ වගේම ධම්මික ඔයාවත් එකතු කරගන්න. මම මොකද්ද වෙනසක් තේරෙනවා. හඬේ වෙනසක්. රයිට්. අංජුනි ඔයාවත් එකතු කරගන්න. අංජුනි සින්දු ඉල්ලනවා. අද සින්දු ඉල්ලන දවසක් නෙමෙයි. ඒ නිසා මට ඉල්ලන සින්දු නම් දෙන්න බෑ. ඊළඟ සින්දුරම එකතු කරගන්නම්. රයිට්. භාග්‍යා හරි මෝඩ තරිඳු කියලා එක්කෙනෙක් ඇවිල්ලා ඉන්නවා. ඇමිලි පිටි අපි කියලා ඉතින් ආයේ කෙනවා. කලින් සින්දුවටත් එකතු කරගත්ත එකතු කරගන්නවා මේ සින්දුවටත් අනිවාර්යයෙන්. මේ වගේ මම යනවා මොරටුවට. මොරටුවේ ලක්ෂාන් පැන්ට්‍රික බඩගේ සෙට් එක අපිවත් ලස්සන සින්දුවකට එකතු කරගන්න කියලා කියනවා. රන්දික මදු ලක්ෂාන් අසංක මේ කට්ටිය ඉන්නවා කියලා කියනවා. බොහොම ස්තුතියි. ඊට පස්සේ මම යනවා අනුරාධ කෝට් ඒවාවත් එකතු කරගන්නවා. අහගෙන නෑ ඉන්නේ හොරගෙඩියා. ඊට පස්සේ පානදුරේට එන්නයි හදන්නේ. පානදුරෙන් ඇවිල්ලා තිනවා මට කවියා. මොකද සද්දේ? ආදේ හරිනේ සද්ද සම්බන්ධ මොකක් හරි ගැටලුවක් තියෙන මන් දන්නේ මොකද්ද කියලා මට තේරෙන්නේ නැහැ. කවුද අපේ මේ ලස්සන කෙල්ල හොයලා කියනවා? ආ සමා වෙන්න. කවුද අපේ මේ ලස්සන කෙල්ල කියලා හොයනවා? මාර වැඩේ කඩේ ගාව හරි ජරමර කරනවා. ආශි කෙල්ල බලලා යන්න එන්න ඔන්න හදනවා. ඒ කට්ටිය එක්ක ආචි මාටත් එන්න හිතනවා. ඕහෝ එනි ටයිම් එන්න බම්බල පිටේ ඉන්නේ. යාළුවෝ සේරම එකතු කරගන්න ලස්සන සින්දුවක් දෙන්න ආශි කියලා තියෙනවා. බොහොම ස්තුතියි. බොහොම ස්තුතියි කවි ලිව්වට. එහෙමනම් ආයිබවන් ලක්ෂ්මන් මඩ පාතින් ඔයාවත් එකතු කරගන්නවා. ඔයාගේ පවුල කට්ටිය ඔක්කොම ගොඩක් ආදරෙන්. ඒත් එක්කම සවුන්ඩ් මොකක් හරි වෙලා කියලා කියනවා. මන් දන්නේ මොකද්ද සද්දෙට වෙලා තියෙන්නේ කියලා. අපි යනවා සින්දුවක් අහන්න. හරියද නිෂ්පාදකතුමා? හඩ. 5:39.

0: දවස 5:44.
1: උසස් මුදත්වේ අත්‍යවශ්‍ය භාණ්ඩ දිවයිනේ අඩුම මිලට ගත හැකි නවතම සුපිරි වෙළෙන් සෙනසුරාලය කසාගල ග්‍රීන් සුපර් ශාකා මාතලේ අතුරුගිරිය කඩුවෙල ගණේමුල්ල නාරම්මල් සාගම්පල කසාගල සමූහ ව්‍යාපාර හා සම්බන්ධ වන්න අමතන්න 0112 864 012.
2: ඉංජිනේරුවෙක් විදියට මුදලට වඩා ප්‍රමිතිය මගේ වගකීමක්. නවීන තාක්ෂණයෙන් අපේම රටේදී 100% පිරිසිදු බිලට් වලින්ම හදන නිසායි මම මෙල්වා RV500 විශ්වාසයෙන් නිර්දේශ කරන්නේ.
3: මෙල්වා එක ලංකාවේ එක, අපේම එක.
4: කාලේ වැලි තලාවෙන් වැසී ගියත් සමහර මතකයන් තවමත් හදවතේ සුවඳ දෙනවා.

0: සෙවනැලි අතරින් වර්තමානයේ ආදර සිතුවිලි සිතුවම් කරන Dream Night
1: සතියේ දිනවල රාත්‍රී 7ට
2: අනුග්‍රහය
3: වාර්තා පිට වාර්තා තමයි කෝටි 8 NLB තනටි තහනේ ලොතරැයි රුපියල් කෝටි 13.98 ඉක්ම වූ දැවන්ත සුපිරිතයාග ලබා තිබෙන රටේ සංවර්ධනයේ දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතිය මහතන සම්පත තන නිදහනේ වෙලදී කෙන ඔබත් කෝටිපතියෙකු වන්
0: ලොව සුන්දරතම පාරාදීසේ
2: මන බැඳුණු ඇස නොගැටුණු තන් සොයා උතුම්ම යම් සත්‍යයක්
0: Travel with Supreme.
2: සතියේ දවස් පහේම The Welcome Show අහන්න.

0: සුදුසන්දෑවක් වෙලාව හවස 6යි. මේ සුප්‍රීම් රේඩියෝ.
1: ජීවිතයේ සිහින සැබෑ කරන වාසනාවේ වෙලා මතක් කළේ
2: වාර්තා පිට වාර්තා කබන කෝටි 8 NLB දනඩතහනිය ලොතරැයියේ රුපියල් කෝටි 13.9 ඉක්ම වූ දැවන්ත සුපිරිතයාග ලබා දෙමින් රටේ සංවර්ධනයට දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතියේ මහත් ධන සම්පත ධන නිධානය බෙදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්නේ.

නවයයි එක අසු නවයයි තුන සුප්‍රීම් රේඩියෝ පොළොවෙන් බලය කොතන ඇහේ සුප්‍රීම් රේඩියෝ

0: ஃபைபர் லேசர், சிஎன்சி லேசர், பிளாஸ்டிக் லேசர் சமக நவீன லேசர் தாட்சணின் சமருபலக பதக்கம் பாசல் நில லாஞ்சன நாம போர்தன் அனர்கனிமாவுக்கின் வெள்ளங்கில பன்சலசல ஓப்பனிங் ப்ரொடக்ஷன் வெதின் அமதன்ன பிந்து ஐகை கைதிகாய் ஹத்சிய திஸ்னவியை எகசியா சுவட
1: லோக்கிய தவத்தவசகட அவதியுனா லக்ஷ கானக வதுர கேதல் ரத்வென்ன படங்கத்தா உதேட் ஆதப்பு தேக்கோப்ப எக்க உகுரட ஹிஸ்ஸுனா කලබලෙන් හැමදේම පටන්ගන්න උදෑසන එක දෙයකට විතර මිනිස්සු කලබල නැතුවම වට වුණා.
2: The Welcome Show.
3: අයිබර්න් සුබෝදස්සනාක බලා උදෑසන හතර.
2: Supreme Radio The Welcome Show.
0: සතිය දවස් පහේම උදේ හතට.
2: The Welcome Show.
3: අනුග්‍රහය.
4: වාර්තා පිට වාර්තා තමයි කෝටි 8 NLB තනඩි තහනේ ලොතරැයියෙන් රුපියල් කෝටි 13.9 අත ඉක්ම වූ දැවැන්ත සුපිරිතයාග ලබා දීමින් රටේ සංවර්ධනයේ දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතියේ මහත්ම සම්පත තන නිදහනේ වෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්.
5: Mentol හිස රතය උණ සෙම්ප්‍රතිශාව ඇඟපත වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය Meldol පැරසිටමෝල් විශේෂයකි.
6: බලන්නකෝ අනේ අපේ ළමයට හරි ලස්සනට සින්දු කතන්දර කියන්න පුළුවන්. හැබැයි ඉතින් ඒවට තැනක් නැහනේ.
7: ඇයි අනේ සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩක් උදෑසන තියෙන්නේ.
8: අපිට ජපාන් ඉගෙන ගන්නත් පුළුවන්. ලස්සන ලස්සන කතන්දර අහන්න පුළුවන්නේ.
0: හැඩකාර දඟකාර පොඩිත්තු වෙනුවෙන්මයි.
8: මේ ඔක්කොටම සතියේ දින පහම උදේ 6 ඉඳන් 7 වෙනකම් සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩන්ගේ උදෑසන අහන්න ඕනේ.
9: 89.1 89.3 Supreme Radio.

0: සුප්‍රීම් රේඩියෝ මෙල්ටෝල් හිසරතය උන සෙම්ප්‍රතිශ්‍යාව ඇඟපත වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය මෙල්ටෝල් පැරසිටමෝල් විශේෂයකි.
1: වාර්තාපිට වාර්තා තබන කෝටි 8 NLB දනඩ තහනය ලොතරැයියෙන් රුපියල් කෝටි 13.9 ඉක්ම වූ දැවන්ත සුපිරිතයාග ලබා දෙමින් රටේ සංවර්ධනයට දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතිය මහතන සම්පත ධන නිධානය බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්.
2: හැම දෙයකම එක වගේ නෙවෙයි. ලාඕචි පරම්පරා ගණනාවක් විශ්වාසයෙන් තෝරන එතා වගේ අදත් නොවෙන සූතේ රසය ඔබත් අතම ලාඕචි ගන්න.
3: The Welcome Show. ඇහෙන අහන කතා අතර රස කතා ඇහෙන පෑ තුන.
4: ලංකාවේ මේවා ජනප්‍රවාද කතාවල සහ නිකන් මනක් කල්පිතවල වගේ තියෙන නමක් මං ඔයාලට කිව්වොත් ගවරා. ගවරා ගැන නිකන් සාමාන්‍ය අපි අහලා තියෙනවා නේද? ගවරා ලංකාවේ සිටියා කියලා තහවුරු කිරීම් ටිකකුත්
5: තියෙනවා.
4: කිලෝග්‍රෑම් 1000ක් 1500ක් අතර බරක් තියෙනවලු. රොබර්ට් නොක්ස් ලියපු පොතක සඳහන් වෙලා තියෙනවා වාර්තාවල ඒ කාලේ උඩරට රජතුමාගේ රාජමාලිගාවේ මේ ගවරා කියන ගොනුන් විශේෂය හිටියා කියලා මහජන ප්‍රදර්ශනයේට. ගම් සහ විවිධ ප්‍රදේශ හඳුන්වන්නත් මේ ගවරාගේ නම භාවිතා කරලා තියෙනවා.
3: මේ වගේ කතා අහන්න සතියේ දිනවල උදේ 7ට The Welcome Show. ඩෙංගු මාරාන්තිකයි. දැනුවත් වී වලකනමු.
2: ඔබට හෝ ඔබේ පවුලේ අයෙකුට පැය 48කට වඩා වැඩි කාලයක් උණ පවතින්නේ නම් වහාම සුදුසුකම් ලත් වෛද්‍යවරයෙකු හමු වී ප්‍රතිකාර ලබා ගන්න. විශේෂයෙන් ගර්භණී මව්වරුන්, කුඩා දරුවන්, වයස්ගත පුද්ගලයින් සහ වෙනත් නිදන්ගත රෝග ඇති පුද්ගලයින් උණ වැළඳුණු වහාම ඉක්මන් වෛද්‍ය ප්‍රතිකාරවලට යොමු වන්න.
3: මෙය සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේ පණිවිඩයකි. 89.1 89.3 සුප්‍රීම් රේඩියෝ. සුප්‍රීම් රේඩියෝ. Make a superior.

0: ඉංජිනේරුවෙක් විදිහට මුදලට වඩා ප්‍රමිතිය මගේ වගකීමක්. නවීන තාක්ෂණයෙන් අපේම රටේදී 100%ක් පිරිසිදු බිලට් වලින්ම හදන නිසායි මම මෙල්වා RB500 විශ්වාසයෙන් නිර්දේශ කරන්නේ.
1: මෙල්වා එක ලංකාවේ එක අපේම එක.
2: උසස් මුදත්වයේ අත්‍යවශ්‍ය භාණ්ඩ දිවයිනේ අඩු මුමිලට ගත හැකි නවතම සුපිරි වෙළඳ සල්ජාලය කසාගල ග්‍රීන් සුපර් ශාකා මාතලේ අතුරුගිරිය කඩුවෙල ගණේමුල්ල නාරම්මල සාගම්පල කසාගල සමූහ ව්‍යාපාර හා සම්බන්ධ වන්න අමතන්න 0112 864 012.
3: කාලේ වැලි තලාවෙන් වැසී ගියත් සමහර මතකයන් තවමත් හදවතේ සුවඳ දෙනවා.
4: සොදුරු අතීතයේ සෙවනැලි අතරින් වර්තමානයේ ආදර සිතුවිලි සිතුවම් කරන Dream Night
3: සතියේ දිනවල රාත්‍රී 7ට
5: අනුග්‍රහය.

අදහෙමනං වැඩේවරයි අපි ගිය සුබරාත්‍රයක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. අනිවාර්යෙන්ම හෙට හවස 4ටත් එකතු වෙන්න කියලා මතක් කරනවා. ගුඩ් නයිට් මං ආශි.

ප්‍රේම් රේඩියෝ අපමහා බෝධිසත්වයන් වහන්සේ මෝර රාජව ඉපිද සිටි සමයේ සතුරු උපද්‍රව වලින් මිදී තේජවන්තව සහ සුරක්ෂිතව වැජඹීමට උපකාරී වූ සියලු බාධක මර්ධනය කර ජයග්‍රහණය උදා කර දෙන උතුම් මෝර පිරිත මෙසේ ශ්‍රවණය කරමු.

0: විග්‍රහය
1: වාර්තා පිට වාර්තා තමයි කෝටි 8 NLB තනඩ තහනේ ලොතරැයි රුපියල් කෝටි 13 9 අත ඉක්ම වූ දවන්ත සුපිරිතයග ලබා දීමින් රටේ සංවර්ධනයේ දවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතියේ මහත් ධන සම්පත තන නිධානයේ වෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්.

0: අද ආදරණීය පතාතා, අදත් වෙනද වගේම ආදරේ පිරුණු හදවත් එකක් තවත් ආදරේ පිරුණු හදවතකට කතා කරන්න මේ විදිහට ඩ්‍රීම් නයිට් තුලින් ඇවිල්ලා ඉන්නවා. මොනිෂා, අපි හැමදාම ආදරේ ගැන හරි ආදරෙන් කතා කරනවානේ. මේ කතා කරන ආදර කතා ඇතුලේ අපේ හදවතත් වේලාවකට ගැහෙනවා. මේ වගේ ආදර කතාවලට අපිට අපේ වචනෙමුත් හයියක් වෙන්න හැකියාවක් ලැබෙන එක ගැන. ඉතින් අදත් ඒ විදිහටම ඔයාගේ ආදර කතාවට හයියක් වෙන්න, ඔයාගේ ජීවිත කතාවේ ඔයා සතුටින් නම් ඉන්නේ, ඒ සතුට තව තවත් වැඩි කරන්න අපි දෙන්න මේ ගන්න උත්සාහයට මේ හෝරාතුන අපි උපයෝගී කරගමු. ඒ වගේම මේ හෝරාතුන අපි ආදරෙන් ගත කරමු.
1: එහෙමනම් ඉතින් ආදරෙන් මේ ආදරණීය පැය තුන ගත කරන්න ඉන්න කියන ආරාධනාවත් එක්ක එහෙමනම් ඩ්‍රීම් නයිට් පටන් ගමු.
0: දිගට මහගෙන ඉන්න මේ ගෙවෙන්නේ ලස්සන හෝරාතුනක්. මම ආසිත,
1: මම මනිෂා.

0: සුප්‍රීම් රේඩියෝ ජීවිතේට සිහින තියෙනවා. NLB කියන්නේ ඒ සිහින සැබෑ කරන වාසනාවට කියන තවත් නමක්. මේ මෙගා පව ලොතරැයින් රුපියල් 20 ලක්ෂයක ප්‍රථම තියාගේ දිනාගත් වාසනාවන්තයා ගම්පහ රත්නසිරි මහතා.
1: මම රත්නසිරි, මම ගම්පහ දේශී පදිංචි. තාතික ලොතරැයි මණ්ඩලය ගැන විශ්වාසයක් තියෙනවා. මම ඇඳලා මම ලක්ෂයක් ඉස්සර දෙකක් තුනක් ඇදලා තියෙනවා. රුපියල් 40ක් දීලා ටිකට් එකක් ගන්න. ගත්තොත් තමයි ටිකට් එකක් ඇදෙන්නේ. ගන්න නැතුව මේක ඇදෙන්නේ නැහැ, මේක දිනුන්නේ නැහැ කියන්නේ නැහැ. රජයටත් මේ තියක් හරේනවා. ජනාධිපති අරමුදලටත් ඒකත් රටට සේවයක්. මේකෙන් අපිටත් ව්‍යාපාරයක් කරගන්න පුළුවන්. ඒකත් අපිට සෑහෙන සේවයක් කියන එක මම බලාපොරොත්තු වෙනවා. මම මගේ වචනට ගෙනවා. ලේත් ෂොප් එකක් කරන් හිටියේ මම ඉස්සෙල්ලා. ලේත් ෂොප් එක මගේ ව්‍යාපාර වැඩිලා ඉන්නේ. මගේ ව්‍යාපාරය නැවත නගා සිටු වීම තමයි මගේ එකම ප්‍රමාණය. මේ ලක්ෂය ඉස්ස මම කියන්නේ මේ ටිකට් ගන්න ගත්තොත් තමයි ඇදෙන්නේ. මගේ ව්‍යාපාරිකේ මට කරන් යන්න පුළුවන් දැන් කිසි කරදරයක් නැහැ. ජාතික ලොතරැය මණ්ඩලයට ඒ කාර්යමණ්ඩල සහෝද සියලුම දෙනාට මම ස්තුති කරනවා.
0: ජීවිතයේ සිහිනයට වාසනාවේ ආශිර්වාදය NLB.
2: හැමදේකම එක වගේ නෙවෙයි. ලාඕචි පරම්පරා ගණනාවක් විශ්වාසයෙන් තෝරන එදා වගේ අදත් නොවෙනස් වූ තේ රසය. ඔබත් අදම ලාඕචි ගන්න.
3: ජීවිතේ වෙනසක් හොයන ඔබට
4: අතරෙනෙම පෘථිවියට අමතර හිතන්නකෝ තව කොහෙද
5: හිතට ශක්තිය
3: සිරුරට සුවය
4: ඇති වෙන්න නිකන් ඇති වෙන්න ජානම හේතු බලපාන
5: ලස්සනට ඉන්න අලුත් රහස්
6: සමහර අය යන්න කැමති ෆැන්සි කලර්ස් වලට සමහර අය රිච්
3: කලර්ස් රසගුණ පිළිකෑම
7: කියා පොඩි රෙසිපි තියෙනවා එතකොට උදෑසන ආහාරයට
5: මේ හැමදේම එකම තැනකින් දැනගන්න
3: ජීවිතේ ලස්සන කරන හොඳම තැන
5: සුප්‍රීම් ලයිෆ් ස්ටයිල් විත් මනීෂා සතිය දවස් පහේම උදේ
8: The Welcome Show.
5: ඇහෙන අහන කතා අතර රස කතා ඇහෙන පැතුන.
9: ලංකාවේ මේවා ජනප්‍රවාද කතාවල සහ නිකන් මනක් කල්පිතවල වගේ තියෙන නමක් මං ඔයාලට කිව්වොත් ගවරා. ගවරා ගැන නිකන් සාමාන්‍ය අපි අහලා තියෙනවා නේද? ගවරා ලංකාවේ සිටියා කියලා තහවුරු කිරීම් ටිකකුත්
10: තියෙනවා.
9: කිලෝග්‍රෑම් 1000ක් 1500ක් අතර බරක් තියෙනවලු. රොබර්ට් නොක්ස් ලියපු පොතක සඳහන් වෙලා තියෙනවා වාර්තාවල ඒ කාලේ උඩරට රජතුමාගේ රාජමාලිගාවේ මේ ගවරා කියන ගොනුන් විශේෂය හිටියා කියලා මහජන ප්‍රදර්ශනයේට. ගම් සහ විවිධ ප්‍රදේශ හඳුන්වන්නත් මේ ගවරාගේ නම භාවිතා කරලා
10: තියෙනවා.
5: මේ වගේ කතා අහන්න සතියේ දිනවල උදේ 7ට
8: The Welcome Show
11: 89.1 89.3 Supreme Radio.

0: මතක යන් ඔබේ සිතේ තබාගෙන
1: Dream Night Supreme Radio.
2: හීන කියන්නේ හැබෑ කරගන්න ඕන දේවල් වලටනේ. ඉතින් අන්න ඒ විදිහට හීන හැබෑ කරගන්න ඇප්ප කැප වෙලා කටයුතු කරන කෙනෙක් තමයි ජාතික ලොතරැයි මණ්ඩලය කියලා කියන්නේ. කියන්නේ අපේ හීනවලට උර දෙන කෙනා තමයි ජාතික ලොතරැයි මණ්ඩලය. ඉතින් ඔන්න ධන නිධානයක් අපිට දෙන්න තමයි මේ සූදානම් වෙලා ඉන්නේ. ජීවිතයේ සිහින යථාර්ථයක් බවට පත් කරන ජාතික ලොතරැයි මණ්ඩලයේ ජාතියේ මහා ධන සම්පත ධන නිධානය ඔබේ ජීවිතයේ සිහින දිනවන බවට සාක්ෂි දරමින් ඔන්න ලක්ෂ ගණනින් කෝටි ගණනින් මේ වසරෙදිත් මේ වන විටත් ඔබ ජයග්‍රාහකයෙකු කළා හමාරයි කියන දේ මුලින්ම මතක් කරන්න ඕනේ. ඉතින් ධන නිධාන ලොතරැයි අලවිය තුළින් මේ අවුරුද්දේ ප්‍රථම සුපිරි ත්‍යාගලාභියා පසුගිය මැයි මාසයේදී කඳුළු රටින් බිහි කරන්න ජාතික ලොතරැයි මණ්ඩලයට හැකියාව ලැබුණා. ඒ රුපියල් කෝටි 12.4කට වැඩි සුපිරි ත්‍යාග මුදලක් කඳ උඩු රටට හිමි කර දෙමි.
3: දශක 6කට වැඩි කාලයක් රටේ සංවර්ධනයට උර දෙමින් කෝටිපතියන් වැඩි වැඩියෙන් බිහි කරන ජාතික ලොතරැයි මණ්ඩලයේ කෝටිපති ධන නිධානය ලොතරැයියෙන් රජේඛාබද්ධ අරමුදල ශක්තිමත් කරන්නත් ශක්තිය සහයෝගය ලබා දෙනවා. ඉතින් තව තවත් බලන්න දෙයක් නැහැ ඔයාට. 20 ලක්ෂපතියෙකු 10 ලක්ෂපතියෙකු වෙන අතරතුරේදී දැන් සෑම ඉරිදා දිනකම සන්ඩේ බෝනස් වාසනාවත් ඔයාට හිමි කරගන්න පුළුවන්කමක් තියෙනවා. මේ අවස්ථාවේ රසක් මිතින් ඔබට ලබා දෙන්නේ ජාතික මහා ධන සම්පත ධන නිධානය ලොතරැයිපත් වැඩි වැඩියෙන් මිලදී ගන්නවන. එසේ නම් ඉතින් වැඩියෙන් ධන නිධානය ලොතරැයිපත් මිලදී ගන්න කෝටිපතියෙකු වීමේ සිහිනය සැබෑ කරගන්න ඔයාට පුළුවන්කමක් තියෙනවා. ජීවිතයේ සිහිනයට වාසනාවේ ආශිර්වාදය ජාතික ලොතරැයි මණ්ඩලය.
2: හසිත අපිට කාලෙකදී දැනෙන්න පටන් ගන්නවනේ මිනිස්සුත් එක්ක හැපිලා මට දැන් මහන්සි කියලා හැඟීමක්.
4: ඔව්.
2: අනේ ඒ වගේ වෙලාවට මම නම් හිතන්නේ මුළු ලෝකෙම දුවන දිහා පාටුවේ පැත්තකට වෙලා ඉඳගෙන බලාගෙන ඉන්න ඕනේ කියලා. ඒක තමයි ඇත්තටම ඒ වගේ සිතුවිල්ලක් අපිට අපේ හදවතට දැනෙච්ච වෙලාවට අපිට කරන්න තියෙන හොඳම දේ. ඔහොමකද කියන්නේ?
4: ඔව්, කරන්න තියෙන හොඳම දේ ඒක තමයි මනිෂා. අපි කාගෙත් එක්කවත් යුද්ධ කරන්න කාලය වැය කරනවට වඩා තමන්ට වැරදුණු තැන් ආයෙ කල්පනා කරලා පාඩුවේ පැත්තකට වෙලා ඒ අතරින් පුළුවන් දේවල් හදාගෙන යන ගමන් ජීවිතේ සාර්ථක කරගන්න අපි වග බලා ගන්න ඕනේ. සමහර තැන්වල තියනවා අපි කොයිතරම් හැප්පුණත් විසඳුමක් නැති. මහන්සිය විතරයි හැම වෙලාවකම අපිට ප්‍රශ්න වලින් ලැබෙන්නේ, ඒ හැප්පීම් වලින් ලැබෙන්නේ. ප්‍රශ්න එක්ක හැප්පිලා හෙම්බත් වෙලා ඉද්දි තවත් මොකටද මනිෂා ප්‍රශ්න මැත්තේම අපි ජීවිතය ගෙවන්නේ? එහින්දා විවේකයක් ගන්න, තමන් ගැනම හිතලා විවේකයකින් ජීවිතේ හරිගස්ස ගන්න.

0: ගැඹුරු බලක පදක්කම් කුසලාන පාසල් නිල ලාංඡන අකුරු සහ මෝස්තර කැපීම. දැන් නවීන ලේසර් තාක්ෂණයෙන් හොඳම නිමාවකින් බෙල්ලන්විල ඔප්නිම් ප්‍රොඩක්ෂන්ස් වෙතින් අමතන්න 0.7 600 1022. ලෝකයේ තවත් දවසකට අවදි වුණා. ලක්ෂ ගානක වතුර කේතල් රත් වෙන්න පටන් ගත්තා. උදේට හදපු තේ කෝප්ප එක උගුරට හිස් වුණා. කලබලෙන් හැමදේම පටන් ගන්න උදෑසන එක දෙයකට විතර මිනිස්සු කලබල නැතුවම වටුණා.
1: The welcome show.
2: I work for the Sanakavala udasan hatta.
1: Supreme Radio the welcome show.
0: Satya දවස් පහේම උදේ 7ට.
1: The welcome show.
2: අනුග්‍රහය.
3: වාර්තා පිට වාර්තා තමයි කෝටි 8 NLB තනඩි තහනේ ලොතරැයි රුපියල් කෝටි 13.98 ඉක්ම වූ දවන්ත සුපිරිතයග ලබා දෙමින් රටේ සංවර්ධනයේ දවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතියේ මහත්ම සම්පත තනනි තහනේ විලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්.
4: නවීන තාක්ෂණයෙන් නියම බරට සරිලන ඝනකම් ප්‍රමාණ සඳහන් කර අපේම රටේ නිපදවන GI box බානම් මෙල්වා.
5: මෙල්වා එක ලංකාවේ එක අපේම එක.
6: අපි යනවා වාස කරන ආදරය කරන
0: කුබකවත්ත මංජුල ක්‍රීඩා සමාජය විසින් 6 වන වරටත් සංවිධානය කරනු ලබන මංජුල කලනයි සංගීත රාත්‍රිය. සලින්ද ප්‍රනාන්දු ප්‍රමුඛ ඕල් රයිට් සංගීතයට කින්ස්ලි පීරිස්, අජිත් මුතුකුමාරණ, තුෂාර ජෝසප් ඇතුළු ප්‍රවීණ ගායක ගායිකාවන් රැසක් සමගින් ජූලි මාස 11 වන දින රාත්‍රී 7ට කුබකවත්ත ප්‍රජාශාලා ක්‍රීඩාංගණයේදී නිල මාධ්‍ය අනුග්‍රහය සුප්‍රීම් රේඩියෝ. ඩෙංගු මාරාන්තිකයි, දැනුවත් වී වනකලමු.
2: ඉවතලන ප්ලාස්ටික්, වීදුරු බඳුන්, බෝතල් සහ ටින් ආදිය එකතු කර ජලය නොරදෙනසේ තබා ගන්න. ඉවතලන ටයර් රාතියට වැලිපුරවා සිදුරු කර ජලය නොරදෙනසේ කපටා කරන්න.
0: මෙය සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේ පණිවිඩයකි.
7: සුප්‍රීම් රේඩියෝ, මේක සුපිරියක්.
2: ලෝක පාපන්දුවේ මහා සංග්‍රාමය.
0: FIFA World Cup 2026 තරඟ විස්තර. මහා සටන්කාමී උණුසුම සමගින් 2026 FIFA ලෝක කුසලාන තරඟාවලියේ නවතම ක්‍රීඩා විස්තර වෙතයි මේ අවධානය. මුළුමහත් පාපන්දු ලෝකයේම අන්ද මන්ද කළ සුපිරි 16 දෙනාගේ වටේ අවසාන මහා සංග්‍රාමයන් සියල්ලම අද අලුයම වන විට නිමවට පත් වුණා. ඊයේ රාත්‍රියේ පැවතුණු ආජන්ටිනා ඊජිප්තු සටන මුළු තරඟාවලියේම අමතක නොවන පෙරලිකාර තරඟයක් ලෙස හැඳින්වීමට පුළුවන්. තරඟයේ 79 වෙනි විනාඩිය දක්වාම ගෝල දෙකට බිඳුවක් ලෙස ඊජිප්තුව පෙරමුණගෙන සිටි බැවින් ක්‍රීඩා ලෝලීන් සිතා සිටියේ මෙසි ඇතුළු ආජන්ටිනාවේ ලෝක කුසලාන සිහිනය මෙවර බොද වී ගිය බවයි. නමුත් මුළු පිටියම සලිත කරමින් ක්‍රියාත්මක වූ අවසන් විනාඩි 15ක කාලය ඇතුළත අදහාගත නොහැකි ප්‍රහාරයකින් පිට පිටම ගෝල 3ක් වාර්තා කරමින් ගෝල 3-2 ලෙස මහා ප්‍රාතිහාර්යමය ජයග්‍රහණයක් සනිටුහන් කරන්නට ආජන්ටිනාව සමත් වුණා. මේ අතර අද අලුයම වැංකුව පිටියේදී පැවතුණු 16 දෙනාගේ වටේදී ස්විට්සර්ලන්තය සහ කොලොම්බියාව අතර තරඟය නියමිත කාල සීමාව තුළ අවසන් වුණේ ගෝල රහිතවයි. මේ හේතුවෙන් ජයග්‍රහකින් තේරීමට දඬුවම් පාර පහබගින් ලබා දුන් අතර එහිදී ගෝල 4-3 ලෙස කොලොම්බියාව පරදා අර්ධ අවසන් පූර්ව වටයට පිවිසීමට ස්විට්සර්ලන්තය සමත් වුණා. මෙම සුවිශේෂී ප්‍රතිඵලත් සමගින් 2026 ලෝක කුසලාන කිරුළ අභියස ක්‍රියාත්මක වන අතිශය තීරණාත්මක අර්ධ අවසන් පූර්ව වටය සඳහා සුදුසුකම් ලැබූ සුපිරි බලවතුන් 8 දෙනා දැන් සම්පූර්ණයෙන්ම තේරීපත්ව අවසන්. එ අනුව ප්‍රංශය, මොරොක්කෝව, ස්පාඤ්ඤය, බෙල්ජියම, නෝර්වේ, එංගලන්තය, ස්විට්සර්ලන්තය සමගින් ආජන්ටිනාව මෙවර අවසන් කණ්ඩායම් 8 අතරට සිය අභිමානවත් නාමයන් සනිටුවන් කරගෙන තිබෙනවා. ලෝක පාපන්දු ලෝලීන් වඩාත්ම ආශාවෙන් බලා සිටින කිසිදු වැරදීමකට ඉඩක් නොතබන මෙම අර්ධ අවසන් පූර්ව වටේ මහා සංග්‍රාමයන් ජූලි මාස 10 වෙනි සිකුරාදා සිට නිල වශයෙන් ආරම්භ වීමට සියලු කටයුතු සූදානම්.
2: පාපන්දු ලෝක කුසලානයේ උණුසුම් තොරතුරු දැනගන්න රැඳී සිටින්න අප සමග
8: 89.1 89.3 Supreme Radio.

0: රේඩියෝ
1: අපි ඇත්තටම අහලා තියෙනවනේ මේ ලොතරැයිලොව රජ කිරුල ගැන. එතකොට අපිට එකපාර්ට්ටම් මතක් වෙන කෙනා තමයි මහජන සම්පත කියලා කියන්නේ. දැන් මහජන සම්පත ගැන කතා කරනකොට කතා නොකර බැරි තව සම්පතක් ඉන්නවා. ඒ තමයි අද සම්පත කියලා කියන්නේ. හරියට නිකන් අයියයි මල්ලී වගේ. හරි, කොහොම හරි ඔන්න දැන් මහජන සම්පත දිනුම් වාරයෙන් තෝරා ගන්න ලද ඉංග්‍රීසි අක්ෂරය සහ අවසාන අංක 4 ගැළපීමෙන් තමයි ඔන්න අද සම්පත ජයග්‍රාහකයන් තෝරා ගන්න ලබන්නේ. අනේ නිසා තමයි කිව්වේ අයියයි මල්ලී වගේ කියලා. කොහොම හරි දැන් අද සම්පත ලොතරැයිය දයාගේ රටාව ගැන අනිවාර්යයෙන්ම මතක් කරන්න ඕනේ. ඉංග්‍රීසි අක්ෂරය සහ අවසාන අංක 4 ගැළපීමෙන් රුපියල් 250,000ක මුදල් තෑගේ ඔයාලට දැන් ඔයාගෙම කරගන්න අවස්ථාව තියෙනවා. ඒ විතරක් නෙවෙයි, අවසාන අංක 4 ගැළපීමෙන් රුපියල් 50,000ක මුදල් තෑගෙත් ඔයාලට දැන් ඔයාගෙම කරගන්න වාසනාව තියෙනවා.
2: ඒ විතරක් නෙවෙයි, අවසාන අංක 3 ගැළපීමෙන් රුපියල් 4,000ක් තියෙනවා. සෙසු තෑගෙත් ඔබට ඔබේම කරගන්න පුළුවන් කමක් තියෙනවා. අද වියදමට හරියනම ලොතරැය තමයි අද සම්පත කියලා කියන්නේ. ඒක නිසා අනිවාර්යයෙන්ම ජාතික ලොතරැය මණ්ඩලයේ අද සම්පත ලොතරැයපත් ගන්න ඔය දවසේ වියදමට කියාපුම ලොතරැය තමයි අද සම්පත ලොතරැයි. ජීවිතයේ සිහිනයට වාසනාවේ ආශිර්වාදය ජාතික ලොතරැයි මණ්ඩලය.
3: ඩ්‍රීම් නයිට් පළමු හෝරාවත් මේ විදිහට අවසන් වෙන්න ටිකෙන් ටික ලඟ වෙන්නේ. දෙවෙනි හෝරාවට යන්න ලෑස්තිෙන් ඉන්න ගමන් මතක් කරන්න ඕනේ, ඔයා ඔයාගේ ආදර කතාවේ මේ වෙනකොට අතරමං වෙලා ඉන්නවා වෙන්න පුළුවන්. අපි වහගෙන ඉන්න ගමන් තමන්ගේ ආදර කතාවට එක එක විදිහේ නිර්වචන තමන් විසින්ම හදාගන්න ගමන් ඉන්නා වෙන්න පුළුවන්. අපි දෙන්න අහන ගමන් මේ ලස්සන ගීතත් එක්ක ඔයා ඔයාගේ ලෝකෙ තනි වෙලා කල්පනා කරනවා ඇති, මට මොකද උනේ, මට මෙහෙම උනේ ඇයි, ඒ වගේම අද මම සතුටින් ඉන්නේ මේ මතක හින්දා නේද කියලා අපි දෙන්න මේ කියන දේවලුත් එක්ක ඔයා ඔයාගේ ජීවිත කතාව ගොඩනගනවා ඇති. ඒක තමයි අපි නිතර නිතර කරන්න උත්සාහ කරන එකම දේ. ආදරය ගැන කෙනෙක් විඳින්න හරි මොන හරි දෙයක් දැනගන්න හරි තමන්ට හයියක් කරගන්න හරි දෙයක් ලැබෙනවා කියන්නේ ඒක ඇත්තටම මනුස්සයෙක්ට ජයග්‍රහණයක්. අපිට ඒ ජයග්‍රහණයට උත්තර ඒ වගේම පිළිතුරු දෙන්න පුළුවන් කියන්නේ ඒක අපිත් ලබන ජයග්‍රහණයක්.
4: ඒ වගේම හසිත සමහරක් වෙනවල් වලට තවත් කෙනෙක් හිතන්න පුළුවන් ඇත්තටම මට ලැබිච්ච ආදරේ පුදුමාකාර දෙයක් නේද, ඇත්තටම වාසනාවක් නේද, තව කෙනෙක්ට නොලැබිච්ච තව කෙනෙක් ප්‍රාර්ථනා කරන ආදරයක් නේද මට මේ ලැබිලා තියෙන්නේ, මේ වගේ ගොඩාක් දේවල්. ඇත්තටම හසිත ඔයා කිව්වා වගේ අපේ කතාබහත් එක්ක අහගෙන ඉන්න ඔයා ආදරෙන් මතක් කරනවා ඇති. එහෙමනම් ඉතින් ඒ ආදරණීය මතක් කිරීම් ටිකත් එක්ක ලස්සනම ලස්සන ගීතයකට යන්න තමයි සූදානම් වෙන්නේ. දෙකටම අහගෙන ඉන්න ගමන් ඔයාගේ ආදරය ගැනත් ආදරෙන් මතක් කරන්න.

0: 89.3 සුප්‍රීම් රේඩියෝ
1: හැමදේකම එක වගේ නෙවෙයි. ලාඕචී පරම්පරා ගණනාවක් විශ්වාසයෙන් තෝරන එතා වගේ අදත් නොවෙනසූ තේ රසය. ඔබත් අදම ලාඕචී ගන්න.
2: අපි දැන් ඇවිල්ලින්නේ කාර්යබහුල නගරයකට. කට්ටිය දවල් 12ට මොකද කරන්න කියලා අපි සමීක්ෂණයක් කරනවා. ඔව් කෙනෙක් මේ පැත්තට එනවා. අපි යගෙන් අහලා බලමු මොකද කරන්න කියලා. හා අයිබෝන් අංක දවල් 12ට ඔයා මොනවද කරන්නේ?
3: අනිත් අය කරන එකම තමා පුත.
2: හරි. තව කෙනෙක් එනවා. අපි එයාගෙන්වත් අහලා බලමු දවල් 12ට මොකද කරන්න කියලා. මේ නංගි දවල් 12ට ඔයා මොකද කරන්නේ?
4: අයියෝ අයියා. අතන මෙතන කවුරුත් දවල් 12ට අහන්නේ සුපින් රේඩියෝ ලන්ච් බ්‍රේක් නේ.
5: අතන මෙතන කොතනත් සතිය දවස් පහම දවල් 12ට අහන්නේ
1: සුප්‍රීම් ලන්ච් බ්‍රේක් තමයි.
6: සුප්‍රීම් ලන්ච් බ්‍රේක් වෙත් මැක්.
7: ලොව සුන්දරතම පාරාදීසේ.
1: මන බැඳුණු ඇසේ නොගැටුණු තන් සොයා. උදේම යමු සංචාරයක්.
7: Travel with Supreme.
1: සතිය දවස් පහම
0: The Welcome Show අහන්න 89.1 Supreme Radio.

0: ජීවිතයේ සිහින සැබෑ කරන වාසනාවේ වෙලා මතක් කළේ
1: වාර්තා පිට වාර්තා කබන කෝටි 8 NLB දනඩ තහනිය ලොතරැයියේ රුපියල් කෝටි 13.97 ඉක්ම වූ දැවන්ත සුපිරිතයාග ලබා දෙමින් රටේ සංවර්ධනයට දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතියේ මහත් ධන සම්පත ධන නිධානය බෙදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්නේ.

89.1 තුන සුප්‍රීම් රේඩියෝ සුප්‍රීම් රේඩියෝ අහසෙ දිලේ පොළොවේ බලේ කොතන ඇහේ

0: හසුනවැයි දශමුවකින් හසුනවැයි දශමුතුනින් ආදරය කරන්න දන්න අය හෙමත් නැත්තම් ආදරය ගැන හොයන අය අහගෙන ඉන්න එකම තැන තමයි ට්‍රීප් නයිට් කියලා කියන්නේ. එදින් හසිත මේ අපි හැමතිස්සම කියනවනේ ආදරයට ලෝභ කරන්න එපා කියලා. ලෝභ කරොත් තමයි හසිත ආදරය අපිට නැතිවෙච්ච වෙලාවට ඒ ආදරයට අපිට වෛර කරන්න හිතෙන්නේ. නමුත් හසිත ආදරයට උනත් ඇත්තටම අපිට ලෝභ හිතෙන්නේ ඇත්තටම අපේ ජීවිතේට අපේ වටිනාකම් වලට මිනිස්සෙක් විදිහට අපිට ආදරය කරන කෙනෙක් අපේ ජීවිතවලට හම්බ වුණොත් විතරයි. මම හිතන්නේ මේ එතකොට අපි කැමති නැහැ ඒ ආදරය නැති කරගන්න. අන්න එතකොට තමයි අපිට අපි ආදරය කරන කෙනාගෙන පුංචි ලෝභකමක් ඇති වෙන්නේ. ඒකත් හිතෙන ආදරය නිසාම තමයි.
1: අනිවාර්යෙන්ම මනිෂා, මම දන්න තරමින් ආදරවන්තය තමයි ඔය දේ හොඳටම පෙන්වන්නේ. ආදරවන්තයා නම් තමන්ගේ ඇතුළෙම තියාගෙන ඉන්නේ ඒ දේ පෙන්වන්නේ නැතුව. ඒ වුණාට ගෑනු ළමයාට ඒ දේ හිර කරගෙන ඉන්න බෑ. දෙන්නට දෙන්නා කොහොමත් ලෝභයි. කවුද මනිෂා කැමති තමන්ගේ කෙනාව වෙනත් කෙනෙක් එක්ක බෙදාගන්න? ඉරිසියාව ලෝභකම හටගන්නේ ඔයා කියවා වගේම ඇත්තටම ආදරය කරන කෙනෙක් ලැබුණම. එහෙම කෙනෙක් ලැබුණම අපිටත් නොතනීම ලෝභකම නිකම්ම අපි තුරට එනවා. එතන තියෙන්නේ ඇත්තටම ආදරේ. ඒ ලෝභකම් ඒ වගේම ඒ ඉරිසියාව ඇත්තටම හරි සුන්දර දෙයක්. එතන තමයි ඇත්තම ආදරේ තියෙන්නේ.

0: ජීවිතයට සිහින තියෙනවා. NLB කියන්නේ ඒ සිහින සැබෑ කරන වාසනාවට කියන තවත් නමක්. මේ බෙගාපව රුපියල් කෝඩියේ සුපිරිතයාගේ දිනාගත් වාසනාවන්තයා මහියංගනේ එන්.එම්. ජයසේන මහතා.
1: මට කෝඩියක ටිකට් එකක් ලැබුණා. මට ගොඩාක් සන්තෝෂයි. මේ මගේ කුඹරුකක් තියලා තිබුණා. ඒක උකත් සරව ගන්න ඕනා. පොඩි සාමාන්‍ය නිවසක් හදාගන්න. මම දිනපතාම ටිකට් බලන ටීවී එකේ. ටීවී එකෙන් බලන වෙලාවේ තමයි තිබුණේ අංක 4ක් ගැලපුණා ඉංග්‍රීසියක්. සුපිරි අංකෙ පමණයි ගැලපුණා. ගෙදර පවුලේ අපි දැනට ඉන්නේ අපි 3 දෙනා. මුණුබුරයි මායි නෝනා. ඉතින් අනික් කට්ටිය බැඳලා ඒ කට්ටියටත් දෙන්න බලාපොරොත්තු වෙනවා. දැනටත් දිනකට මේ 15ක් 20ක් ගන්නවා. දැන් මට ටිකට් එක ඇදුනාට පස්සේ මේ සම්පූර්ණ දැන් ටිකට් ගැනීම අපේ මේ වැඩි විලක් වෙනවා. ටිකට් සමහර විට අලෙවි කරන තැන්වල මදි වෙනවා. ආපහු මේ ඉතුරු තැන් වලින් ටිකට් අලෙවි කරන එක ගෙනාලා දෙන එකනට කියවන් පස්සේ ආපහු ගෙනත් දෙනවා. ඒ ටිකට් ඉවර වෙන බොහොම සතුටින් ගන්නවා.
0: ජීවිතයේ සිහිනයට වාසනාවේ ආශිර්වාදය NLB.

0: නවයයි එකෙන් අසු නවයයි තුනෙන් සුප්‍රීම් රේඩියෝ
1: හපනින් ඒවිනින් ඩ්‍රයිව් එක
0: ලීඩ් කරන
2: ඔබ ඉන්නේ කොහෙද කියලා
3: වරු කියනවා ඉතින් ඒ මාත් උඹලට වරු කියන්න බෑනේ
2: ඔනි කර තරුවක් තමත් ඔනි කර තරුවක්
1: back to back සින්දු අහන්න
4: let's go
5: every weekday at 4 p.m. in porto with ashi ali
6: the welcome show
7: ehena ahana katha athara rasa katha ehena payatuna
8: ලංකාවේ මේවා ජනප්‍රවාද කතාවල සහ නිකන් මනක් කල්පිතවල වගේ තියෙන නමක් මං ඔයාලට කිව්වොත් ගවරා. ගවරා ගැන නිකන් සාමාන්‍ය අපි අහලා තියෙනවා නේද? ගවරා ලංකාවේ සිටියා කියලා තහවුරු කිරීම ටිකකුත්
9: තියෙනවා.
8: කිලෝග්‍රෑම් 1000ක් 1500ක් අතර බරක් තියෙනවලු. රොබර්ට් නොක්ස් ලියපු පොතක සඳහන් වෙලා තියෙනවා වාර්තාවල ඒ කාලේ උඩරට රජතුමාගේ රාජමාලිගාවේ මේ ගවරා කියන ගොනුන් විශේෂය හිටියා කියලා. මහජන ප්‍රදර්ශනයේට ගම් සහ විවිධ ප්‍රදේශ හඳුන්වන්නත් මේ ගවරාගේ නම භාවිතා කරලා
9: තියෙනවා.
7: ඒ වගේ කතා අහන්න සතියේ දිනවල උදේ 7ට
6: The Welcome Show.
0: 89.1 89.3 දිවයින පුරා සිසාරා.

0: 89.1 89.3 Supreme Radio.
1: ජීවිතේ සිහින දිනා ගන්න මේ වෙලාවත්ව කල්පනා කරමින් ඉන්නවා ඇති. මොකද්ද මං කරන්නේ? මොකද්ද මගේ තියෙන ප්ලෑන් එක? මේ දේවල්ව කල්පනා කරනවා ඇති. වැඩි දේවල් හිතන්න ඕනේ නැහැ. ජාතික ලොතරැයි මණ්ඩලයේ කෝටිපති ධනනිධාන ලොතරැයිපත් වැඩියෙන් ගන්න. ජීවිතේ සිහිනයට වාසනාවේ ආශිර්වාදය අරන් ජාතික ලොතරැයි මණ්ඩලයේ කෝටිපති ධනනිධාන ලොතරැයි එනවා. මතක් කරන්න ඕනේ පසුගිය මැයි මාසයේදී කන්ද උඩ රටින් තව සුපිරි ත්‍යාගලාභියෙක් බිහි කරන්න පුළුවන් කමක් ලැබුණා. කෝටි 12.4කට වැඩි සුපිරි ත්‍යාගලාභියෙක් බවට පත් වුණා. ඉතින් මීළඟ සුපිරි ත්‍යාගලාභියා වෙන්න ඔයාට පුළුවන් කමක් තියෙනවා.
2: ඔව්, ඒ වගේම තමයි දශක 6කට වැඩි කාලයක් අපේ රටේ සංවර්ධනයට දායකත්වය ලබා දෙනවා වගේම මේ තුලින් රටේ ඒකාබද්ධ අරමුදලටත් ඍජුවම දායකත්වය ලබා දෙනවා. ඉතින් ඒ කියන්නේ මේ කාර්යය හරියටම ජාතික ලොතරැයි මණ්ඩලයේ මේ වෙනකොටත් කරගෙන ඉදිරියට යනවා. එහෙමනම් ඉතින් සතිය දින 7ම දිනුම් මදින ධන නිධානය අනිවාර්යයෙන්ම මිලදී ගන්න කියලා දේත් මතක් කරනවා. ඒ වගේම තමයි සුපුරුදු තෑගි ඔයා දිනා ගන්න ගමන් සෑම ඉතා දවසකම දිනුම් මදින සන්ඩේ බෝනස් වාසනාවත් උනදැන් ඔයාගෙම කරගන්න ඔයාට වාසනාව තියෙනවා. ජාතික මහා ධන සම්පත ධන නිධානයවත් මිලදී අරගෙන ඔයාගෙත් කෝටිපති ලක්ෂපති දසලක්ෂපති හීන හැබෑ කරගන්න කියන දේ ඔන්න මතක් කරනවා. ජීවිතේ සිහිනයට වාසනාවේ ආශිර්වාදය අරගෙන හැමදාමත් ඉන්නේ ජාතික ලොතරැයි මණ්ඩලය.
3: මතකයන් ඔබේ සිතේ තබාගෙන
4: Dream Night Supreme Radio.

0: මනිෂ මිනිස්සුන්ට වෙන්ගුණ එක එක කතා තියෙනවා. තමන්ට තමන්ගේ කතාව මතක් වුණාම දුකක් දැනෙනවා නම් එයාලා අතීතයේ ගොඩාක් දුක් විඳපු අය වෙන්නේ නැති. තමන්ට තමන්ගේ කතාව මතක් වෙද්දී හිනා යනවා නම් එයාලා අතීතයේ ගොඩාක් සතුටින් හිටපු මිනිස්සු වෙන්නේ නැති. මේ කිසිම දෙයක් නැතුව තමගේ ජීවිත කතාව මතක් වෙද්දී කිසිම හැඟීමක් දැනීමක් දැනෙන්නේ නැත්තම් ඇත්තටම එයාලට ආදරේ හෝ වේදනාව මේ කිසිම දෙයක් දැනුනේ නැති තනියම කාලය ගත කරපු කෙනෙක් වෙන්නේ නැති. ඉතින් ගොඩාක් අයට තියෙන්නේ එක එක ආදර කතා. මේ හැම කතාවකටම අපිට කතා කරන්න පුළුවන් කියන්නේ කොච්චර දෙයක්ද.
1: තව කෙනෙක් හසිත සමහරක් වෙලාවල් වලට කල්පනා කරනවා ඇති, ඇත්තරම කොහොමද මම මගේ කතාව පටන් ගන්නෙ, කොතන ඉඳන්ද පටන් ගන්නෙ, කොහොමද මේ කතාවට අලුත් පරිච්ඡේද එකතු කරන්නේ, එතකොට මොන විදිහටද මේ කතාවේ අවසානය සිද්ධ වෙන්න ඕනේ. අන්න ඒ විදිහට ගොඩාක් අය තමන්ගේ කතාව පෙළගස්වන්න මඟ බලාගෙන ඉන්නවා වෙන්න පුළුවන්. එහෙමත් නැත්නම් මේ පෙළගස්වන්නේ කොහොමද කියන කාරණාව ගැන නිතර දෙවේලේ කල්පනා කරනවා වෙන්න පුළුවන්. හැබැයි අනිවාර්යයෙන්ම මතක තියාගන්න ඕන දෙයක් තියෙනවා. ඒ තමයි අපි හැමෝටම පොතු එක කතාවක් තියෙනවා හසිත. ඒ කතාව ඇතුලේ අපි හැමෝම ජීවත් වෙනවා. තමන්ට තමන්ගේ වෙච්ච කතාව ආරක්ෂා කරගෙන ලස්සන මතකත් එක්ක ආදරණීය විස්තරහට යන්න අපි අනිවාර්යයෙන්ම මතක තියාගන්න ඕනේ.

0: අපිට වාර්තා තබන කෝටි අටේ එන්.එල්.වී. තනරිතහනය ලොතරැයියෙන් රුපියල් කෝටි 13.98 ඉක්ම වූ දැවන්ත සුපිරිතයාග ලබා දෙමින් රටේ සංවර්ධනයට දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතිය මහත්තන සම්පත තන නිධානය වෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්.
1: මහරජ උත්තමයන් වහන්සේ රාජ සභාවට සැපත් වෙන වගයි.
2: පුරෝහිත වහාම රාජද්‍රෝහියාව රැගෙනේනු.
3: එව මෙහෙව.
4: පස්වන් දහසකන සමාවසන රාජෝත්තම යනන් වහන්ස
2: අහල පහල නිවැසියන්ට බාධා වන ලෙස තා ഘോഷා පවත්වන්නේ මන්ද? පවසව.
5: අනේ මහරජතුමනි, මගේ මායියගෙන් විසුමක් වෙන්නේ නැහැ. දහවල් දෙකට සුප්‍රීම් රේඩියෝ නොදැම්මෝ.
2: ඈ හැබෑවට
6: සතිය දවස් පහේම දවල් දෙකට
7: සින්දු කපේ විත් නිමේෂා. ඩෙංගු මාරාන්තිකයි, දැනුවත් වී වලකනමු.
6: ඩෙංගුන රෝගය සඳහා සුදුසුයයි ප්‍රචාරය වන අත්පිහෙත්තා ව්‍යාජ ඖෂධයන් භාවිතා කිරීමෙන් වළකින්න. තද උණ, වමනය, හිසරදය, ඇඟපත වේදනාව, මුහුණ හා උඩුකය ප්‍රදේශයෙහි රත් පැහැගතිය, සමමත කුඩා ලේ පැල්ලම් මතුවීම හා සුළු වශයෙන් සිදුවන ලේ කැලීම් තත්ත්වයන් නැත්නම් නොපමාව නිවැරදි වෛද්‍ය උපදෙස් ලබා ගන්න.
7: මෙය සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේ පණිවිඩයකි. සුප්‍රීම් රේඩියෝ, මේක සුපිරියක්.

0: 89.3 Supreme Radio.
1: හසිත මේ ආදරය කරනකොට ආදරේ විඳින දෙන්න අර හොඳම කෙනෙක් වෙන්න උත්සාහ කරනවනේ.
2: අනිවාර්යෙන්
1: දෙන්නගෙන් හොඳම කෙනා කවුද වෙන්න උත්සාහ ගන්නවා. ඉතින් ඇත්තටම සමහර වෙලාවල් වලට අපි ආදරය කරද්දී අපිට ඔය කියනව වගේ හොඳම කෙනා වෙන්න බැරි වෙන්න පුළුවන් හසිත. මොකද අපි හැමෝටම එකම දේවල් එකම විදිහට කරන්න හිතෙන්නේ නැහැ. එහෙම කරන්න බෑ, එහෙම කරන්න අවකාශයක් නැහැ. ඉතින් ඒ නිසා අපිට ආදරය ඇතුලේ සමහර වෙලාවල් වලට හොඳම කෙනා වෙන්න බැරි වෙන්න පුළුවන්. හැබැයි ඇත්තටම අපිට පුළුවන් හසිත, අපි ආදරය කරන කෙනා වෙනුවෙන් එයාගේ ඕනම දෙයකට ඉන්න. ඒ විතරක් නෙවෙයි, අන්තිම හුස්ම වෙනකම් එකම කෙනෙක්ට ආදරය කරන්න, ආදරය කරන කෙනා එක විතරක් ඉන්න ප්‍රාර්ථනා කරන්න අපිට පුළුවන්. ඉතින් එහෙම ප්‍රාර්ථනා කරනකොට ආදරය ඇතුලේ අපිට හොඳම කෙනා වෙන්න බැරි වුණත් අපිට එකම ආදරය වෙන්න පුළුවන්.
2: ලෝකේ හැම මිනිස්සෙක්ටම ආදරණීය පැත්තක් තියෙනවා. මේ හැමෝම අතරින් අපිට හොඳම කෙනා කියලා ස්ථානයක් ගන්න අමාරුයි. අමාරුව කෙසේ වෙතත් ඒක කරන්න බැරි දෙයක්. නමුත් අපේ ජීවිතයට ආපු ඒ සුන්දර කෙනාගේ ජීවිතේ හොඳම කෙනා වෙන්න අපිට හැකියාවක් තියෙනවා. එයාගේ හැම දෙයකදීම, එයා ළඟින් ඉඳන් හැම මොහොතකදීම එයාගේ හයියක් වෙලා ආදරය දෙන්න පුළුවන් නම් එයාගේ ජීවිතේ හොඳම කෙනා වෙන්න ඔයාට කොහොමත් පුළුවන්. තමන් හරියට ආදරේ තේරුම් නොගෙන තමන්ට ලැබෙන වටිනාකම ගැන හිතන්නවත් එපා. එහෙනම් ආදරේ තේරුම් ගන්න ගමන් එයාගේ ජීවිතේ හොඳම කෙනා වෙන්න ඔයත් උත්සාහ කරන්න.

0: සුප්‍රීම් රේඩියෝ
1: ජීවිතේ වෙනසක් හොයන ඔබට අපරණ මේ පෘථිවියට අමතර හිතන්නක තව කොහෙද
2: හිතට ශක්තිය
1: සිරුරට සුවය
3: ඇති වෙන්න නිකන් ඇති වෙන්න ජානන හේතු බලපාන
2: ලස්සනට ඉන්න අලුත් රහස්
4: සමහර අය කියන්නේ කැමති ෆැන්සි කලර්ස් වලට සමහර අය රිච්
1: කලර්ස් වලට පිළිකෑම
5: ජාපෝලි රෙසිපි තියෙනවා එතකොට උදෑසන ආහාරයට
2: මේ හැමදේම එකම තැනකින් දැනගන්න
1: ජීවිතේ ලස්සන කරන හොඳම තැන
2: සුප්‍රීම් ලයිෆ් ස්ටයිල් විත් මනීෂා සතිය දවස් පහේම උදේ ලෝකය තවත් දවසකට අවදි වුණා. ලක්ෂ ගානක වතුර කේතල් රත් වෙන්න පටන් ගත්තා. උදේට හදපු තේ කෝප්ප එක උගුරට හිස් වුණා. කලබලෙන් හැමදේම පටන් ගන්න උදෑසන එක දෙයකට විතරක් මිනිස්සු කලබල නැතුවම වටුණා.
6: The welcome show.
7: I burn for that and I can well with that on
6: the Supreme Radio the welcome show.
2: Satya Davas Pahima. Uday Hatata.
6: The welcome show.
7: Anugrahaya.
8: Warta pita warta tabane koti ate NLB tanadithane luturaiye rupiyal koti 13.98 ikma u devanta supirita agala badimin rathi sangvardhaneta devanta shaktiyak vemin obat dinawa ratat dinawana jatiya mahatana sampatha tanadithane veladigena obat koti patiya kuwan.
9: Meltol hisarathaya una sempratishyawa angapata දිනව අපහසු දින සඳහා ඉක්මන් සහනය මෙල්ඩෝල් පැරසිටමෝල් විශේෂයකි
10: 89.1 89.3

0: Dream Radio.
1: ජාතිය මහත් ධන සම්පත ධන නිධානය වෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්නේ.

ආදරණීය බදාදා අවසාන හෝරාවට ඩ්‍රීම් නයිට් තුලින් අපි දෙන්න මේ විදිහට ඇවිත් ඉන්නේ. කාලය ගත වෙනවා හරිම වේගෙන්. ඒ වගේම මේ වෙලාව අල්ලගෙන අපිට තවත් මේ කතාබහ දිගට කරගෙන යන්න පුළුවන් නම් කොච්චර දෙයක්ද කියලා මට නිතරම හිතෙනවා. අපිට ගත කරන්න තියෙන්නේ අද දවසට තවත් හෝරාවක්. මේ හෝරාවෙදිත් දිගටම අපිත් එක්ක එකතු වෙලා ඉන්න, තමන්ගේ ආදර කතාවට තව තවත් මතක එකතු කරගන්න, ඔයාගේ අතීත කතාවේ සුන්දර මතක ආය ආයෙත් මේ ලස්සන ගීතත් එක්ක, ඒ වගේම අපි දෙන්නත් එක්ක කතා කරන මේ දේවල් තුළින් ආය ආයෙත් මතක් කරගන්න. දිගටම එකතු වෙලා ඉන්න ආදරින් අපිත් එක්ක. මේ ලස්සන ගීතය ඔයා වෙනුවෙන් තෝරගත්තේ මෙයාගෙන ඉන්නේ ඩ්‍රීම් නයිට්.

0: 89.1 සුප්‍රීම් රේඩියෝ ජීවිතේට සිහින තියෙනවා. NLB කියන්නේ ඒ සිහින සැබෑ කරන වාසනාවට කියන තවත් නමක්.
1: මේ ධන නිධානය 8,03,68,000 ත්‍යාගයේ දිනාගත් වාසනාවන්තයා රත්නපුරේ ප්‍රියරත්න මහතා.
2: මගේ නම ප්‍රියරත්න. මට රුපියල් 40කින් කෝටි 8,36ක් හම්බුණා. මේ ඇතරම මේ ලොතරැයි මණ්ඩලයේ බොහොමයක් තුන ස්තුතිවන්ත වෙනවා ඒ පිළිබඳව. ඒකම මම නිතරම ලොතරැයි ගන්නවා, දවසට 10-15 ගන්නවා. ඉතින් මට කවදාද ලොතරැයි කැදේ කියලා මට විශ්වාසයක් තිබුණා. බොහොම සන්තෝෂයක් ලැබුණා. මම හරි දැන් ඉඳගෙන ඉන්නේ මට මේගේ මුදල් ලැබීමක පිළිවන්. ඇත්තටම ලොතරැයි මණ්ඩල දුප්පත් ජනතාව වෙනුවෙන් විශාල සේවයක් කරනවා. මේ මුදලක් ලැබුණාම මේ ජීවිතේ යොදා ගන්න පුළුවන්. ඇත්තටම ලොතරැයි මණ්ඩලයට බොහොමත්ම ස්තුතිවන්ත වෙනවා මේ ප්‍රයෝග මුදල් ලබා දීම පිණිස. ඇත්තටම මේ වැඩි වැඩියෙන් ලොතරැයි මිලදී ගන්න. එතකොට තමයි මේ ලොතරැයි ගත්ත තරම තමයි මේ දිනුම් ඇදෙන්නේ. මම හිත හැමෝටම වාසනාවක් තියනවා මේ ටික ජයග්‍රහණ ලබා ගන්න පුළුවන්. මම ඉදිරියට ටික නිතරම ගන්නවා. ලොතරැයි මණ්ඩලය වෙනුවෙන් මේ ඔබට ජයග්‍රහණ ලැබෙයි කියලා මම විශ්වාස කරනවා. ඔව්, ඇත්තටම ලොතරැයි මණ්ඩලයට බොහොමත්ම ස්තුතිවන්ත වෙනවා. මොකද මේ වගේ මුදලක් මට ලබා දී පිළිබඳ විතරටත් ඔබ තමන් වහන්සේලාට කියන්නේ නිතරම ලොතරැයි මිලදී ගන්න කියලා.
1: ජීවිතයේ සිහිනයට වාසනාවේ ආශිර්වාදය NLB.
3: අපි දැන් ඇවිල්ලා ඉන්නේ කාර්යබහුල නගරයකට. කට්ටිය දවල් 12ට මොකද කරන්න කියලා අපි සමීක්ෂණයක් කරනවා. ඔව්, කෙනෙක් මේ පැත්තට එනවා. අපි යගින් අහලා බලමු මොකද කරන්න කියලා. හා හා. අයිබෝ නංග, දවල් 12ට ඔයා මොනවද කරන්නේ?
4: අනිත් අය කරන එකම තමා පුත.
3: හරි, තව කෙනෙක් එනවා. අපි එයාගෙන්වත් අහලා බලමු දවල් 12ට මොකද කරන්න කියලා. මේ නංගි, දවල් 12ට ඔයා මොකද කරන්නේ?
5: අයියෝ අයියා. අතන මෙතන කවුරුත් දවල් 12ට අහන්නේ සුපින් රේඩියෝ ලන්ච් බ්‍රේක් නේ.
6: අතන මෙතන කොතනත් සතියේ දවස් 5ම දවල් 12ට අහන්නේ
5: සුප්‍රීම් ලන්ච් බ්‍රේක් තමයි.
7: සුප්‍රීම් ලන්ච් බ්‍රේක් වෙන් මැක්.
8: මෙච්චර ඉක්මනට උදේ වෙලාද? හදත් එකම රූටින් එක.
5: අනේ පුතේ, ඔය ටූත් පේස්ට් එක නෙවෙයි, ඕක අම්මගේ මූණේ ගාන පේස්ට් එක. මොකද අනේ ඔය මේස් දෙක පටලන් පේන්නේ නැත්ද? හරියට දාගන්නකෝ.
9: The welcome show. කලබලෙන් කම්මැලිකමෙන් පටන් ගන්න උදෑසන hina vela aasawen patana gannatu patan ganna satiya dawas 5ema udeha 7ta. The welcome
5: show. අනුග්‍රහය.
10: එන්න

0: ඉංජිනේරුවෙක් විදියට මුදලට වඩා ප්‍රමිතිය මගේ වගකීමක්. නවීන තාක්ෂණයෙන් අපේම රටේදී 100%ක් පිරිසිදු බිලට්වලින්ම හදන නිසායි මම මෙල්වා RB500 විශ්වාසයෙන් නිර්දේශ කරන්නේ.
1: මෙල්වා එක ලංකාවේ එක, අපේම එක.
2: 89.1 89.3 Supreme Radio.

0: හසත ජීවිතයට අයිතියක් නැති තැන්වල හරිම අසරණ වීමක් සිද්ධ වෙනවනේ.
1: අනිවාර්යෙන්.
0: ඇත්තටම අපි අයිති නැති දේවල් වලට ආදරෙන් සමුදෙන්න පුළුවන්කමක්, එහෙම ශක්තියක් අපි තුල ගොඩනගා ගන්න ඕනේ හසත. ඇත්තටම කාතකට තරු දිහා බලන් ඉන්න එකයි, අයිතියක් නැති මිනිස්සු දිහා බලාගෙන ඉන්න එකයි, දෙකම එකක් නේතෝ කියලා මට වෙලාවකට හිතෙනවා. මොකද කොයි තරම් මාත්‍රේ වුණත් කවතාවත් අපිට ලං කරගන්න බෑ. ඒ නිසා තමයි මම කියුවේ මුලින්ම, අපිට හිතුනොත් මේ දේ මගේ ජීවිතේට අයිතියක් නැති දෙයක්, මගේ ජීවිතේ මෙතනින් එහාට මේ දේ මගේ ළඟින් තියාගන්න බැරි දෙයක් කියලා, අපි මේ දේවල් වලට ආදරෙන් සමුදෙන්න පුරුදු වෙන්න ඕනේ. ඉතින් ඇත්තට මෙතනදී ආදරෙත් මේ කතාවට පොදුයි හසිත.
1: හිමි වෙන්නේ නැති තැන්වල තමන්ගේ හදවතම තමන් ආදරෙන් තුරුළු කරගෙන ඈත් වෙන්න අපි වග බලා ගන්න ඕනේ. ඔයා කිව හරි මනීෂා, තරු දිහා අපි කොයිතරම් බලාගෙන හිටියත් අපිට ඒ තරු අපේ කරගන්න බෑ. හොඳම දේ ඒ තරුව ලස්සනට දිලිසෙන දිහා බලාගෙන ඈතට වෙලා ඒ තරුව දිහා බලාගෙන ඉන්න එක. හැබැයි ඒ තරුව දිහා බලන් හිටියට ඇත්ත ජීවිතයේදී කවදා හරි වෙලාවක සුන්දර තරුවක් ඔයා හොයාගෙන එන්න පුළුවන්. ඊට පස්සේ ඔයාටත් තරුවක් වගේ මුළු ජීවිත කාලෙදිම දිලිසෙන්න පුළුවන්. ඉතින් ඉවසගෙන ඉන්න. ඒ දිලිසෙන තරුව ඔයාගේ කරගන්න බැරි වුණාට ඇත්ත ජීවිතයේදී ලස්සන තරුවක් ඔයා ළඟට එන්න පුළුවන්.

0: in radio
1: happening evening drive එක
0: lead කරලා
2: ඔබ ඉන්නේ කොහෙද කියලා
3: බොරු කියනවා ඉතින් මට උගලට බොරු කියන්න බෑනේ
1: back to back සින්දු අහන්න
4: let's go
0: every weekday at 4 p.m. in porto with ashi ali ලොව සුන්දරතම පාරාදීසේ
1: මන බැඳලු ඇස නොගැටුණු තැන් සොයා උතුම යම සත්‍චාරයක්
0: Travel with Supreme
1: සතියේ දවස් පහේම
5: The Welcome Show අහන්න
0: ඩෙංගු මාරාන්තිකයි දැනුවත් වී වලකනමු
1: ඔබගේ ගෙවත්ත පමණක් නොව වටා ඇති ජලය කලා යන කාණු පත්තතිත හැකිතාක් පිරිසිදුව තබාගන්න. ප්ලාස්ටික් පොලිතින් පමණක් නොව ස්වභාවිකව ජලය රැඳිය හැකි ස්ථාන පිළිබඳව අවධානය යොමු කරන්න.
0: මෙය සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේ පණිවිඩයකි.
6: සුප්‍රීම් රේඩියෝ මේක සුපිරියක්.

0: 89.1 89.3 සුප්‍රීම් රේඩියෝ
1: The Welcome Show.
2: ඇහෙන අහන කතා අතර රස කතා ඇහෙන පැතුන.
3: ලංකාවේ මේවා ජනප්‍රවාද කතාවල සහ නිකන් මනක් කල්පිතවල වගේ තියෙන නමක් මං ඔයාලට කිව්වොත් ගවරා. ගවරා ගැන නිකන් සාමාන්‍ය අපි අහලා තියෙනවා නේද? ගවරා ලංකාවේ සිටියා කියලා තහවුරු කිරීම් ටිකකුත්
4: තියෙනවා.
3: කිලෝග්‍රෑම් 1000ක් 1500ක් අතර බරක් තියෙනවලු. රොබර්ට් නොක්ස් ලියපු පොතක සඳහන් වෙලා තියෙනවා වාර්තාවල ඒ කාලේ උඩරට රජතුමාගේ රාජමාලිගාවේ මේ ගවරා කියන ගොනුන් විශේෂය හිටියා කියලා මහජන ප්‍රදර්ශනයේට. ගම් සහ විවිධ ප්‍රදේශ හඳුන්වන්නත් මේ ගවරාගේ නම භාවිතා කරලා
4: තියෙනවා.
5: ඒ වගේ කතා අහන්න සතියේ දිනවල උදේ 7ට
1: The Welcome Show.
5: කුබුකවත්ත මංජුල ක්‍රීඩා සමාජය විසින් 6 වන වරටත් සංවිධානය කරනු ලබන මංජුල කලනයි සංගීත රාත්‍රිය. සලින්ද ප්‍රනාන්දු ප්‍රමුඛ ඕල් රයිට් සංගීතයට කින්ස්ලි පීරිස්, අජිත් මුතුකුමාරණ, තුෂාර ජෝසප් ඇතුළු ප්‍රවීණ ගායක ගායිකාවන් රැසක් සමගින් ජූලි මාස 11 වන දින රාත්‍රී 7ට කුබුකවත්ත ප්‍රජාශාලා ක්‍රීඩාංගණයේදී නිල මාධ්‍ය අනුග්‍රහය සුප්‍රීම් රේඩියෝ.
4: බලන්නකෝනේ අපේ ළමයට හරි ලස්සනට සින්දු කතන්දර කියන්න පුළුවන්. හැබැයි ඉතින් ඒවට තැනක් නැහනේ.
6: ඇයි යන්නේ? සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩක්ගේ උදෑසන තියන්නේ.
7: අපිට ජපාන් ඉගෙන ගන්නත් පුළුවන්. ලස්සන ලස්සන කතන්දර අහන්න පුළුවන්නේ.
5: හැඩකාර දඟකාර පොඩිත් වෙනුවෙන්මයි.
7: මේ කොටම සතියේ දින පහම උදේ 6 ඉඳන් 7 වෙනකන් සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩන්ගේ උදෑසන අහන්න ඕනේ.
8: 89.1 89.3 Supreme Radio.

0: ආදරණීය පදාතා ඩ්‍රීම් නයිට් තුළින් අපි සමුගෙන යන්නයි සෝදානම් වෙන්නේ. හොර තුනක්ම අපිත් එක්ක හිටපු ඔයාට ගොඩක් ස්තුතියි. ඒ වගේම ඔයාගේ හදවතට තට්ටු කරලා බලන්න. ඇත්තටම ඔයා ජීවත් වෙන්නේ ඔයාගේ මතක එක්කද? ඒ මතකවලින් ඔයාට දැනෙන්නේ මොනවද කියලා? අනාගතයට ඔයා ඒ මතකවලින් අරගෙන යන්නේ මොනවද කියලා ඔයාට දැන් තීරණය කරන්න පුළුවන්. අද බැරි නම් දිගටම හැම දවසකම ඩ්‍රීම් නයිට් ආන්න අපි සෝදානම් ඒකට උදව් කරන්න.
1: හමුවීම් හැම දෙයක් මැද්දෙම අන්තිමට අපිට වෙන් වෙන්න සිත වෙනවා හසිත. ඉතින් අපිට හම්බ වෙලා තිබ්බ පැය තුන ඉවර වෙලා තියෙනකොට අපි දෙන්නට තව ආදරය ගැන කතා කරන්න ආසාව තිබ්බත් කතා කරන්න උවමනාව තිබ්බත් අපිට කතා කරන්න විදිහක් නැහැ. මොකද අපිට හිමි වෙලා තිබ්බ පැය තුන මේ වෙනකොට ඉවර වෙලා තියෙන්නේ. එහෙමනම් ඉතින් සමුගන්න තමයි සූදානම් වෙන්නේ. ආදරය ගැන ආදරණීය බලාපොරොත්තු තියාගන්න. මොකද අපි දන්නේ නැහැ මොන විදිහට මොන වෙලාවකට අපිට අපේ ජීවිතයට ආදරය කරන කෙනා මුණගැහෙයිද කියලා. ඉතින් ඒ නිසා ආදරය ගැන ආදරණීය බලාපොරොත්තු තියාගන්න කියන දේත් ඔයාට ආදරෙන් මතක් කරගෙන අදට සමුගන්න තමයි සූදානම් වෙන්නේ. එහෙමනම් ගිහිල්ලා එන්න. සතුටින් පරිස්සමින් ආදරෙන් ඉන්න. මම මනිෂා.
0: මම හසිතා.

89.1 සුප්‍රීම් රේඩියෝ.

0: 89.1
1: Supreme Radio
0: Magi Hande Magi Rata

89.1 89.3 Supreme Radio.

89.1 Supreme Radio. Supreme Radio.

0: 89.1 89.3
1: Supreme Radio.

89.1 89.3 සුප්‍රීම් රේඩියෝ මගේ හඬ මගේ රට 89.1 89.3 සුප්‍රීම් රේඩියෝ

නවයයි එක 89.3 සුප්‍රීම් රේඩියෝ.

89.1 89.3 Supreme Radio.

0: එක 89.3
1: සුප්‍රීම් රේඩියෝ.
0: මගේ යන්න මගේ රටේ.

89.3 සුප්‍රීම් රේඩියෝ. අහසෙන් දිලේ කොළඹෙන් බලේ.

අසුනවයයි එක අසුනවයයි තුන සුප්‍රීම් රේඩියෝ. මගේ හඬ මගේ රට.

89.1 89.3 Supreme Radio මගේ හඬ මගේ රටේ

0: 89.1 89.3
1: Supreme Radio
0: Magiyana Magirata

89.1 89.3 Supreme Radio.

ජය පිරිත සියලු රෝගයන්ටද යක්ෂ භයටද ග්‍රහ දෝෂවලටද යහපත් ප්‍රතිඵල අත්කර දෙන බව පුරාතනයේ සිට පැවතින ජන විශ්වාසයයි. ජය පිරිත ශ්‍රවණය කරන ඔබටද සියලු රැකවරණය ලැබේවා.

රත්නමාලී ගාථාත්‍රය. මේ මහානුභාව සම්පන්න ඉතා අනර්ග ගාථාරත්නය අතිශ්‍රේෂ්ඨ ශ්‍රී දළදා මැදුරෙහි සිත්තම් කර තිබේ. රුවන්වැලි මහා චෛත්‍යයේ අඩිතාලමට යොදා ඇති මෙම අනර්ග ගාථාරත්නය මාතලේ අනු විහාරයේ පුස්කොළ පොත්වල ලියා නිධන්ගත කොට ඇත. බුද්ධ, ධම්ම, සංඝ යන ත්‍රිවිධ රත්නයේ ගුණ වර්ණනා කරන ලෙස ඉතා බලවත් අක්ෂර යෝගයකින් මෙය නිබන්ධ

නිර්මාණය කොට ඇත. ඉතා ශ්‍රද්ධාවෙන් උදේ සවස සහ සෑම යහපත් කටයුත්තකටම පෙර කියවීමෙන්, ශ්‍රවණය කිරීමෙන්, දර්ශනීය වීමෙන් ත්‍රිවිධ රත්නයේ ගුණ ලැබී ගතසිත සූපත් වේ. සියලු දුක් භය රෝගයන් වෙනසී සියලු සම්පත උදා වේ. රටට සෞභාග්‍ය උදා වේවා. සියලු උවදුරු දුරු වේවා. සියලු දෙනාගේම ප්‍රඥාව වැඩි වේවා. සියලු සත්වයෝ නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා.

අන්තනාය නිවාරණ පිරිත බුදුවරයෙකුගේ දිවියට සමනක් ඝන රැසට දෙතිස් මහා පුරිස් ලකුණට බුදුවරයෙකු ලබන සිව්පසයට කිසිවෙකුට විපතක් කළ නොහැකිය. මේ සතර අද්භූත ධර්මයන්ගේ බලයෙන් සියලු කරදර මාර්ග අපල සියලු වසංගත රෝග දුරු වේවා, මානසික ප්‍රීතිය උදා වේවායි සත්‍යක්‍රියා කරමු.

අංගුලිමාල ආරක්ෂාව. අංගුලිමාල මහරහතන් වහන්සේ බොහෝ දෙනෙකුගේ පීඩාවට ලක් වූහ. බුදු පියාණන් වහන්සේ එම පීඩාවන්ගෙන් මිදීමට උන්වහන්සේට මේ ගාථා රත්නය කියා දුන්හ. සතුරු පීඩා ඇති කාහට වුවත් මෙය භාවිත කළ හැකි. සතුරු මිතුරෝ වෙති.

සම්බුදු රජාණන් වහන්සේගේ ශාසනයේ ලාභීන් අතර අගතැන්පත් රහතන් වහන්සේ සීවලී මහා රහතන් වහන්සේය. ඒ උතුම් සීවලී මහා රහතන් වහන්සේගේ මහා තේජානුභාවයෙන් ධනය, කීර්තිය වර්ධනය වේවා. භව භෝග ආහාර පාන සුලභ වේවා. රජ බිය, සොර සතුරු බිය දුරු වේවා. ඔබේ කායික මානසික සුවය වර්ධනය වේවා. මේ මහානුභාව සම්පන්න සීවලී පිරිත සෑම දිනකම ඔබේ නිවසේ, ව්‍යාපාරික ස්ථානයේ, සේවා ස්ථානයේ, රථවාහන ආදී ශ්‍රවණය කිරීමෙන්, සිහිපත් කිරීමෙන්, සජ්ජායනා කිරීමෙන් සියලු යහපත උදා

කර වදාළ මෙලව සහ පරලොව දියුණුව යහපත සලසන අප්‍රමාණ ගුණ ඇත්තා වූ මෙම මහපිරිත් දේශනාවේ බලයෙන් ඔබ සැමට සියලු

ජය සිද්ධි මහිද්දි මහාගුණං අපරිමිත පුඤ්ඤාධිකාරස්ස සබ්බන්තරාය නිවාරණ සම

සිතේ බිය සහ සැකය දුරුකර පෞරුෂය සහ තේජස වර්ධනය කරන නපුරු බලපෑම්වලින් ආරක්ෂාව සලසන සුවිශේෂී ආරක්ෂක පිරිතක් වන මෝර පිරිත මගින් අද දිනේ අප බලාපොරොත්තු වන සියලු කටයුතු සාර්ථක කර ගැනීමට ආශිර්වාද ප්‍රාර්ථනා කරමු.

89.1 89.3 Supreme Radio.